ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල ශ්‍රී පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

ලකන්ඩ රඩියෝ ITN සුබ දැසනක් වෙලාව් දැසන පහයි විනාඩි 34යි.

0: සුබ දවසක් ලස්සන දවසක් අද මේ මාසේ 24 වෙනිදා ඉරිදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනය.
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

වාසනාවන්ත සුන්දර දවසක් අද මේ මාසේ 24 වෙනිදා ඉරිදා දවස. දවසේ ප්‍රධාන ධාරාවේ ජාතික තලයේ පුවත්පත්වල සවිස්තරාත්මක තොරතුරු වලට පෙර ආතුව මුල් පිටුව වාර්තා කරන්න සූදානම් වෙන්නේ ඉරිදා ලංකාදීප පත්තරේ මුලින්ම අතරගත්තේ රුපියල පිරිහීමේ අර්බුදය පොලි අනුපාතය ඉහළදමා ආර්ථිකය හකුලන්න ආර්ථික විශේෂඥයෝ කියති. ඩොලරය නැගිල්ලට බඩු මිල ඉහළට. වාහන ගෙන්වීම නවත්වන තීන්දුවක් නැහැ. විට්ටෝ වන්දි ලබා දීමේදී සමාගම් වලට නීති දෙකක් දේශීය ව්‍යවසායකයින්ගෙන් චෝදනා. පළාත් සභා ඡන්දය මේ වසර අග විද්‍යා හා තාක්ෂණ ඇමති කියයි. දරුවන්ට අලුත් හෙපටයිටිස් බී ත්‍රිත්ව එන්න තාක්. ඉඳිගිරිම් කර්මාන්තයේ 113කගේ රැකියා අවධානමේ නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් තද වැසි තවදුරටත්. සයිබ ආරක්ෂණ නියාමන ආයතනයට බාලගිරි දෝෂය. දෙවැනි ඉරිදා සංග්‍රහයේ තද මුල් පිටුව ප්‍රධාන සිරස්තලය හැටියට වාර්තා කරන්නේ රුපියලට මුක්කුවක් කියලා. නිරිත දිග සක්‍රියයි යලි නාය යෑම්. මහින්ද අස්වේයි. අභියෝග සරල නැතත් ශ්‍රී ලංකාව ශක්තිමත්. බස්නාහිරට සුනක සොහොන්. විවාහක කාන්තා 10.6%කට දරුවන් නැහැ. බැංකු දුන් ණය ට්‍රිලියන 2 පණි. සංචාරක ඉපීම් 19.4%කින් පහළට. කිරි සම්බා හොර ජාලයක්. ඉබෝලා අල්ලන්නේ ගුවන්තොට සූදානමින්. අස්ගිරි සහ මල්වතු උපසම්පදාව ඇරඹෙයි.

සිරුමිනේ අද මුල් පිට වාර්තා කරනවා 2022 වගේ ආර්ථික අර්බුදයක් යලිත් ඇතිවන්නේ නැහැ. ජනාධිපති අනුර කුමාර දිසානායකයි මෙහෙම සඳහන් කරන්නේ. ඩොලර් මිලියන 7000ක් තියෙනවා. තව 700ක් ලැබෙනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අකණ්ඩව වෙළඳපොළට. ආර්ථිකය ගැන කතා කරන්න සජබ ජනපතිගෙන් සර්වපාක්ෂික සමුළුවක් ඉල්ලයි. සහරාන් ගැන විමර්ශනය කළ ඉහළ නිලධාරීන් 3 දෙනෙකුගේ වත්කම් ගැන පරීක්ෂණ ආරම්භලා.

කඩාවැටුණු පස්කන්දක් ඉවත් කරන ආකාරය දකින්න ලැබෙනවා. නිරුතුදිග මෝසම සක්‍රීය වීමත් සමග පසුගිය දිනවල ඇති වූ වර්ෂාවෙන් ප්‍රදේශයේ ගණනාවක් ජලයෙන් යට වුණා. ඡායරූපයේ දැක්වෙන්නේ අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ වර්ෂාවත් සමග කඩාවැටුණු පස් දුම්රිය මාර්ගයෙන් ඉවත් කරන දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය තමයි ඡායරූපයකට අරගෙන තියෙන්නේ සිළුමිණ මුල් පිටුව. වාහන අංක තහඩු ලක්ෂයක් ගොඩ ගැහිලා ජූනි 30ට පෙර අරන් යන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම. ආර්ථික ආකෘතිය හරහා පමණක් සංවර්ධනය වටහා ගන්න බෑ. එක්ස්පර්ට් සරසවියේදී අගමැතිනි හරිනි කියයි. සියලු දන්සල් ලියාපදිංචිය අනිවාර්යයි. සිසිල් බීම වෙනුවට උණුසුම් පහන වර්ග ලබා දෙන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙම කියන්නේ. අනිසිබියක් එපා, ඉබෝලා මඩින්න සෞඛ්‍ය අංශ සීරුවෙන්. අනතුරු වළකන්න විදුලි ආරක්ෂණ උපදෙස් පිළිපදින්න මහජන උපයෝගිතා කොමිසම් සභාවගේ ඉල්ලීම.

මෞබිමද ප්‍රධාන සිරස්තලය වාර්තා කරනවා ඡායාරූපත දෙකක් සහිතව සජිත්ගෙන් අනුරට ඇමතුමක්. සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ජනාධිපති අනු කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් සහිතවයි මෞබිම මුල්පිටුව ඒ ප්‍රවෘත්ති අරගෙන එන්නේ. ඩීසල් ලීටර 10කට රුපියල් 1000ක සහනයක්. නවංක තහඩු ලක්ෂයක් RMVA වේලෙයි. රුපියල බහල් දුනාට විදේශ ණය $1කින්වත් වැඩි වෙන්නේ නැහැ මහ බැංකු අධිපති කියයි. පොටුවේ මහජන රැලිය අද පානදුරේ. වෙලාව උදැසන 6:08 ඔබ ලක්කන සමග

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5, FM 93.7, ලක්හඬ Radio ITN.
2: සත්‍යයක ලක්හඬ.

අද දවස පිළිබඳව ජාත්‍යන්තර වැදගත්කම් කිහිපයක් තිබෙනවා. දැන් දවස මේ මාසේ 24 වෙනිදා සාමයේ සහ නිරායුධකරණය සඳහා වූ ජාත්‍යන්තර කාන්තා දිනයේ විදිහට තමයි අද දවසේ නම් කළ තින්නේ. 1982 වසරේ සිට යුරෝපයේ ආරම්භ වූ මේ දිනය මගින් ලෝක සාමයේ උදෙසා නැෂ්ටි කවිතුරන් කිරීම වෙනුවෙන් සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව කාන්තාවන් ඉටු කරන සුවිශේෂ භූමිකාව අගය කිරීම කරනු ලබන දවස විදිහට තමයි අද දවස සලකන්නේ. ඒත් එක්කම ලෝක සිසොෆ්‍රීනියා දැනුවත් කිරීමේ දිනය, එහෙම නැත්නම් සෞඛ්‍ය ශාස්ත්‍රයේදී අද දවසේ ඉතා වැදගත් සිසොෆ්‍රීනියා කියලා කියන්නේ සංකීර්ණ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන ලෝක පුරා මිලියන සංඛ්‍යාත ජනතාව මුහුණ දෙන සමාජීය කොන් කිරීමේ අවම කිරීමට ඔවුන්ට නිසි ප්‍රතිකාර සහ සහයෝගය ලබා දීමේ වැදගත්කම පිළිබඳව සමාජයේ දැනුවත් කිරීම තමයි මේ දවසේදී අරමුණ වෙන්නේ. දැන් අද දවසේ සමහර පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ඓතිහාසික අධිරාජ්‍ය දිනය ලෙසත් පවුල් සම්බන්ධතා අගය කරන සහෝදරින්ගේ දිනය ලෙසත් වෙනත් රටවල සමරන. ඉතින් අද දවස පිළිබඳව මේ වගේ වැදගත්කම් රාශියක් තිබෙන වගේ මතක් කරන්න පුළුවන්. ලංකාදීපයේ වාර්තා කරන ආකාරයට දිනෙන් දින ඩොලරයට සාපේක්ෂව රුපියල පිරිහීම හමුවේ පොලි අනුපාතය ඉහළ තමමින් ආර්ථිකය හැකිලිය යුතු බව ආර්ථික විශේෂඥයෝ සඳහන් කරනවා. පොලි අනුපාත වැඩි නොකර ආර්ථිකය හැකිලීමකින් තොරව පවත්වාගෙන යන බවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළත් රුපියල තවදුරටත් සේවීම පාලනය කිරීමට නම් ආර්ථිකය හැකිලීමට සිදුවෙන බව වෛභ විශ්වවිද්‍යාලයේ මූල්‍යහා කළමනාකරණ පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ඉරිදා ලංකාදීපයට සඳහන් කරලා තියෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වේගයෙන් අවප්‍රමාණය වීම, එහෙම නැත්නම් ඩොලරය ඉහළ යාම හේතුවෙන් අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාම, විදුලි හා ජලගාස්තු ඉහළ යාම සහ අපනයන සඳහා අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ පිරිවැය සැලකිය යුතු වගකින් වැඩිවීමේ දැඩි අවධානමක් මතුව ඇතයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති කියලා තමයි අද ලංකාදීප මුල් පිටුව වාර්තා කරන්නේ. වාහන පිළිබඳව උනන්දුවක් දක්වන අයට මේ ප්‍රවෘත්තිය වැදගත් වෙන්නේ. වාහන ගෙන්වීම නවත්වන තීන්දුවක් නැහැ. මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා මේ විදිහට සඳහන් කරනවා. වාහන ආනයනය නතර කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඔහු මෙසේ සඳහන් කළේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රි ශානක්‍යම් රාසමාණික්කම් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. පළාත් සභා මැතිවරණය මේ වසරේදී අනිවාර්යෙන් පවත්වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිසාන්ත අබේසේන සඳහන් කරනවා. දිට්වා සුලිකුණාටුවෙන් විනාශයටපත් සමාගම් සඳහා වන්දි ලබා දීමේදී සමාගම් මැදුරේ ලියාපදිංචි වූ සමාගම් සඳහා එක නීතියකුත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි සමාගම් සඳහා තවත් නීතියකුත් වශයෙන් ක්‍රමවේද දෙකක් අනුගමනය කරන බව දේශීය ව්‍යවසායකින් බලගැන්වීමේ සංවිධානයේ ලේකම් පුෂ්කුමාර කරුණාරත්න සඳහන් කරනවා. හෙපටයිටිස් බී රෝගයෙන් ආරක්ෂා වීම සඳහා නව එන්නත් කරන ලබන ජූනි පළවෙනිදා දිවයින පුරා ආරම්භ කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා එඩ්ස් මර්ධන ව්‍යාපාරයේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය සඳහන් කළා කියලා. දරුවන්ට අලුත් හෙපටයිටිස් බී ත්‍රිත්ව එන්නතක් කියලා තමයි මේ ප්‍රවෘත්තිය මුල්පිටුව අරගෙන ඉන්නේ ලංකාදීප. සයිබ ආරක්ෂණය සඳහා නියාමන ආයතනයක් පිහිටුවීමේ වැදගත්කම 2019 කාලයේ හඳුනාගෙන 50 කෙටුම් පොතක් පවා සකස් කරනු ලැබුවද එය සම්මත කිරීමට මේ දක්වා කටයුතු නොකිරීමෙන් මෙරට සයිබර් ආරක්ෂණයේ අවධානම් තත්ත්වයක පවතින බව ඩිජිටල් ට්‍රස්ට් සංවිධානය සඳහන් කරනවා. සයිබර් ආරක්ෂණ නියාමන ආයතනයට බාලගිරි දෝෂය කියලයි එය ගෙන එන්නේ.

0: එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ වත්මන් ශ්‍රී ලංකා තානාපති හිටපු ඇමති මහින්ද සමරසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලාස්සන බවට නිල වශයෙන් ආණ්ඩුවට දැනුම් දීලා තියෙනවා කියලා ඡායාරූපයක් සහිතව දිවයින ඉරිදා සංග්‍රහය මුල්පිටුව වාර්තා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 480ක් සහ ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150ක් වශයෙන් මෙරටට මූල්‍ය ආධාර ඉදිරි කාලයේදී ලැබීමට නියමිත බැවින් ඇමරිකානු ඩොලරට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට තාවකාලික සහනයක් ලැබුණු ඇතැයි අපේක්ෂා කරනවා. මෙරට විවාහක කාන්තාවන්ගෙන් 10.6%කට දරුවපත් සිදු වී නොමැති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළා තියෙන ජනහා නිවාස සංගණනය පිළිබඳ අවසන් වාර්තාවේ සඳහන් වෙනවා. මෙරට විවාහක කාන්තාවන් අතුරෙන් බහුතරයක් ඒ කියන්නේ 33.3%ක් තම ජීවිත කාලය තුළ දරුවන් දෙදෙනෙකු පමණක් බිහි කොට ඇති බවත් මෙම වාර්තාවේ සඳහන්.
1: වෙලාව උදැස්සන 6:20. ඔබ රැඳෙන්නේ ලක්කන්ඩ සමග.

0: වෙලා උදෑසන 6:22.
1: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ඔය පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසය උනට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිවර දායකත්වයෙන්.
2: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් නයිට්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
4: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තාවීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්කවලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
5: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා. අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් මෙන්න මේ විදිහටයි කිව්වේ.
1: ඕගොල්ලන්ට සලකන ව්‍යාපාරිකයට එක විදිහකටත් නොසලකන කෙනාට තව විදිහකට සලකනවා. මේක ඇත්ත වෙලා තියෙනවා. ඒ නිසා මේ ඔෆිස් ඒ ඔෆිසර්ස් ලගන තද්දට තීරණයක් ගන්න ඕන වෙලා තියෙනවා. ඒගොල්ලන්ට හැම මාසෙම දීමනාව දෙනවා නම් එයාට අනවසර ඉදිකර ගන්න පුළුවන්. දීමනාව දෙන්නේ නැත්නම් ඉදිකර තිනොත් කඩනවා. ඒක ඔප කරන්න බෑනේ ඔයගොල්ලෝ. ඒ කියන්නේ අපි දැක්ක අපේ මේ වෙරළ තීරය විශේෂයෙන් දකුණු වෙරළ තීරයට ප්ලෑන් එකක් නැතුව ක්‍රියාත්මක වෙච්ච නිසා අද දකුණු වෙරළ තීරයේ තමයි හෝටල් තියෙන්නේ. අපිට මේ අලුතෙන් හැදෙන සංචාර කලාපයක්. අපි හොඳ ප්‍රමිතියක් හදලා වෙරළ තීරයත් ආරක්ෂා කරගෙන රිසර්වේෂන් එකත් ආරක්ෂා කරගෙන හෝටල් පද්ධතියකට ව්‍යාපාරවලට ඉඩ දෙනවා නම් හොඳ සැලැස්මක් හදන්න ඕන ඔයගොල්ලෝ. ඒ සැලැස්ම සල්ලි තියෙන කෙනාට එකයි සල්ලි නැති කෙනාට එක්කෙනයි පගා ගෙවන කෙනාට එක නීතියක් පගා නොගෙවන කෙනාට තව නීතියක් වගේ යන්න නම් බෑ. අපේ මේ පොලිසි මහතුරු ටික බලන්න ඒකනේ
2: සංවිධානාත්මකව ඉස්සරහා තියෙනවා ඉඩම ගෙදරක් තියෙනවා පිටිපස්සේ ටික ටික මේගොල්ලෝ ෆිල් කරනවා. මේක දැන්වත් නවත්තලා මේ ඉඩම් වල වැලියු එක රජයට අය වෙන්න.
1: ස්ටීෆ් එකකින් සම්පූර්ණ වලක්වල හොඳට දාලා වලක් කරන්න ඉතු ටිකක් බලාගන්න. මම කැබිනට් තීරණයක් අරගෙන කමිටියක් දානවා නැගෙනහිර පළාතේ ඉඩම් ටික ආරක්ෂා කරලා බලාගෙන විධිමත් කරන්න. මම ඒක හදලා එවන්න ලබන සතියේ සම්පූර්ණ බලය දෙන්න. මේක වලක් කරන්න ඕන.
0: පරිපාලන ව්‍යුහයන් ජාතීන් අනුව නොව භූමියේ විශාලත්වය හා ජනගහනය වැඩි පොදු නිර්ණායක මත සකස් වීමේ අවශ්‍යතාවයේද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
1: මම කියන ගොඩාක් පරිපාලන ව්‍යුහයන් නම් මේ සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදන්න යන්න එපා. අපි එක පරිපාලන ව්‍යුහයක් හදනවා. මොකක් හරි අපිට නිර්ණායකයන් තියෙනවා. භූමියේ විශාලත්වය ඇති ග්‍රාමීය නාගරික භාවයක නිර්ණායකයක් ඇති ජනගහනය කොච්චර ඉන්නවද කියලා නිර්ණායකයක් ඇති. ඒ වගේ නිර්ණායක මත පදනම් වුණා තමයි අපි කලාප පරිපාලනයක හදන්නේ. අන්නේ ඒකකට අනුව පරිපාලනයක හදන්න. නිලධාරීන් දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවෙන් කතා කරන්න පුළුවන් අය කාර්යාලයට දාන්න. ඒක තමයි යන්න ඕන ප්‍රතිපත්ති. ආණ්ඩුකාරතුමා නැගෙනහිර පළාතේම නැවත බලලා රණ්ඩු වෙයි. අපේ එක නැති වුණා කියලා තව කෙනෙක් අපිට එකක් ලැබුණා කියලා රණ්ඩුණක් කමක් නෑ. අපි එකක තවම මේක කරන්න ඕන. ඉත ඡන්දයක් කෙනෙකුට පොරොන්දු වෙනවා. අපි ඔයගලට වෙනම ප්‍රතිවිල් අධ්‍යාපන කලාපයක් හදලා දෙන්න. අපි ඔයගලට වෙනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හදලා දෙනවා. ඡන්ද පොරොන්දු. මං කියන අධ්‍යාපන කාර්යාලයක් කලාප කාර්යාලයක් පිටුන දේශපාලන වැඩක් නෙවෙයි. ඒක පරිපාලන වැඩක්. හැබැයි අපි ඒවා දේශපාලන පොරොන්දු බවට පත් වෙනවා. ඒ නිසා අපි හොඳ ප්‍රතිපත්තියකටම අවශ්‍ය වෙන කලාප ටික අපි යදමු.

0: වෙලාව උදැස් 9යි විනාඩි 30යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙක

තියෙන ප්‍රශ්න කන්දරාව අමතක කරලා ගොඩයන්න කියලා හිතාගෙන ලොතරැයි ටිකක් ගත්තා. ඒකත් ඊයේ රාත්‍රියේ බලන්න බැරි වුණානේ කියලා කියනවා නම් මේ වෙලාවේ ලොතරැයි පත්තික අතර ගන්න මහජන සම්පත ගොවිසෙත, මෙගා පව ධන නිධානය හඳහන, අද සම්පත, ජය ලොතරැය සහ සුබ දවසක් ලොතරැයි වල ප්‍රතිඵල කියන සූදානම් වෙන්නේ. මුලින්ම මහජන සම්පත අතර ගන්න 6198 වන වාරය එල්ලක්ෂරේ ජයග්‍රහණය කළේ අංක බිඳුව අංක 5134. මහජන සම්පත 6198 වන වාරයේදී එල්ලක්ෂරේ අංක බිඳුව 5134 තමයි අංක සටහනේ සටහන් වුනේ. ගොවිසෙත ලොතරැය 6440 වන වාරයේදී බී අක්ෂරේ ජයග්‍රහණය කළා. අංක 45, අංක 47, අංක 60 සහ අංක 77 වාසනාව අරගෙන ආවේ. ගොවිසෙත 6440 වන වාරයේදී බී අක්ෂරේ අංක 45, අංක 47, අංක 60, අංක 77 ඔබට වාසනාව උදා කළේ. මෙගාපව ලොතරැය 2546 වන වාරයේදී පී අක්ෂරය සුපිරි අංකය බවට පත් වුණා. අංක 22, අංක 11, අංක 12, අංක 44 සහ අංක 76යි වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. 2546 වන වාරයේ මෙගාපව ලොතරැයේ පී අක්ෂරය සුපිරි අංකය බවට පත් වුණා. අංක 22, අංක 11, අංක 12, අංක 44 සහ අංක 76යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ධන නිධානයේ 2228 වන වාරයේදී සී අක්ෂරය ජයග්‍රහයි අක්ෂරය වුණා. අංක 19, අංක 63, අංක 72 සහ අංක 76යි වාසනාව ගෙනාවේ. ධන නිධානයේ 2228 වන වාරයේදී සී අක්ෂරය අංක 19, අංක 63, අංක 72 සහ අංක 76යි ඔබට වාසනාව උදා කළේ. හඳහන 1507 වන වාරයේදී මිතුන ලග්නයේ ජයග්‍රහයි ලග්නයේ බවට පත් වුණේ. අංක 3, අංක 4, අංක 44 සහ අංක 48 වාසනාව උදා කළේ. 1507 වන වාරයේ හඳහන ලොතරැයිය මිතුන ලග්නයේ ජයග්‍රහයි ලග්නයේ බවට පත් වුණා. අංක 3, අංක 4, අංක 44 සහ අංක 48 ඔබ වාසනාවන්තයන් වාසනාවන්තයන් කළේ. අද සම්පත 773 වන වාරයේදී රටාව වුණේ අංක 34, අංක 834, අංක 1834 එල් අක්ෂරය. අද සම්පත ලොතරැයියේ 773 වන වාරයේදී රටාව අංක 34, අංක 834, අංක 1834 එල් අක්ෂරය. ජය ලොතරැයියේ 466 වන වාරයේදී එන් අක්ෂරයේ ජයග්‍රාහී අක්ෂරය වුණා. අංක 1, අංක බිඳුව 49 ජයග්‍රාහී වාසනාව උදා කළේ. 466 වන වාරයේ ජය ලොතරැයියේ එන් අක්ෂරයේ ජයග්‍රහණය කළා. අංක 1, අංක බිඳුව, අංක 4, අංක 9 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. මේ කියන්න සූදානම් වන්නේ සුබ දවසක් ලොතරැයි 314 වන වාරයේදී කුඹ ලග්නයේ ජයග්‍රාහී ලග්නය වුණේ. අංක 22, අංක 40, අංක 65 වාසනාවන්ත අංක ලෙස හඳුනාගැනෙද්දී ප්‍රවර්ධන අංකය 0.38. 314 වන වාරයේ සුබ දවසක් ලොතරැයියේ කුඹ ලග්නයේ ජයග්‍රාහී ලග්නය වුණා. අංක 22, අංක 40, අංක 65 ඔබ වාසනාවන්තයන් වාසනාවන්තයන් කරද්දී ප්‍රවර්ධන අංකය වුණේ 0.038. සුබ දවසක් ජය ලොතරැයි. අද සම්පත හඳහන ධන නිධානය මෙගාපව ලොතරැයි ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රියේ බලන්න නොහැකි වුණා නම් මේ වෙලාවේ බලලා වාසනාවන්තයන් වාසනාවන්තයන් බවට පත් වෙලා සතුටේ භුක්ති විඳිනවා ඇති කියලා විශ්වාස කරන වෙලාව උදැසන 6යි විනාඩි 34යි. ඔබ ආදරෙන් රැඳෙන්නේ ලක්කඩ එක්ක.

0: නිරිතුදිග මෝසම් වැසි සක්‍රීවීමත් සමග පෙරනායම් අවදානම් ඇති වූ ප්‍රදේශවලට මිලිමීට 100ට වැඩි තද වැසි පවතින අවස්ථාවලදී එම පැරණි නායම් යළි සක්‍රීවීමේ අවදානමක් පවතින බව ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ලක්ෂරි ඉන්දතිස්ස මහතා සඳහන් කළා කියලා තමයි දිවෙන ඉරිදා සංග්‍රහය අද වාර්තා කරලා තියෙන්නේ. බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ලබා දුන් පෞද්ගලික ණය සහ අත්තිකාරම් ගිය වර්ෂයේදී රුපියල් බිලියන 406කින් නියල ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ සියම් මහනිකායේ අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයට අයත් භික්ෂුන් වහන්සේලා සඳහා උසස් පැවිදි භාවයේ ලබා දීමේ උපසම්පදා මහෝත්සවය වෙසක් පුර පසළොස්වක පොහොය දිනේදී ආරම්භ කරනවා කියලා තමයි අද දිවයින මුල්පිටුව වාර්තා කරන්නේ. ලෝක වසංගත රෝග තත්ත්වයන් වන ඉබෝලා වෛරසයේ මෙරටට ඇතුළු වීම වළක්වාලීමට ගුවන්තොටුපළ ආශ්‍රිතව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්තයා සඳහන් කරනවා. ලක්කඩ ප්‍රවෘත්ති අංශය ලබා දෙන ප්‍රවෘත්ති පිළිබඳවත් ඔබට තොරතුරු සමීප කරන්න සූදානම්. ඩුබයි රාජ්‍යයේ පිටුවහල් කිරීමෙන් පසුව මෙරට රැගෙන අපරාධකරුවන් 21 දෙනා සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි වෙලා තියෙනවා. ඉතින් 5 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් බවටයි හඳුනාගෙන තියෙන්නේ. පොලිසිය රතු නිවේදන නිකුත් කර තිබූ මද්‍රව්‍ය ජාවාරම් කරුවම් වන මහවත්තේ චාමර සහ වනාතේ කුඩුදුමින්ද සිටින බවත් කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්තද සොයිසා මහත්තයා සඳහන් කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සොයිසා මහත්මා මෙන්න මේ විදිහට තමයි කියන්නේ.
1: 22 දින ගුවන් යානා දෙකක් මගින් එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සජා වල සිට ශ්‍රී ලංකාවට රැගෙන ආවා ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙක්. එයින් කාන්තාවන් 2 සහ පිරිමි පුද්ගලයින් 19 දෙනෙක්. මේ පුද්ගලයින් අතර සංවිධානාත්මක අපරාධකරුවන් බවට මේ වන විට අපි හඳුනාගෙන තිබෙනවා 5 දෙනෙක්. ඒ වගේම යම් යම් අපරාධමය වැරදි සහ වෙනත් වැරදි සඳහා අවශ්‍ය කරන සැකකරුවන් 8 දෙනෙක් මේ වන විටත් අපි හඳුනාගෙන තිබෙනවා. මේ සැකකරුවන් අත්අඩංගුවට පත්වන්නේ ඉරානයේ පවතින යුද්ධයත්, ඒ යුද්ධයේදී ඩුබායි රාජ්‍යයට ඒ වගේම එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයටත් යම් යම් ප්‍රහාරයන් කීපයක් සිද්ධ වුණා. මේ හේතුව මත එම රාජ්‍ය හුංගේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් උන් මෙහෙයුම් සිදු කළා. එම මෙහෙයුම් අතර තුර තමයි මේ පුද්ගලයින් 21 දෙනා අත්අඩංගුවට පත්වන්නේ. මේ අතර රතු නිවේදන ලබාගත් සැකකරුවන් 2 සිටිනවා. ඔවුන් 2 අපරාධ ගණනාවකට අවශ්‍ය කරන සැකකරුවන් 2. සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙනවා.
2: සතියක ලක්හඩ

0: මේ දවස්වල සමාජ මාධ්‍ය පරිහරණය කරන බොහෝ දෙනාට දකින්න ලැබෙන විවිධ කතා අහන්න ලැබෙන ප්‍රවෘත්තියක් පිළිබඳව මේ කියන්න සූදානම් වන්නේ අනුරාධපුරයේ බලවත්කාර දැරිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කිසිවෙකුගේ බලපෑමකින් තොරව ස්වාධීනව පොලිසිය සිදු කරන බව බසහිර පළාත් උතුරු දිසාව බාහිර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කාලිංග ජයසිංහ මහත්තයා සඳහන් කරනවා. දැන් මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙන්න මේ විදිහට කිව්වා.
1: අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන් සම්බන්ධව සිදුවීම වයස අවුරුදු 14 මාස 3ක දැරියක් නිවසෙන් ගිහිල්ලා තියෙනවා කියලා එම දැරිය නිට්ටඹුව ප්‍රදේශයේ ඉන්න බවට ඇගේ මව විසින් නිට්ටඹුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කිරීම හරහා නිට්ටඹුව පොලිස් ස්ථානයේ විසින් විමර්ශනයක් ආරම්භ කරා. ඒ කරන ලද විමර්ශනයේ ප්‍රතිඵලයක් විදිහට එම දැරිය සොයා ගැනීමට හැකි වුණා. දැරිය බෝඩින් කාර් නම්බරයක රඳවාගෙන හිටපු වයස අවුරුදු 34ක පුද්ගලයෙක් අත්අරංගුවට ගන්නවා. දැරිය තවදුරටත් සිදු කරන ලද ප්‍රකාශයකින් තමයි අනාවරණය වෙන්නේ. තව පුද්ගලයින් දෙදෙනෙක් අතින් මෙම දැරිය දූෂණයට ලක් වෙලා තියෙනවා කියලා. එතනදී අනාවරණය වෙනවා දඹුල්ල ප්‍රදේශයේ එක තරුණයෙක් අතින් අවස්ථා කීපයකදී. ඊට අමතරව අනුරාධපුර අටමස්ථානාධිපති හිමි අතින් අවස්ථා කීපකදීත් දූෂණය වූ බව ප්‍රකාශ කිරීමක් කෙරෙනවා. ඒ ඊට අදාළව 15 දිනක්ගේ පමණ ප්‍රකාශ සටහන් කිරීම, දුරකථන වාර්තා, බැංකු වාර්තා මේ සියලු දේවල් සම්බන්ධව විමර්ශන කටයුතු දිගින් දිගටම සිද්ධ කරනවා. මෙහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියට සමාජ මාධ්‍ය හෝ වෙන කාගේවත් බලපෑමකින් නෙමෙයි අපි මේ විමර්ශන ආරම්භ කරේ. මේ පොලිසියට වාර්තා වෙලා තියෙන පැමිණිල්ලට අදාළව පොලිසියට අපරාධ නිවිදාන සංග්‍රහයෙන් පැවිල්ලා තියෙන බලතර ප්‍රකාරව තමයි මේ විමර්ශන සම්පූර්ණයෙන් ආරම්භ කරේ.
0: මේ දිනවලදී බොහෝ දෙනාගේ අවධානය යොමුලා තියෙන නඩු නිමිති පිළිබඳව කතා කරද්දී කපිල චන්ද්‍රසේන මහතාගේ මේ යාමේ සිදුවීමට අදාළ විමර්ශන සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ගද අරගෙන තියෙන්නේ කොළඹ අපරාධ කොට්ටාසේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයුකේ ලොකුවෙට්ටි මහතා මාධ්‍ය හමුවේදී මෙන්න මේ වගේ අදහස් ප්‍රකාශ කළේ.
2: අසුභිය සම්බන්ධව සිදුවීමේදී කපිල චන්ද්‍රසේන පදිංචි වෙලා ඉන්නේ බ්‍රාන්ස් ප්ලේස් ප්‍රදේශයේ තියෙන නිවසේ. එතකොට ඔහුගේ මරණය සිද්ධ වෙන්නේ වෙනත් ස්ථානයක. එතකොට ඔය මුදල් පසුම්බිය හමු වෙන්නේ ඔහුගේ නිවසේ තිබිලා මෙහෙකරුට හමු වෙන්නේ. ඒ හමු වෙන මුදල් පසුම්බිය තමයි පොලිසියට බාර දෙන්නේ. ඒ සම්බන්ධව තමයි විමර්ශන කටයුතු පොලිසිය කරගෙන යනවා.

මෞබිම වාර්තාකරන්නේ ජනාධිපතිතුමාගේ ඡායාරූපයක් අනුකුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායාරූපයක් සහිතව සජිත්ගෙන් අනුරට ඇමතුමක් මොනවද කතා කළේ? ඩොලරේ අගේ ඉහළ යාමත් සමග රටේ ඇතිවී ඇති අර්බුද පිළිබඳව සාකච්ඡා කිරීමට වාම සර්වපාක්ෂික සමුළුවක් ඇඳවීමේ අවශ්‍යතාවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අනුකුමාර දිසානායක මහතාට දුරකථනයෙන් දැනුම් දී තිබෙනවා කියලා තමයි මෞබිම වාර්තා කරලා තියෙන්නේ. විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සමග පසුගිය බ්‍රහස්පතින්දා, ඒ කියන්නේ 21 වෙනිදා හවස පැවති රැස්වීමකින් අනතුරුව ඔහු මෙලෙස ජනාධිපතිවරයාට දුරකථනය මගින් සම්බන්ධ කරගෙන තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. ඉදිරි දින කීපය තුළ සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිත බවත් විපක්ෂ නායකවරයාගේ ඉල්ලීම යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ඉරිදා මෞබිමට වාර්තා වෙනවා. කොමුණත සජිත් ප්‍රේමදාස මහතාගේ සිය ගිනුමේ සටහනක් තබලා තියෙනවා. ඉතින් රුපියල දැඩි පීඩනයකට ලක්ව ඇත. අපට පැහැදිලි පිරිතුරු හෝ සැලසුම් නොමැත. අද අනෙකුත් පක්ෂ නායකයන් සමග එක්ව කතානායකවරයා හමු වී පවතින අර්බුදය පිළිබඳ හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියෙමු. තත්ත්වය නරක අතට හැරීමට පෙර ජනතාවට අවංක සහ ක්ෂණික ක්‍රියාමාර්ග අවශ්‍ය වෙයි ලෙස විපක්ෂ නායකවරයා සිය ගිනුමේ සටහනක් තබා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව මෞබිම වාර්තා කරලා තියෙනවා. ඩීසල් ලීටර 10කට රුපියල් 1000ක සහනයක් ලබා දීමට රජය තීරණය කළ බව ජනාධිපති අනුකුමාර දිසානායක සඳහන් කරනවා. එනුව පෙරේද, ඒ කියන්නේ 22 වෙනිදා මෙම සහනය ක්‍රියාත්මක බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අම්පාරේ ජනහමුවක් අමතමින්. ඔහු සඳහන් කරනවා රුපියල් 392කට ඩීසල් ලීටර ලබා දුන්නත් වෙළඳ පොලේ සැබෑ මිල 492ක් බවත්, මීට පෙර ඊට වඩා මිල ඉහළ ගිය බවත්, ඒ වගේම බහුදින යාත්‍රාවකට රුපියල් 150,000ක සහනයක්ද, දින 25ම මුහුද වෙන බෝට්ටු සඳහා රුපියල් 32,250ක ඉන්ධන සහනයක්ද එනුව ලබා දීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දීලා තියෙනවා. මෝටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් 2023 සහ 2024 වර්ෂයන්ෙහිදී මුද්‍රණය කරන ලද, ඒත් වාහන හිමිකරුවන් විසින් මෙතෙක් රැගෙන ගොස් නොමැති වාහන අංක තහඩු 100,000කට ආසන්න ප්‍රමාණයක් දෙපාර්තමේන්තු පරිශ්‍රයන්හි ගොඩ ගැසී ඇතැයි එම දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මෞබිමට සඳහන් කරනවා. රුපියල් කෝටි 40ක පමණ වටිනාකමක් සහිත මෙම අංක තහඩු මෙලෙස ගොඩ ගැසීම ඔස්සේ මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලටද දැඩි බලපෑම් එල්ල වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. පාතාල ක්‍රියාත්මක හා කොල්ලකෑම් රැසක් සඳහා ව්‍යාජ අංක තහඩු භාවිත කිරීමේ නව ප්‍රවණතාවයක් උද්ගත වී තිබීම නිසාත් කොළඹ දිස්ත්‍රික්කයට අදාළ නාරායන්පිට පීටි මෝටරත ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ මෙන්ම දිවයිනපුරා පීටි අනෙකුත් දිස්ත්‍රික් කාර්යාලවලත් මෙලෙස විශාල වශයෙන් අංක තහඩු ගොඩ ගැහිලා තියෙනවා. මේ නිසා 2023 සහ 2024 වර්ෂවලදී වාහන අංක තහඩු සඳහා ඉල්ලුම් කර ඒවා මෙතෙක් ලබා නොගත් සියලුම වාහන හිමිකරුවන් 2026 ජූනි මාස 30 වෙනිදාට පෙර නාරායන්පිට ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගත යුතු වාහන අංක තහඩු නාරායන්පිට ප්‍රධාන කාර්යාලයෙන් සහ වෙනත් අනිකුත් දිස්ත්‍රික්වලින් ලබා ගත යුතු වාහන අංක තහඩු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටි මෝටරත් ප්‍රවාහන දෙපාර්තමේන්තු ශාඛා වෙතත් පැමිණ ඒවා කඩිනමින් ලබා ගන්නා ලෙස මෝටරත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලීමක් කළා තියෙනවා.

පාර්ලිමේන්තු සම්මත කරන ක්‍රමවේදයකට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභා කමිටුවේ එමගින් කොමිසමට කැඳවූ අවස්ථාවේදී ඒ සමාජිකව මේ බව සඳහන් කළා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. පාර්ලිමේන්තුවට ඕන විදියකට ඡන්දයකට සූදානම් කියලා කොමිසම කියනවා. පළාත් සභා ඡන්දය පිළිබඳව තමයි මේ විදියට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. පළාත් සභා ඡන්දය මේ වසරේ අගදී පැවැත්වීමට නියමිතයි කියලා තමයි තොරතුරු සමීප කරලා තියෙන්නේ.

වෙලාව උදැසන 6යි විනාඩි 49යි. ඔබ රැඳිලා ඉන්න ලක්කන්න සමග

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: සතියක් ලක්හඩේ

0: 2022 වගේ ආර්ථික අර්බුදයක් යලිත් ඇති වෙන්නේ නැහැ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා මෙහෙම සඳහන් කරන්නේ 2022 වසරේ ඇති වූ ආකාරයේ ආර්ථික අර්බුදයක් රටතුල යලි ඇතිවනු ඇති බවට ඇතමුන් මත පළ කළද එවැනි තත්ත්වයක් කිසිසේත් රටතුල ඇති නොවන බවත් මැද පෙරදිග පවතින යුදමේ තත්ත්වය හමුවේ ඇතිව තිබෙන තත්ත්වයේ බාහිර අර්බුදයක් වුවත් ඒ කළමනාකරණය කර ගැනීමේ ශක්තිය රජයේ සතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නිඳවුර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ අවස්ථාවට සිකුරාදා දවසේ එක් වෙමින්. ආර්ථික ආකෘති හරහා පමණක් සංවර්ධනය වටහා ගන්න බෑ. ඔක්ස්ෆර්ඩ් සරසවියේදී අගමැතිනි හරිනි කියයි. සංවර්ධනය යන්න ප්‍රතිපත්ති සහ ආර්ථික ආකෘති හරහා පමණක් තේරුම් ගත නොහැකි බවත් එය මිනිසුන්ගේ එදිනෙදා ජීවන යථාර්ථයන් මත පදනම් විය යුතු බවත් ඔවුන්ට වගකීමට බැඳී සිටිය යුතු බවත් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා කියලා ඡායාරූපයක් සහිතවයි සිළුමිණ වාර්තා කරන්නේ. වෙලාව උදෑසන 6යි විනාඩි 55යි. පසුගිය කළු ආණ්ඩු මුල් වී රැගෙන ගිය මද්‍රව්‍ය ජාලය මුළුමනින්ම අඩපණ කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහත්තයා සඳහන් කරනවා. ජාතික තරුණ දිනය සැමරීම වෙනුවෙන් ජාතික තරුණ සිය සභාව සහ යූත් ක්ලබ් ජාතික සම්මේලනය එක්ක සංවිධානය කළ වැඩසටහනට එක්වෙමින් තමයි වටගල මහත්තයා මෙන්න මේ විදිහට කියන්නේ.
1: නීති විරෝධී මද්‍රව්‍ය වලට හයිය දුන්නේ, පණ දුන්නේ, ව්‍යාපාරයත් එක්ක එකට ජීවත් වුණේ කට්ටියක් හිටියා. ඒ කට්ටිය හිටියේ දියවන්නාරේ. දැන් මේ කළු බිස්නස් එකට ඇරෙයිම ජාතික ව්‍යාපාරය අපි නිර්මාණය කළ අවසානයි. දැන් තියන්නේ ඒකට හයිය දීලා ගෙනියන්න. මේ කළු බිස්නස් එක ඇතුලේ නොයෙකුත් බාධක සංකටලු අපිට එළවෙමින් එනවා. මොන දුෂ්කරතාවය ආවත් අනිවාර්යෙන් මේ කළු බිස්නස් එක අපි නතර කරනවා කියන දේශපාලන පොරොන්දු අපි ඔබට මේ වෙලාවේ ලබා දෙනවා.
2: රත්

0: Kanda Radio ITN. Satyag Lakhanda. Morning News Alert. Cartoons.
1: සත්‍යග පත්‍රවල විස්තර නිමා කරන්න සූදානම් වන්නේ සිළුමිණ පත්‍රයේ අංජනගීටෝ කාටුනේ තෝරාගන්නේ මෙරට සෑම පුද්ගලයින් 3 දෙනෙකුගෙන්ම 1 අයෙකුට රුධිර පීඩනලු. ඒ කියන්නේ අධිරුධිර පීඩනය කියලා කියන්නේ හයි ප්‍රෙෂර් කියලා කියන්නේ මෙරට සෑම පුද්ගලයින් 3 දෙනෙකුගෙන්ම 1 අයෙකුට අධිරුධිර පීඩනලු. අනද්දයක්ද මේ යුද්ධයින්ද ඩොලර එක නගින නැගිල්ලේ හැටියට කියලායි කියන්නේ අංජනගේ ටෝක් කාටුනේ සමගින් සතියක පත්තරවල විස්තර නිමා කරන්න මට අවසර දෙන්න. ඔබත් එක්ක එකතු වුණු මම නලින් විරාජ්. වාසනාවන්ත සුන්දර සතියන්තයක්.

0: සතියක ලක්හඩ.
1: ලයිබෝන් වාසනමන්ත උදෑසන අකඩමේ මාස 24 වෙනිදා ඉරිදු දවස තවත් සත්‍යන්දේක වාසනාවන්ත දවසක් උදා වෙලා තියෙන බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් කන්දරාවක් එක්ක අපි දවස පටන් ගන්නවා. ඉතින් උදේ පාන්දරම මට කියන්න හිතුණා මෙන්න මෙහෙම කතාවක්. දැන් හුඟක් වෙලාවට අපිට සැලසුමක් නැහෙනේ සමහර කාරණා සම්බන්ධයෙන්. ජීවිතේ හුඟක් වෙලාවට අපිට ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ අපි සතුව සැලසුමක් නැති නිසා. අපි මොනවද කරන්නේ? ඊළඟ තප්පරේදී එන ප්‍රශ්න වලට අපි කොහොමද මුහුණ දෙන්නේ? මේ සඳහා වෙන හරි චිත්‍රයක් තමංග ඔළුව ඇතුළේ නැති වුනහම අපි කරන දේවල් ගොඩාක් වෙලාවට අසාර්ථක වෙනවා. ක්‍රමවත් සැලසුමක් නැතිව දුවන මිනිස්සු කවදාවත් තමුන්ගේ ගමනාන්තයට ළඟා නොවේ. ඒක බොහොම ප්‍රසිද්ධ කතාවක්. අපිට ක්‍රමවත් සැලසුමක් තියෙන්න ඕනේ අපේ ජීවිතේ ඕනම කාරණාවකදී. ව්‍යාපාරයකද වෙන්න පුළුවන්, රැකියාවද වෙන්න පුළුවන්, එදිනදා ජීවත් වීමද වෙන්න පුළුවන්, පවුල පවත්වාගෙන යාමද වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම අපිට ක්‍රමවත් සැලසුමක් තියෙනවා. මේ වෙලෙදි මේම කරනවා, මෙන්න මේ ප්‍රශ්නට මේ විදිහේ උත්තරයක් හොයාගන්නවා. ඒක අසාර්ථක නම් අපි කියන්නේ ප්ලෑන් B C D අපිට ක්‍රියාත්මක කරන්න සැලසුමක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම සැලසුමක් නැති මිනිස්සුන්ගේ ගමනාන්තයේ කවදාවත් ඔවුන්ට ළඟා වෙන්න බෑ. ඒ නිසා සැලසුමක් එක තමයි ජීවිතේ වැඩ කටයුතු ආරම්භ කිරීම තමයි කරන්න ඕනේ. ඉතින් අද දවසේ අපි මේ කතාව කියන්නේ අද නම් ඉරිදා මොන සැලසුම්ද පොඩ්ඩක් නිදා ගන්නවා, එහෙම මෙහෙම වෙහි පොදත් වැටෙනවා කියලා ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි හෙටින් පටන් ගන්න අලුත් සතියක්නේ. ඒ සතිය වෙනුවෙන් ඔබට තියෙනවා යම්කිසි කාර්යභාරයක් ඉටු කරන්න. තමන්ගේ ජීවිතේ සැලසුමක් සහිතව ඉස්සරහට යන්න. ඉතින් මොකද වෙන්නේ?
2: මොදුශංක දැන් ඔයා කිව්ව කතාවට කෙනෙක් හිතන වෙන්න පුළුවන් මම ජීවිතේ සැලසුම් හදාගෙන තියෙනවා. මං ඉස්සර ඉඳලම සැලසුමකට අනුව වැඩ කරේ. හැබැයි මට ඔළුව ඉස්සෙල්ලක් නැහෙනේ. මට හරියන්නේ නැහෙනේ. ඒකත් ඔබ නැවත හිතලා බලන්න. සමහර වෙලාවට මේක ගොඩක් කෙනෙක් හිතනවා මොදුශංක මේ අපි කොච්චර වැඩ කරත් අපිට වාසනාවක් නැහෙනේ ඔළුව උස්ස ගන්න. එහෙම නැත්නම් දියුණු වෙන්න. හැමදාම අපිට දුක් කරදර විතරයිනේ. මේ මෙහෙම හිතන පිරිසකුත් ඉන්නවා. අපි වහගෙන ඉන්න පිරිස ඔබට හිතනවා ඇති මේක. નિરાයාසයෙන්. අපි කොච්චර හොඳ දේවල් කරනවද? අපි කොච්චර සැලසුම් සහගතව වැඩ කරනවද? කොච්චර අරවිරි මැස්මින් වැඩ කරනවද? හැබැයි අපිට ඔළුව ඉස්සෙල්ලක් නැහෙනේ කියලා ඔබට සමහර තැන්වල හිතනවා ඇති. හැබැයි මතක තියාගන්න. ඔබ මේ කරන දේවල් කොයි වෙලාවක හරි ඔබට නැවත පෙරලා එනවා.
1: ජීවිතේ බලාපොරොත්තු අතහරින්න එපා. බලාපොරොත්තුව, ප්‍රාර්ථනාව, අපේක්ෂාව වෙනුවෙන් වැඩ කරන්න. වැඩ කරන අතරතුරේ ඔබේ සැලසුම සමහරට දැන් රනිල් ගිය වගේ අපි ක්‍රියාත්මක කරමින් ඉන්න සැලසුම සමහරට අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි අපි කියන්නේ පළවෙනි උත්සාහය අසාර්ථකයි නම් ඔබට දෙවෙනි සැලසුමක් තියෙනවා, තුන්වෙනි සැලසුමක් තියෙනවා. මේ ජීවිතේ දිනන්න පුළුවන්. ප්‍රශ්න කරදර නැතුව ජීවිතේ දිනවු මිනිස්සු නැහැ. ඒ හැම මිනිස්සෙගෙම හෘද සාක්ෂිය කතා කරන වෙලාවක අහලා බලන්න. ඒ මිනිස්සු තමන්ගේ කතාව ආවෝ කියන හැම වෙලේම අහලා බලන්න. සමහර වෙලාවට කන්න නැතුව, සමහරට යන්න විදිහක් නැතුව, සමහර වෙලාවට ආසම දේවල් ටික මිලදී ගන්න බැරුව එහෙම හිටපු ඉතිහාසයක් ඔය හුඟක් අද තමන්ගේ ජීවිතේ හීන හැබෑ කරගත් මිනිස්සුන්ගේ කතාවේ තියෙනවා. දවසක් ඔබට ඒ වෙනුවෙන් වැඩ කරමු. ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එල්බි හදහන ඔබත් අදම එල්බි හදහන බලාගන්න
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එල්බි දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේ මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක් ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
0: දේකියා සුරේතු මගතොට 2026 වසරේ සමාරම්භය
1: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සම්මුධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දේකියා සුරේතු මගතොට
1: ITN ලක්හඬ පූජා

0: සිට ජුලි 3වෙනිදා දක්වා
1: බිලියන් බල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න නිවෙන්න

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.
4: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night
5: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7. Searchlight සමාජ ගවේෂණය.
2: ලක්හදේ

0: ශංක, මේ දැන් කියනවනේ මේ නානත්ත් කයා නානත්ත් සංඥා කියලා. අපි ධර්මයේ ගැන කතා කරනකොට දහම් කරුණු ගැන කතා කරනකොට එහෙම කියනවා. හැබැයි අපි කවුරුත් ඕක දැන් මේ කතාවල කිව්වට කියනකොට කිව්වට අපි යෝගේ හරියට තේරුමක් ගැන හිතලා නැහැ. අපි යෝගේ හරියට තේරුමක් ගැන දන්නේ නැහැ. අපිට බුදුදහමෙන් ගන්න පුළුවන් දේවල් විසක් සමයේට ලං වෙලාවත් අපි මතක් කරගන්න තිබුණ හැමදාම අපි බණ අහනවනේ නේ. දහම් අහනවනේ. දැන් මේකේ තියෙන්නේ ඇත්තම ඇතුලේ කතාව සෑම මනසක්ම වෙනස් වෙයි කියලා. මට මේ කියන්න ඕනුනේ අපේ සමාජය අපි ආශ්‍රය කරන මිනිස්සු මොන මොන අදහසින් අපිට මොන මොන දේවල් කියනවද කියලා. ඔගේ කතාව ඇතුලේ තියෙන්නේ තමන් හිතන ආකාරයටම ලෝකේ අන් අයද සිටිය යුතුයි අපේක්ෂා කිරීම දරුණු මායාවක් කියලා. අපි හිතනවා අපි වගේම මිනිස්සු හොඳයි, අපි වගේම අපිට උදව් කරනවා, අපි වගේම හිතලා තමයි කරන්නේ, අපිට බල කපන්නේ නැහැ මිනිස්සු කියලා.
1: අපි වගේමයි. අපි හිතන විදිහටම තමයි හිතන්නේ කියලා හිතුවට එහෙම නැහැ.
0: එහෙම නැහැ. අනුන්ගේ මතය ඔබට සමාන නොවු පමණින් ඔවුන් වැරදියයි සිතා කෝප වීමෙනුත් පළක් නැහැ. කියන්නේ අපි එහෙම හිතුවට දැන් මෙයා මං වගේ නෙවෙයි කියලා මම කේන්ති ගත්තා කියලා ඇති වැඩක් නැහැ කියලා තමයි මේ කතාව ඇතුලේ කියන්නේ. මිනිසුන් හැදී වැඩුණු පරිසරය අනුව ඔවුන්ගේ දැක්ම වෙනස් වන බව නුවණින් දකින්න ලෝකයේ විවිධත්වයේ බාර ගන්නා මිනිසාට තමගේ මතය වෙනුවෙන් අනු සමග රණ්ඩු වීමට අවශ්‍ය වන්නේ නැත කියලා. හරි ගැඹුරු කතාවක්.
1: ගැඹුරු කතාවක්. එක දිගට එක වේගෙන් ගියාගෙන ගියාට දැන් කල්පනා කරමු මොකක්ද අනේ කිව්වේ. මේක තමයි හැබැයි ඇත්ත. මේක තමයි ජීවිතේ. මේක මේ රණිල්වත් මංවත් කියව එකක් නෙමෙයි. මේ තමයි අපි ඔය කියන මහා ගැඹුරු ධහම ඇතුලේ අපිට කියා දුන්නු පණිවිඩේ. මේ ළඟදී මට මිත්‍රෙක් හම්බෙනවා මේ ඔය මාදු පිටියේ වහන් කූඩුව විශාල මහන් ගෝඩුවක් හදනවා දර්ශනී. ඒ සහෝදරය මුණගෙල ටිකක් කතා කරනකොට නිර්මාණකරුවත් එක්ක ඔහු කියනවා මේ සැරේම හදන්නේ මේ දාන පාරමිතාව මේ පෙන්නන මහන් ගෝඩුවක් කියලා. මේ දැන් පොඩ්ඩක් කතා කර කර ඉද්දී එහෙමට කියනවා අයියේ ලංකාවේ මිනිස්සු එකතු කිරීම ගුණ කිරීමට කැමති, අඩු කරන්නයි බෙදන්නයි කැමති නෑ කියලා. මේ සමීකරණ ටික ලස්සන වෙන්නේ එකතු කරලා ගුණ කරලා අඩු කරලා බෙදලා ගත්තා. එකතු කරලා පොදි ගහගත්තට තව කෙනෙක් වෙනුවෙන් අඩු කරන්න තව කෙනෙක් එක්ක බෙදා ගන්න අපි ලෑස්ති නෑනේ. ඒ සමීකරණේ හරි ලස්සනයි රණිල්. ඒ වචන ටික මම හරි ආසයි. ඉතින් මේ බුදුදහම ඇතුලේ මේ එළවෙන සුමානය ඇතුලේ විශේෂයෙන් වෙසක් සමයත් එක්ක අපිට හපව් හැරිලා බලන්න කාලයක් උදා වෙනවා අපේ ජීවිත දිහා. යන් අර පහන් ගෝඩුවක් හදනවා නේද? රෑ වෙනකොට තොරණක් බලන්න යනවා, දරුවොත් එක්ක භක්ති ගීත සම්දර්ශනයක් බලන්න යනවා. ඔතනින් එහාට ගිහින් මේ ගැඹුරු දහම පිළිබඳව පොඩ්ඩක් මෙනෙහි කරන්න, ඔබ ටිකක් වෙලාව වෙන් කරගන්න. එතකොට ඔබට තේරෙයි අපි මේ යන්නේ කොහෙද කියලා. අපි මේ හැල්මේ දුවනවා, මොකක්දෝ මන් දන්නේ, පිටිපස්සේ නොතිත් ආශාවන් පසුපස්සේ අපි දුවගෙන දුවගෙන දුවගෙන දුවගෙන ගිහලා දැන් අපි ඔක්කොම හති වැටිච්ච මිනිස්සුනේ රණි. අන්තිමට බලපුවාම අපි ලබාගත්ත දේකුත් නැහැ. අපි ළඟ තිබිච්ච දේවලුත් සමහරලාට අපි නැති කරගෙන ජීවිතේ සතුට අපිට හම්බෙලත් නැහැ. ඇත්තටම සතුට කියන්නේ මොකක්ද? මේ කියන්නේ ජීවිතයේ කලකිරිලා ජීවිතය අතහැරලා දාලා තමන්ගේ දියුණුව පැත්තකින් දීලා වනගත වෙනවා කියන එක නෙවෙයි. හරි. සල්ලි වාගි හොයාගෙන පවුලේ උදවියත් එක්ක ලෞකික ජීවිතයේ මේ හරි ලස්සනට ගත කරන්න අපිට සැලසුමක් වැඩපිළිවෙලක් හදාගන්න පුළුවන් අනිත් මිනිස්සුත් එක්කලා ජීවිතේ හුඟක් දේවල් තියෙනවනේ අපිට ෂෙයා කරගන්න. හරි. අනිත් මිනිස්සුන්ගේ දුක, අනිත් මිනිස්සුන්ගේ සතුට, අනිත් මිනිස්සුන්ගේ දියුණුව, අනිත් මිනිස්සුන්ගේ ගමනට සුබපතන එක මේ හැමදේම අපිට කරන්න පොහොසත් මනසක් පොහොසත් හදවතක් හදාගන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? ඉතින් ගැඹුරු ධර්මයක් අපිට ලැබිලා තියෙනවා. ඒ ධර්මය අපි උඩින් බල්ලෙන් අතපත ගාලා අපිට ඕන ඕන විදිහටනේ අපි දැන් ධර්මය හදාගෙන තියෙන්නේ. හරි. ඒ දර්ශනය ඇතුලේ ජීවත් වෙනවට වඩා අපි ජීවත් වෙන දර්ශනයට පොඩි පොඩි ගෑල් ටිකක් දාලා මේක තමයි ක්‍රමය කියලා අපි හිතන් ඉන්නවා. නෑ ඒක නෙවෙයි, ඊට එහා වෙද්දී තියෙන වෙනස් දහමක්. පුළුවන් නම් අපි උදෑසනම පොඩ්ඩක් කල්පනා කරමු මොකද්ද මේ කියන කතන්දරය කියලා. උදේ 7:23

0: අනුෂ්ක රසංචිත සිල්වා නිර්මාණයක්.
1: මම බොන්නේ උලේ දුමාවේ. ඉතින් ආව විතරයි. එනවා කියලා කවට මං හිතුවේ නෑ ඔබ එයි කියලා. මුටි කාලා නැගිට ගන්න බැරි වින්න ඔබගේ මූණ පොඩ්ඩක් බලන්න ආසයි තුන.
0: පටිගෙතර.
1: මෙයාට පස්සේ තමයි නිදහසේ කොණ්ඩ රැවුල කපලා නාගන්න වෙලාවක් හම්බුනේ. කොණි කට්ටි.
2: එයාලා පස්සේ කයි අයියේ. අයියා ගන්නකෝ.
1: දුමා මේසේ තලී පන්නවන්නද?
2: පාලිත් කලින්ම ගෑවා අයියා ගන්න.
0: සත්‍යන්තයේ රාත්‍රී 9:00ට ITN බලන්න. පටිගෙතර.

0: උදේ 7 විනාඩි 30යි. ඊයේ කියන්නේ 23 වෙනිදානේ. 23 වෙනි සෙනසුරාදා ටිකට්ස් ගොඩක් ගත්තා. කොහොම හරි මේක දිනන්න ඕනි කියලා හිතාගෙන. ප්‍රාර්ථනා ගොඩක් එක්කනේ අපි ලොතරේ පදක් මිලදී ගන්න. බලමු හැතරම මේ ඔබ මිලදී ගත්ත ලොතරේ පදර කොහොමද අංක ගැලපෙලා අපේ වාසනාව උදා වෙලා තියෙන්නේ කියලා අපි ප්‍රතිඵලය මතක් කළේ මොරණේ.
1: බලමු අපි මහජන සම්පත කියන්නේ ඊයේ 23 වෙනි සෙනසුරාදා දිනු මැද මහජන සම්පත ලොතරේ ජයග්‍රහී අංක L ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 0.5134 L 0.5134 ගොවිසෙත ලොතරැයියේ B ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 45 47 60 සහ 77 B ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 45 47 60 සහ 77 මෙගාපවල් ලොතරැයියේ P ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 22 වාසනාවන්ත අංක 11 12 44 සහ 76 පී ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංක අංක 22 වාසනාවන්ත අංක 11 12 44 76 ධන නිදානේ සී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 19 63 72 76 ඒක වැඩි නම් මං හිමින් කියන්නම් සී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 19 63 72 සහ 76 ඊයේ දිනු මැඳපු හඳහන ලොතරැයි මිතුන තමයි ලග්නේ උනේ වාසනාවන්ත අංක 3 4 44 48 මිතුන ලග්නේ හඳහන ලොතරැයි ලග්නේ උනේ 3 හතර 44 සහ 48 අද සම්පත ලොතරැයි අංක රටාව 3483418341L 3483418341L NLB ජය ලොතරැයි N ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1.49 N 1.49 NLB සුබ දවසක් ලොතරැයි කුඹ ලග්නේ වාසනාවන්ත අංක 2240 සහ 65 කුඹ ලග්නේ 2240 65 විශේෂ අංකයේ 0.038 අද සුපිරි තෑගි ගණනාවක් තියෙනවා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මිලට ගන්න
0: අපි කතා කර කර ඉන්නවා මේ උදේ පාන්දරම අපිට දැනෙන කාරණා ටිකක් දැන් වෙසක් උදාවට අපි සූදානම් වෙන ගමන් ඉන්නේ වෙසක් මාසයේ එනකොට අපේ හිත්වලට පොඩි අමුතු ජවයක් එකතු වෙනවා. දැන් මේ කාලේ අපි පාසල් වයසේ වගේ ඉන්නකොට ගෙදර මේ සෙනසුරාදා ඉරිදා මේ සතියන්තය කියලා කියන්නේ තාම කාර්යබහුල සතියන්තයක්. නිදි වර්ජිතව ගෙවෙන රාත්‍රීන් කීපයක අවසාන කූට ප්‍රාප්තියට ළඟා වෙලා ඉන්න කාලයක්. නේද? ගංගායි ඌරකට ගිහිල්ලා ඇලක් දොලක් ළඟට ගිහිල්ලා කාගේ හරි වත්තකින් හොරෙන් බට පඳුරක් කපාගෙන ඇවිල්ලා ඈ එහෙමනේ අපි කූඩු හදන්න පටන් ගත්තේ. ඉතින් කූඩු වැඳලා කූඩු අලවලා ලස්සනට සරසිලි දාලා මේකට ගැටයන් කපලා දාලා එහෙම තමයි අපේ පාසල් කාලේ ගෙවුනේ රණේ. හැබැයි දැන් අපි දකිනවා ප්‍රධාන මාර්ග දෙපස වෙසක් පහන් කූඩු නිර්මාණය කළ තියෙනවා. කාර් එකකින් ආවා තාත්තට පෙන්වනවා අරග අරග මේක ඕනේ කියලා. ඊට පස්සේ ඔන්න ඒක ඩිගියට දාගන්නවා ගෙදර ගිහිල්ලා නේද බල්බයක් ඇතුළ දාලා යෝග පත්තු කරලා තියාගන්න. වැස්සෙන් අවුවෙන් වෙන හානිය අවම කරගන්න මේකට පොලිතින් කවරෙකුත් දානවා. එහෙම තමයි රනිල් අපි දැන් වෙසක් සමරන්නේ. හැබැයි ඔය වෙසක් පහන් කූඩු ඇතුළේ තිබුණ මහා පණිවිඩයක්. වෙසක් පහන් කූඩුවක් හදන්න අපි ලොකු කාලයක් කැප කරනවා. නේ කූඩු ටික කපාගෙන ඇවිල්ලා කට්ටියම එකතු වෙලා මේ කූඩුව බැඳලා ඊට පස්සේ කොළගෙනල්ලා අලවලා එහෙම තමයි අපි වෙසක් පහන් කූඩුවක් හදන්නේ. ආශාවන් බලාපොරොත්තු ගොඩක්. ලස්සනම පහන් කූඩුව මගේ පහන් කූඩුව වෙන්න ඕනේ. ඒකට අපිට තියෙන බලාපොරොත්තු. හැබැයි රනිල් විශ්වාස කරන්න අපි මේකට මේ ආලෝකයේ ඒ කාලේ සමයන්නේ ওই ඉටිපන්දමක් දැල්වලා. හරි. එළියේ හරි ලස්සනට හැමතෙම පේන තැනක තමයි මේ පහන් කූඩුව එල්ලන්නේ. දැන් අපි ගෙදර ඇතුළේ අර පොඩිගෝ එකේ වගේ මේ මේ බල්බ් එකකට මේක දාගෙන ඉන්නේ. ඉස්සර ඔය ගහක අත්තක මේ පහන් කූඩුව එල්ලනවා. ගොඩක් වෙලාවට වෙසක් මාසේ පොඩි වැස්සක් යනවනේ. වෙසක් දවසට අනේ අපි පන්සල් ගිහිල්ලා එහෙම නැත්නම් අපි තොරන් බලන්න ගිහිල්ලා ඔය රවුම ගහලා එනකොට අපේ ගෙදර පහන් කූඩුව එක්ක වැස්සට දීවිලා ගිහිල්ලා එහෙම නැත්නම් අර ඉටිපන්දමේ ඉටි ටික මේ වැටිලා සමස්ත පහන් කූඩුවම ගිනි අරගෙන සැකිල්ල විතරක් ඉතුරු වෙලා තියෙනවා. පුංචි කාලෙම අපේ පපුවට පණිවිඩයක් එකතු කළා පහන් කූඩුව ඇතුලේ. හරි පහන් කූඩුවක වෙසක් කාලෙට තියෙන පණිවිඩය මොකක්ද කියලා කවුරු හරි කල්පනා කරා නම් ඔබට දැනේ. අර එච්චර ආසාවෙන් එච්චර කැපකිරීම කරලා හදපු වෙසක් කූඩුව පත්තු කරලා පැය කීපයක් ඇතුළේ විනාශ වෙලා යනවා. අපි ඇඬුවා රනිල් බිම පෙරලි පෙරලි ඇඬුවා. විශ්වාස කරන්න දෙවනි දවසේ ආයෙත් පාප්ප ටිකක් හදාන ආයෙත් කොලාලෝන. අදනම් කොහොම හරි පරිස්සම් කරගන්නවා කියලා. අනේ එදා රෑ පහන් කූඩුව ගිනිගන්නේ නැහැ. හැබැයි වැස්සට සම්පූර්ණයෙන් කොළ ටික හේදිලා දිය වෙලා යනවා. දවස් දෙකක් විතර යනකොට පුංචි මොලේට පුංචි හිතට තේරෙන්න පටන් ගන්නවා ජීවිතේ හැටි මෙහෙම තමයි. වෙසක් පහන් ගෝඩුව මෙච්චර ආසාවෙන් අපි හැදුවත් ඒක විනාශ වෙනවා වගේ අපේ ජීවිතෙත් අපි කොයිතරම් සැප සම්පත් දීලා පරිස්සම් කරගෙන හිටියත් මේක දවසක අපිට දාලා යන්න වෙනවා. ඔන්න ඔය ගැඹුරු දහම තමයි වෙසක් පහන් ගෝඩුවක් ඇතුලේ අපිට කියලා දුන්නේ. ඉතින් ඒ අත්දැකීම ඔබේ දරුවන්ටත් දෙන්න. හරි. අඩුම තරමේ වෙසක් පහන් ගෝඩුවේ අර කොලාලවල රැලි දාපු එක නැතුව නේද මේ දවස්වල කෝටු හොයාගන්න බැරි වෙන්න පුළුවන්. කාර්යබහුලත්වයත් එක්ක. හැබැයි අඩුම තරමේ සැකිල්ල විතරක් අරගෙන ඇවිල්ලා ගෙදර හැමෝම එකතු වෙලා පහන් ගෝඩුව අලවන්නකො. ඒක අලවල මං ඔය කියපු සිස්ටම් එකට එළියේ වැස්සර තෙමෙන තැනක එහෙම නැත්තම් ඉටි පහනක් දල්වන්න පුළුවන් තැනක ඔය කූඩුව එල්ලලා බලන්නකො. දරුවන්ට ඒත් එක්කම පොඩි පණිවිඩයකුත් දෙන්නකො. මෙසක් පහන් කූඩුවක් හදලා අනිත් ගෙදරට වඩා ලස්සන කූඩුවක් අපේ ගෙදර තියෙනවා කියලා නේද? බල්ට් ටිකක් දාලා එළිය කරනවට වඩා ඒක ඇතුළේ තිබිච්ච ගැඹුරු දහම අවබෝධ කරගන්න පුළුවන් වුණා නම් මේ රටේ හුඟක් මිනිස්සු දහම තේරුම් ගත්ත මිනිස්සු වෙනවා. එහෙම වුණොත් මේ ලෝකේ හරි ලස්සන වෙනවා. උදේ 7:36

ශික්ෂය ත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: දේ හතයි විනාඩි 41යි. ගොඩක් අය මේ බලාපොරොත්තුන් ඉන්නවා සතියන් දේ අපිට ප්‍රශ්නයක් අහනවා කියලා. කිව්වට තවම නෑ. මොකද දන්නේ උනේ අද කාටවත් ප්‍රශ්න නැද්ද කියලා. නෑ, අපිට ප්‍රශ්න තියෙනවා උනෝඩත් නෑ. දැන් අපි යාළුවෙක් අපින් මේ ළඟදී ඇව්වා, වාඩි දින ප්‍රශ්න ටික කොළගෑල්ලක ලියලා දෙන්න, මං ඒකට විසඳුම් දෙන්නම් කියලා. රනිල්ලයි මට ඉදිරිපිට ප්‍රශ්න ලියන්න කොළයක්වත් නෑ. ඒ තරම් ප්‍රශ්න. ඉතින් එහෙම ප්‍රශ්න තියාගෙන හිනා වෙලා ඉන්නවා කියලා කියන්නේ ඉතින් ඒක වෙනමම එකක්. හරි, දැන් අපි දෙන්නම් ඔබට ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට අදාළ පිළිතුර ඔබ දෙන්න ඕනේ, ඔබේ නමගම සටහන් කරන්න. ඊට පස්සේ කියන්න ඕනේ මේ ඔබ කවුද කියලා.
1: ඔව්
0: නේද, කවුද නමගම කිව්වා. ඊට පස්සේ හිස්තැනක් තියලා අදාළ පිළිතුර සටහන් කරන්න. ඊට පස්සේ 0.7 0.3 0.95 0.97 කියන නම්බරයකට WhatsApp කරන්න පිළිතුර. 0.7 0.3 0.95 0.97 තමයි අපේ නම්බරේක. මොකද්ද මේ ප්‍රශ්නේ රණි?
1: අපි අහන්නේ මේ සරල ප්‍රශ්නයක් වුණා, ටිකක් හිතන්න ඕනේ. ඔබේ මේ මේක සමහර අහලා නැති ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි පොඩ්ඩක් අපි හොයන්න කියලාත් කියන්නේ. හරි, මේ ප්‍රශ්නේ හරි ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. පුංචි දරුවෝ අතර, පාසල් දරුවෝ අතර මේක හැබැයි ටිකක් පිළිතුර ඔබට අර ළඟ නැහැ. හරි, අපි අහන ප්‍රශ්නේ තමයි, දැන් අපි දන්නවනේ ලෝකේ රටවල් අතර මේ සමහරලාට වෙලාව වෙනස්, එක එක රටවල් වල එක මහද්වීප වලට හිරු උදා වෙන්නේ වෙනස් වෙනස් වෙලාවට. දැන් ඔය පිළිගන්න විදිහට, දැන් ඉස්සල්ලාම ලෝකේ උදා වෙන්නේ අද කියලා හිතමුකෝ අපි හිරු. එහෙම වෙලාවට සූර්යයා මුලින්ම උදා වෙන රට, එහෙම නැත්නම් හිරු උදාව මුලින්ම දකින රට ලෙස සැලකෙන්නේ කුමන රටද කියලා අපි අහන්නේ.
0: දෙයනේ කියලා මුලින්ම ලෝකේ කවුද ඉර පායනවා දකින්නේ, මොන රටේ මිනිස්සුද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට ඔබට උත්තරේ හම්බ වෙනවා. මේ උත්තරේ හරි ළඟයි අපිටනේ.
1: ආ
0: නේද, අපිට හරිම ළඟ උත්තරයක්. මොකද මේ අපි හරි නිතර කියවෙන නේද, එහෙම වචන ටිකක් තියෙන රටක්. ඉතින් බලන්න ඉක්මනට හොයාගන්න ලෝකයේ මුලින්ම ඉරපායන්නේ කොහෙද කියලා. ඒ ඉරපායන ප්‍රදේශය එහෙම නැත්නම් රට මොකක්ද කියලා අපිට කියන්න ඕනේ. ඔබේ නමයි ගමයි සටහන් කළා, අදාළ පිළිතුර සටහන් කරන. ඊට පස්සේ 0.7 0.3 0.95 0.97 කියන නම්බරයකට අද ඉක්මනින් උත්තර ලබා දීලා අද දවසේ ජයග්‍රහකයා වෙන්න ඔබට පුළුවන්කම තියෙනවා.

0: ඇතියක ලක් හඩ මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
1: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සෙත් සුවඳින් පිරේ

0: සතියක ලක්හඩ
1: උදේ 7:52 වෙලාව. හුඟක් වෙලාවට දැන් අපි ඔය දැකපු හීන ටික අපිට හැබෑ කරගන්න බැරි ප්‍රශ්න ටිකක් නිර්මාණය වෙලා තියෙනවනේ. හොඳ වාහනයක් පදින්නම් කියලා හිතාගෙන හිටියා. ගෙදර කට්ටියත් එක්කලා මේ අවුරුද්දේවත් පොඩි ටුවර් එකක් ගිහිල්ලා එන්නම් කියලා හිතන් හිටියා. හරි. ඉතින් ඔහොම පොඩි පොඩි බලාපොරොත්තු ටිකක් තිබුණා. හැබැයි දැන් මේක මේ අද ඊයේ නෙමෙයි දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉඳන් අපි එහෙම හීන ටිකක් දකිනවා. ඒ හීන හැබෑ කරගන්න ඔන්න මෙන්න කියලා නේද? පේන මානේ දෙනකොට ඒ හීනේ නිකන් අර කින්ස්ලි පීරිස් මහත්තයාගේ සින්දුවක් තියෙනවා. වෙන බූලක් වගේ ළඟට ඇවිත් බිඳලා යන්නේ වගේ. හරි. ඒ වගේ තමයි එහෙම වෙනවා. මේ ලෝක ආර්ථිකයත් එක්කනේ අපි බද්ධ වෙලා ඉන්නේ. අපි ලෝකේ යම් කිසි සංසිද්ධියක් වෙනවා නම් අපි දැන් මේ විශ්ව ගම්මානයක් විදිහට ජීවත් වෙනකොට මුළු විශ්වෙම එක තැනකට ඇවිල්ලා අපි ඔක්කොම කනෙක්ටඩ් වෙනකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි කාටම හරි ප්‍රශ්නයක් නම් අපිට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ලෝකයේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන වෙලාවේ පුරවැසියා විදිහට අපේ යුතුකම් කොටසක් අපේ වගකීම් කොටසක් තියෙනවනේ. අපිට යම් යම් කැපකිරීම් යම් යම් දේවල් වලදී කරන්න සිද්ධ වෙනවා. එහෙම

0: ආගමේ පුරවැසියාගේ කාර්යභාරය පිළිබඳව සර්ච් ලයිට් සමාජ කතිකාවතුල කතා කරන් ඔබට අදහසක් ඇති. අපි පුරවැසියා විදිහට කොහොමද මේ කර්තව්‍ය ඉටු කරන්න ඕන කියලා ඔබේ යෝජනා ඉදිරිපත් කරන අපි දුරකථනක විවෘත කරන උදේ 8න් පස්සේ. ඉතින් අපි ඔබට කියන්නේ ලෝකේ යම් කිසි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙන වෙලාවට අපි කොහොමද පුරවැසියා විදියට අපේ කොටස මේ රට වෙනුවෙන් ඉටු කරන්න කියලා ඔබේ යෝජනා වෙනුවෙන් ඔබේ අදහස් වෙනුවෙන් අපි අපේ ගුවන් අවසරය ඔබට ලබා දෙනවා. ඉතින් අපි කතා කරමු උදේ 8න් පස්සේ. ඒ අතරතුරේ කීප දෙනෙක් අහලා තිබුණා අනේ මොකක්ද මේ ප්‍රශ්නේ අපිට හරියට ඒක අහගන්න බැරි වුණා නොහොම කතන්දර ටිකක්. ඉස්සල්ලාම ප්‍රශ්නෙට පිළිතුරු එවන විදිය මං කියලා ඉන්නම්. ඔබේ නවගම සටහන් කළා, ඊට පස්සේ අදාළ පිළිතුරු සටහන් කළා. ඊටත් පස්සේ ඔබට කරන්න තියෙන්නේ 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට මැසේජ් එකක් දාන්න WhatsApp එකේ. එතකොට අපිට පුළුවන් ඔබේ පිළිතුර බාර ගන්න, ඔබ ජයග්‍රහණය කරනවද නැද්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඔව්,
1: අපි අහන්නේ මුලින්ම ලෝකේ හිරු උදා වෙන රට නැත්නම් රාජ්‍යය කුමක්ද කියලා.
0: මුලින්ම කියලා කියන්නේ මේ 1800 ගණන් වල නේද ලෝකෙට ඉරේලිය මුලින්ම ආපු රට වගේ එකක් නෙවෙයි. මේ අදටත් මේ අද කියන දවසෙත් මුලින්ම ඉර උදාව සිද්ධ වෙන්නේ මොන රාජ්‍යයටද? සමහර අය උත්තරේ ටිකක් ගැඹුරින්ම කියලා තිබුණා රාජ්‍යයක් කියලා. ඒ අදාළ නගරය මෙන්න මේ නගරයට තමයි හිරු උදා වෙන්නේ කියලත් අපිට උත්තර දීලා තියෙනවා. තවත් අය සමහරට පටලගෙන තියෙනවා, අරද්දගෙන තියෙනවා. හරි, ඉතින් බලන්න ඔබ චුට්ටක් කල්පනා කරලා බලන්න. ඔබ උත්තරේ නොදන්නවා නම් ගෙදර ඉන්න ඔය පහේ පන්තිය වගේ ඉන්න දරුවෙක්ගෙන් අහන පුතේ මොන රටටද ලෝකේ මේ මුලින්ම ඉරපායන්නේ කියලා. හරි, ඔබ මවිත වෙන උත්තරයක් ඔබට හම් වෙන ඔබේ දරුවගෙන්. පුංචි දරුවෝ මේවා සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන එකයි අපි ටිකක් බරසාර ප්‍රශ්නයක් ඔබට ඉදිරිපත් කරන්නේ. පවුලේ හැමෝම එකතු වෙලා තමයි රනිල් ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනේ. මුගක් තැන්වල අපි දකින්නේ ප්‍රශ්නේ තාත්තගේ වෙනවා, තාත්තා ප්‍රශ්නේ කරේ තියාගෙන නේද පහලට ඒ පීඩනය එන්න නොදී හිර කරගෙන ඉන්නවනේ. එහෙම තමයි ජීවිතේ ප්‍රශ්න ටික. ඒ ප්‍රශ්නය තාත්තගේ කර උඩ තියනවා කියලා පවුල හැමෝම දන්නවනේ. විශේෂයෙන් අම්මලාගේ වගකීමක් ඒක. දරුවන්ට තඟවන්න ඕනේ නේද? ඔව්. තාත්තලා මේ තරම් මේ කට්ටක් කරනවා කියන එක. ඉතින් හැමෝම එකතු වෙලා මේකට උත්තරයක් හොයනවනම් නේද? සමහර බිසෝවරුලු බිරින්දෑවරු තමන්ට පුළුවන් විදිහට ආර්ථිකයට දායක වෙනවා. දරුවොත් මොනවා හරි උපදේශයක් දෙන්න තාත්තා අපි මෙහෙම කරමුද, මේ වගේ බිස්නස් එකක් පටන් ගමුද. හැමෝම එකතු වෙලා උත්තරයක් හොයන තැන මම විශ්වාස කරනවා හොඳ උත්තරයක් හොයාගන්න පුළුවන්. අපි ඒක අනුගමනය කරමු මේ ප්‍රශ්නට.
1: අනුගමනය.

0: තබන කෝටි අටේ එන්නල්වී දනට තහනය ලොතුරයිෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
1: වෙන දෙයක් වෙච්ච දෙයින් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 93.7 සර්ච් ලයිට් සමාජ කමිෂනය.

0: ஐபோன் வாசனவந்த உதேசன குதையாட்டாய் வினாடி ஹத்தரை விழாவ ஸ்ரீலாங்கே ගුවන්විදුලි ශ්‍රාවකයා උදෙසා අපි විශේෂ අවස්ථාවක් උදා කරලා දෙනවා. හැමදාම රටේ දැවෙන කාරණා සම්බන්ධයෙන්, කාලීන සිදුවීම් සම්බන්ධයෙන්, දේශපාලනික ආර්ථික සමාජීය කාරණා සම්බන්ධයෙන් මෙරටේ ජනතාවගේ ජනමතය කොතනද තිබෙන්නේ, ජනතාවගේ හඬ එකතු කරන්න ජනතාවට වේදිකාවක් නොතිබුණු දැන තමයි අපි මේ රටේ බුද්ධිමත් උගත් ජනතාව වෙනුවෙන්, මේ රටේ ඡන්දදායකයා වෙනුවෙන්, මේ රටේ දේශපාලනය එහෙට මෙහෙට බලය පවරන්න තමන්ගේ ඡන්දය භාවිත කරන මේ රටේ පුරවැසියා වෙනුවෙන් මේ අවසරය අපි උදා කරලා දීලා තියෙන්නේ. අපි වසරකාමාරක විතර කාලයක් තිස්සේ රනිල් මේ සමාජ ගතිකාව නිර්මාණය කරනවා. මේ හරහා අපිට විවිධ ප්‍රශ්නවලට ජනතාවගේ අදහස් එකතු කරන්න පුළුවන් වුණා, සහ ඒ හරහා ජනතාවට අවශ්‍ය පිළියම් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. මීට පෙරත් අපි රටේ ආර්ථිකයේ හැසිරීම සම්බන්ධයෙන්, ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පුරවැසියාගේ කාර්යභාරය පිළිබඳව විවිධ අවස්ථාවලදී සර්ච්ලයිට් තුළ කතා කළා. හැබැයි අදත් අපි තීරණය කරනවා එක්තරා හේතුවක් නිසා ඩොලරයේ දවස ගානේ ඉහළට යනකොට අපි කොහොමද මේ ඉහළ යන ඩොලර් අගයන්ට අනුව අපේ රුපියල ශක්තිමත්ව තියාගන්නේ, ඒ වෙනුවෙන් රටේ ජනතාව විදිහට අපිට මොනවද කරන්න පුළුවන්ද? පාලන අධිකාරියේ තමන්ගේ කාර්යභාරය ඉටු කරමින් ඉන්නෝ. ඒ අතරතුරේ පුරවැසියානේ අපිට මොනවද කරන්න පුළුවන්, මේ පිළිබඳව කතා කරන්න අපි තීරණය කළාද?
1: ඔව්, අපි හැමදාම කරේ අපේ පැත්තට මේ හොඳ තියාගෙන නේද? අපි අවුලක් නැහැ මේ රටේ. කවදාහරි කරන මේ පාලකයෝ අපි පත් කරලා තියෙන ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ රට හරියට හදාගන්න. එහෙම නැත්නම් ඒගොල්ලොන්ගේ අත තමයි මේක තීරණය වෙන්නේ. ඒක හරි, ඒ කතාව හරි. රටක රාජ්‍ය පාලනය කරන්නේ අපි පත් කරගත්ත පාලකයෝ. එතකොට ඒ පාලකයන්ට අවශ්‍ය විදිහට මොන ආණ්ඩුව තිබ්බත් මේක මේ ඔබ හිතන්න එපා, මේ ගිය ආණ්ඩුවට නෙමෙයි, ඊට කලින් ආණ්ඩුවට නෙවෙයි, මේ ආණ්ඩුව මොන ආණ්ඩුව තිබ්බත් ඒ ආණ්ඩුවට තමයි පාලනය කිරීමේ හැකියාව තියෙන්නේ, උන්ට තීරණ ගැනීමේ හැකියාව තියෙන්නේ. හැබැයි ඒක එහෙම ඒගොල්ලන්ට විතරක් කරගන්න දීලා, අර අපි කතාවට කියන්නේ මේ හාල් මුට්ටියට මේ හාල් කැඳ හදන්න ගිහිල්ලා අපි ලුණු ඉටක් විතරක් දානවා වගේ එකක් කියලා අපි හිතාගෙන ඉන්නවනම් ඉබේම මේ රට හැදෙනවා කියලා හිතාගෙන ඉන්නවනම් ඒක වැරදි. අවසානයේ බඩු මිල වැඩි වුණාම කන්න ගියාම, බඩු ගන්න ගියාම ඒක දැනෙන්නේ අපිට. ඊට පස්සේ ආර්ථිකයේ තියෙන අනිසි බලපෑම් ලැබෙන්නේ අපිට. තෙල් මිල වැඩි වුණාම, තෙල් කෝටයකට යන්න වුණාම ඒක දැනෙන්නේ අපිට. එතකොට මොකද්ද පුරවැසියා විදිහට අපි කරන්න ඕන වගකීම? සමහර වෙලාවට පාරේ ලයිට් එකක් දාලා තිනකොට ඒක නිවන්න හිතන මිනිස්සයා රට වෙනුවෙන් උපයලකාරී දෙයක් කරනවා කියලා අපි හිතන් හිටියට මේ එහෙම කරන මිනිස්සු හරි අඩුයි ලංකාවේ. එතකොට මේ කතාව අපි ගොඩනගන්න හදන්නේ ආණ්ඩුව පැත්තට විතරක්ම මේ මේක දීලා.
0: එහෙම නැත්නම් ආණ්ඩුවට යම්කිසි වගකීමක් තියෙනවා. ආණ්ඩුවේ වගකීම අනුව මේ ප්‍රශ්න කළමනාකරණය කරමින් ඉන්නවා. සමහර ප්‍රතිපත්තිමේ තීන්දුව තීරණවලට උන් දෙයන්න සිද්ධ වුණා. වාහන ආනයනය සම්බන්ධයෙන් කතා කරද්දී සීමාවන් පනවන්න හැකියාවක් නැහැ. රටක ආර්ථික පවත්වක නැද්දී සාධිභාරයක් පනවන මෙම විවිධ ආර්ථික විශේෂඥන්ගේ දැක්මත් එක්ක ඔවුන් මොන විදිහටද මේ ආර්ථිකය හසුරුවීම සඳහා උපදෙස් ලබන්නේ, මේ සියලු කාරණා පිළිබඳ අවධානය යොමු කරමින් ප්‍රතිපත්තිමේ තීන්දුව තීරණ කිහිපයක් රජය පැත්තෙන් ගන්නවා. ඒ අතරතුරේ ජනතාව විදියට, පුරවැසියා විදියට අපි රනිල් නොහිතන පොඩි පොඩි තැන් ටිකක් තියෙනවා. හරි, පොඩි පොඩි තැන් ටිකක් තියෙනවා. ඒ පුංචි පුංචි කාරණා ටික අපි හරියට අවබෝධ කරගත්තොත් මේ සමස්ත රටේම පුරවැසියු ටික නේද අපිට මේ ප්‍රශ්නෙට විසඳුමක් අත ළඟ පේනමානි තියෙනවා. ඉතින් අපි ඒ පිළිබඳවයි අද කතා කරන්නේ. අපි ඔබට ආරාධනා කරනවා ඔබේ අදහස කියන්න. රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් පුරවැසියාගේ කාර්යභාරය ඔබට දැනෙන දේ ඔබේ අදහස රටට ගියමු. රටේ ජනතාව ඒ වෙනුවෙන් පෙළගස්සමු. 0112 775 285, 0112 775 266 ලියාගන්න අපේ දුරකථන අංක 0112 775 285, 0112 775 266 කියන දුරකථන අංක ඔබ වෙනුවෙන් මෙතෙන් සිට විවෘතයි. වගේම අපිට ලියන්න පුළුවන් කෙටි පණිවිඩයක් විදිහට ඔබේ අදහස 0107 03 93 5 93 7 කියන අපේ WhatsApp අංකයට. අපි පුංචි කතාවක් තියෙනවා හලෙමු. මේ කතාව අද අපේ මාතෘකාව නිර්මාණය කර ගැනීමට හේතු වුණු කතාව.
2: ශක්තිමත් ආර්ථික කළමනාකරණයක ප්‍රතිඵල ලෙස මෙවැනි ව්‍යසනයකට මුහුණ දෙන්න පුළුවන් රුපියල් ප්‍රමාණයක් අපේ භාණ්ඩාගාරය සතුව පවතින. වර්තමානයේ අපි මුහුණ දී තිබෙනවා ඩොලරය පිළිබඳ අර්බුදයකට. ඒ අපේ රුපියලට බලපෑමක් ඇති කරලා තිබෙනවා. ඩොලර් මිල ඉහළ යාම නිසා අපිට ඉන්ධන ගෙන්වීම සඳහා මාසික පිරිවැය වැඩි වී තිබෙනවා. පෙබරවාරි මාසයේ ඉන්ධන ආනයන කිරීම සඳහා අපිට වැය වුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසයේ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසයේ ඩොලර් මිලියන 368යි. මේ මැයි මාසයේ ඩොලර් මිලියන 522යි. එනිසා මේ අර්බුදයට මුහුණ දෙන්න ක්‍රියාමාර්ග රැසක් අපිට ගැනීමට නියමිතව තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. එනිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. කෙටි කාලයක් අපිට මේ ඩොලරය සඳහා තියෙන තෙරපුම පාලනය කරගත යුතුයි. ඒ සඳහා අපි ඉන්ධන පාවිච්චිය සීමා කළ යුතුයි. අපේ ආනයන භාණ්ඩ පාවිච්චිය පිළිබඳ යම් අවධානයක් යොමු කළ යුතුයි. අපේ ආනයන වියදම අඩු කිරීම පිළිබඳ අපි කල්පනා කර යුතුයි. එනිසා මා ඉල්ලා සිටින සියලු පුරවැසියන්ගේ මේ පිළිබඳ කල්පනා කරන්න. අපි කොහොමද රටින් එළියට ගලාගෙන ඩොලර් ප්‍රමාණය අඩු කිරීම සඳහා තනි තනියම අපි මැදිහත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න කියලා මා ඉල්ලනවා. මේ තත්ත්වයේ කෙටි කාලයක් පවතීවි. ඒත් අපි ශක්තිමත් මුහුණ දෙමු. නැවත ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මම ඔබට සාධික කරනවා.
0: ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශයක තමයි අපි තීරණය කළේ. අද පුරවැසියාගේ පාර්ශවයට මේ කතාවට ප්‍රතිචාර දක්වන්න ඉඩ හදලා දෙන්න. අපිට අවශ්‍ය නැහැ මේ රජයේ නියෝජනය කරන්න රජයේ මතවාදය වෙනුවෙන් පෙනී සිටින. අපිට අවශ්‍යයි මේ රටේ පුරවැසියාගේ පැත්තෙන් හිටගන්න. පක්ෂ විපක්ෂ අදහස් උදහස් යෝජනා චෝදන ඔබේ දේශපාලන මතය ඔබේ දේශපාලන පක්ෂය අපිට අදාළ වෙන්නේ නැහැ. මාධ්‍ය කරුවා විදිහට අපි මේ සියලු දෙනාට ඔබේ නිදහස් අදහස් වෙනුවෙන් ඉඩ අවකාශය උදා කරලා දෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරන්න ඔබේ අදහස් අපිට කතා කරලා කියන්න 0112-775-285 සමස්තයක් මේ රටේ ජනතාවට යම් අදහසක් ඇති මේ වෙලාවේ අපි මොනවද කරන්න ඕන කියලා මේක මේ අදයියේ ප්‍රශ්නයක් විදිහට අපිට දකින්න බෑරනේ. අපේ රටේ ආර්ථිකය අපිට අකුල ගන්න සිද්ධ වෙච්ච තැන් ඕනතරම් ඉතිහාසෙ මුළුල්ලේ තියෙනවා. සමහර වෙලාවට අපි ස්වදේශික ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරමින් ඉඳි අපි දන්නවනේ සමහර තැන්වල ආණ්ඩු පෙරලන්න පව බලගතු වෙන කාරණාවක් තමයි මිනිසුන් දැනන බඩගින්න කියන එක. හරි, ලෝකයේ ආර්ථික හැසිරීමත් එක්ක ජනතාවට ඒක දරා ගන්න බැරි වෙනකොට බඩමිල ඉහළ යනකොට ජනතාවගේ බඩට පහර වදිනවා වගේ දැනෙනකොට ආණ්ඩුව මේකට මැදිහත් වෙනවා මදි වගේ කියලා මිනිස්සුන්ට මතවාදයක් නිර්මාණය කරගන්නේ යටින් ඒ අවශ්‍ය වටපිටාව හැදෙනකොට ජනතාවගේ ඔළුවට ඉක්මනටම යන කාරණාව තමයි මේ ආණ්ඩුවල අසමර්ථභාවය තමයි මේක කියලා. හැබැයි මේ ප්‍රශ්නේ ටිකක් ගැඹුරින් බැලුවම ඇත්තටම අපිට පේන කාරණේ මේක මේ ඩොලරේ ඉහළ යාම පහළ යාම. මේකට හේතුව තමයි මැද පෙරදිග කලාපයේ කේන්ද්‍ර කරගෙන යුදමේ තත්ත්වයක් වාර්තා වීම නිර්මාණය වීම. මේ සියල්ල පිළිබඳව අවධානයෙන් අවබෝධයෙන් ජීවත් වෙන පුරවැසියාට මේ ප්‍රශ්නේ අවබෝධ කරගන්න පුළුවන් වගේම අපි සශක්තියෙන් නැගෙන ආර්ථික අවශ්‍යතාවය හඳුනා ගනිමින් ඉන්න වෙලාව. විශේෂයෙන් අපේ කෘෂිකර්මාන්තයට ඍජු මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න පුළුවන් ආහාර අවශ්‍යතාවය සඳහා. එතකොට අපිට පුරවැසියෝ විදිහට අපිටම පුළුවන් සමහර දේවල් පාලනය කරන්න අත්‍යවශ්‍ය නොවන වියදම් ටික කපා හරින්න නේද? ගෙදර ආර්ථිකය පවත්වා ගැනීම සඳහා අපිට යම් කිසි කාර්යභාරයක් කළ හැකි නම් ඒ පිළිබඳව යෝජනාවලිය අපි රටට ඉදිරිපත් කරමු. ඔබට දැනෙන දේ අපිට කතා කරලා කියන්න.
1: ඔබ අද නලින්ගේ පත්‍රයේ විස්තරය ඇහුවා නම් ඔබ නලින් කියපු මේ සිරස්තල ටිකකට අවධානය යොමු කළ ඇති. අද වෙනකොට සත්‍යන්ත ඉරිදා පුවත්පත් ටික වාර්තා කරන සිරස්තල ටික අපි පොඩ්ඩක් බලමුකෝ. මදුසංකතෙත් තියෙනවා සිළුමිණ පුවත්පත මේ ලංකාදීප දිවයිනේ. මම පොඩ්ඩක් මේ ඔබට හිතන්න මේ කතුවැකි එහෙම නැත්තම් මේ සිරස්තල ටික ඔබට කියන්නේ කතුවැකි නෙමෙයි සිරස්තල ටික ඔන්න අහගන්න මේ ලංකාදීපයේ දිවයින මේ පත්‍ර ටික වාර්තා කරනවා. රුපියල විරිහිමේ අර්බුදයේ පොලි අනුපාත ඉහළදම ආර්ථිකය හකුලන්න ආර්ථික විශේෂඥයෝ කියති. වාහන ගෙන්වීම නවත්තන තීන්දුවක් නැහැ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත. ඩොලරය නැගිල්ලෙන් බඩුමිල ඉහළට. මේ වගේ සිරස්තල ටිකක් ඔය සිළුමිණ පත්‍රෙත් ඒ වගේ
0: සිළුමිණ අද වාර්තා කරලා තිබුණ ප්‍රධාන සිරස්තල අතරේ මේ 2022 වගේ ආර්ථික අර්බුදයක් යලිත ඇති වෙන්නේ නැහැ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා කියපු කතාව. ඩොලර් මිලියන 7000ක් තියෙනවා, තව 700ක් ලැබෙනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව වෙළඳපොළට එනවා කියලා තමයි ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ. ඒකට උප සිරස්තලයක වාර්තා කරලා තිබුණා. ආර්ථිකය ගැන කතා කරන්න සජබ ජනපතිගෙන් සර්වපාක්ෂික සමුළුවක් ඉල්ලයි කියලාද මේ විදිහට සියලු දෙනා මේ සම්බන්ධයෙන් යම්කිසි මැදිහත් වීමක ඉන්නවා. සාදේශපාලනික වශයෙන් සියලු දෙනා අත්වල් බැඳගෙන ගොඩ යන්න ඕන වෙලාවක් නේද? කකුලෙන් ඇදලා කකුල් මාට්ටු දානට වඩා ඇත්තටම මේ ආර්ථික අර්බුදයේ හැමෝම කොහොමද අපි රටක් විදිහට මුහුණ දෙන්නේ කියන තැනට සමස්ත දේශපාලන ප්‍රවාහයම අවතීර්ණය වීම මේ වෙලාවේ වැදගත්. දැන් අපිට දේශපාලනික වශයෙන් බලපුවහම රනිල් මේක හොඳ අවස්ථාවක් ආණ්ඩුව පෙරලා දාන්න. හරිද? ඒකනේ දේශපාලනය කියලා කියන්නේ. හැබැයි ඒක මේ ප්‍රශ්නෙට උත්තරයද කියන දැනට අපි ආයෙම කල්පනා කරලා බලන්න ඕනේ කියන්නේ අනවශ්‍ය වියදම් සියල්ල කපා හැරලා මේ වෙලාවේ අපි පුරවැසියෝ විදිහට දේශපාලනඥයන් විදිහට පක්ෂ විපක්ෂ මතධාරීන් විදිහට රටේ ආර්ථික විද්වතුන් විදිහට ඊට පස්සේ රටේ ආර්ථිකය පවත්වාගෙන යන කර්මාන්තකරුවෝ විදිහට මේ හැම පාර්ශවයෙන්ම ඔබේ අදහස් ටික එකතු වෙච්ච කැටි වෙච්ච පොදු කතිකාවක් සමාජය තුළ නිර්මාණය වෙලා අපි අනවශ්‍ය වියදම් ටික කපා හැරගෙන කොහොමද ඉස්සරහට යන්න ඕනේ? හරි, අපි කොච්චර නම් තෙල් පුච්චනවද නිකන්නේ?
1: අපි දැක්ක මේ රුපියල අර්බුදයේ විසඳන්න විපක්ෂයේ සර්වපාක්ෂික සමුළුවක් ඉල්ලයි කියන කතාව රුපියල තවත් බාල්දුවීමට පෙර ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා බහම සර්වපාක්ෂික සමුළුවක් ඇඳවන්නයි ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටීවට විපක්ෂය තීන්දුව කරා කියලා. දැන් මේ අස්සේ බොරදී මාළුබාන පිරිසක් ඉන්නවනේ වාහන ආනයනය ගැන කතා කරනකොට ලංකාවේ වාහන ආනයනය සීමා කරන්නේ නැහැ, මේක අධිභාරයක් පනවලා මේකේ පොඩ්ඩක් මේ වෙලාවේ රුපියල දැනුම පාලනය කරන්න ඩොලර් රිවන්න කියලා ජනාධිපතිවරයා සහ අමාත්‍යවරෝ දැක්ක කියලා තියෙන ඩොලර් රිවන්න බැංකු හරහා. දැන් මේව හැමදාම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ගන්න පියවරනේ. වාහන ගෙන්නන එක පොඩ්ඩක් සීමා කරන්න, එහෙම නැත්නම් අධිභාරය බලලා අවශ්‍යම අයට ගෙන්නන්න පුළුවන්. වාහන ගෙන්නන්න එපා කියලා නැහැ නේ?
0: එපා කියලා නැහැ.
1: ඔව්. එතකොට මේව ඔහොම තීද්දී ලංකාවේ බලන්නකෝ මාෆියා එක. හරි, ලංකාවේ වාහන එහෙන් අධිභාරය දානකොට තාම ඇවිල්ලවත් නැහැ, අධිභාරය වැදිලවත් නැති මෙහෙ තියෙන පරණ වාහන වලට
0: මිල ගණන්
1: ඉහළ ගිහිල්ලාද? ආහාර මිල කොච්චර මිල ගණන් මේ ලංකාවේ ඇතුළේ තියෙන තොගව කොච්චර මිල ගණන් ඉහළ ගිහිල්ලාද? මිනිස්සුන්ට හැම දෙයක්ම, ඒ කියන්නේ කොච්චර මාෆියා එකක් ඇතුළේද අපි ඉන්නේ කියලා හිතනවා. කියන්නේ රජයේ අරගෙන තියෙන තීන්දුව තියෙන්නේ රුපියල් ශක්තිමත් කරන්න, විදේශයෙන් එන ප්‍රේෂණ ප්‍රමාණය වැඩි කරන්න, එහෙම නැත්නම් මේ රුපියලේ තියෙන අවපාතයවම කරන්න. හැබැයි ලංකාව ඇතුළේ කරලා තියෙන්නේ මේ තීන් ටිකත් ගිනි ගණන් ඔසලා
0: හූරගෙන කන මානසිකත්වය. මේක හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේක මේ මහපොළවේ යථාර්ථය නෙමෙයි නිරණිල්. කවුරු හරි කෙනෙක් පේජ් එකක් හදා ගන්නවා. ඒකට මොකක් හරි .com හරි LK හරි මොකක් හරි එකක් දා ගන්නවා නේ. වාහන විකුණන, ඉඩම් විකුණන, ඔය වගේ එකක් දාගෙන ඒගොල්ලෝ වටිනාකමක් නැති මේ මහා මිලක් ඕකට සටහන් කරලා තියෙනවා. සමහර වාහන සම්බන්ධයෙන් මම දැක්ක ඊයේ එක්තරා සහෝදරයෙක් දාලා තිබුණා මේ Facebook post එකක්. මේ සයිට් එකේ වාහන මිල මෙච්චර වුණාට ඇත්තටම මේක ගන්න පුළුවන් මේ ගානට. මිනිස්සු විකුණන්නේ මේ ගානට. ඔය කියන ඒවාට අහු වෙන්න එපා. වාහනයක් මිලදී ගන්නකොට මෙන්න මේ වගේ දේවල් බලලා කරලා ගන්න. ඔය කියන මේ ජාවාරම් කාර්යයන්ට අහු වෙන්නේ නැතුව පෞද්ගලික මට්ටමින් හොයලා බලන්න, වාහනයක් තියෙන කෙනෙක්ගෙන් අහලා බලන්න මේක විකුණනවද කියලා. ඔබ කැමති වාහනයක් තියෙනවා නම් එහෙම හොයන්න. එහෙම නැතුව මේ ඔය ව්‍යාපාරික අරමුණු සඳහා පාවිච්චි කරලා තියෙන සමහර සයිට් වල ඇත්තටම අධිභාරයක් පනවනවා කියපු ගමන්ම වාහනවල මිල වෙනස් වෙන්න පටන් ගත්තා. හරි. ඉතින් එහෙම ජාවාරම් සිද්ධ වෙනකොට මිනිස්සුන්ගේ ඔළුවට යනවා තව කතාවක් යටපැත්තෙන්. දැක්කනේ ජනතාවට හරි අමාරුයි. ඈ ඩොලර් එක මේ දැන් දීන්නේ අන්ඩර් කන්ට්‍රෝල් සිටුේෂන් එක. හරි, දැන් මේක පාලනයෙන් ගිලිහිලා තියෙන, දැන් බලන්න ඒ නිසා රුපියල් ඉහළ ගිහින් තියෙන්නේ. දැන් මේ පරණ වාහනේ 1,05,000 වැඩි වෙලා. එහෙම තමයි වෙළඳ පොළ ඇතුලේ මේ කතාව නිර්මාණය කරන්නේ. හැබැයි ඒක නෙවෙයි ඇත්ත. එතනින් එහා පැත්තේ තියෙන යථාර්ථය අපි අවබෝධ කරගත්තොත් මේ හුඟක් ප්‍රශ්න වලට උත්තර අපිට හොයාගන්න පුළුවන්. අපි කතා කරමු රනිල් සහ මම කතා කරනවට වඩා මේ පිළිබඳව මේ රටේ උගත් බුද්ධිමත් ජනතාවගේ අදහස් වටන, විශේෂයෙන් තරුණ පාර්ශවය මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියලා පෙරට ආපු සහෝදරයෝ සහෝදරියෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔන්න ඔබට තියෙන ජාතික කාර්යභාරයක් මේ වෙලාවේ කරන්න. මේ ප්‍රශ්නය දේශපාලනික අරමුණකින් මේ ආණ්ඩුවපත් කරේ අපි, ඒ නිසා ආණ්ඩුවට පක්ෂග්‍රාහීව කතා කරන්න ඕන කියන එක නෙමෙයි මේ කියන්නේ. හැබැයි මේ සිස්ටම් එක පවත්වාගෙන යන්න පුරවැසියා විදිහට අපි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන කියන මතවාදය ඔබ සතුව තියෙනවා නම් කතා කරන්න අපිට 011-2775-285 011-2775-766 අපේ දුරකථනංග. අපි විරාමයක් කරගෙන යලි ඔබත් එක්ක අදහස් බෙදා ගන්න ලෑස්ති. උදේ 8:00 විනාඩි 17:00 දැන් වෙලාව.

0: ඇද තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන්ගුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්‍රිතා සෙත් සුවඳින් පිරි

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසය උනට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ

0: පොලිතින් නැති වෙසක් කොළලක්.
1: මෙවර උතුම් වෙසක් මංගල්‍ය සැමරීමේදී පන්සල් භූමිය තුළ ප්ලාස්ටික් පොලිතින් සැරසිලි සිදු කිරීමෙන් වළකිමු. පරිසරයට හානි කරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළ ගැසෙමු.

0: රටම දකින අනාගත සිහිනේ හෙට මවබිම දිනනවා කියන එක ඒ දිනන මවබිම ගොඩනගන්නේ මේ රටේ ආදරණීය පුරවැසියාව නොව. ඉතින් එනිසා අපි අද මේ මාතෘකාවත් ඉවර කර දී තිබෙන්නේ ශ්‍රී ලාංකේය පුරවැසියා වෙනුවෙන් 0112 775 285 0112 775 760 විදුරගතනංගය මේ මොහොතේ කාර්යබහුල ඇති දිගටම උත්සාහ කරන්න. මොකද ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ජනතාව මේ වෙනකොට තරුණ කණ්ඩායම අපිට ඇමතුම් ලබා ගැනීමින් ඉන්නවා. නමුත් ඔබේ අදහසත් මේ රටට වටිනා රටේ ඉදිරිගමන වෙනුවෙන් ඒ නිසා අනිවාර්යයෙන් මේ රටේ පුරවැසියාගේ වගකීම යුතුකම ඉටු කරන්න අපිට ඇමතුමක් ගන්න කියලා අපි ආරාධනා කරනවා. එහෙම නැත්නම් 0703 935 937 කියන නම්බරයකට ඔබේ අදහස WhatsApp කරන්න පුළුවන්කම තියෙනවා. රනිල් මොකද වෙන්නේ? ඇමතුමක්
1: තියෙනවා. අපිට ඇමතුමක් තියෙනවා. පළවෙනි ඇමතුම දෙන්නේ දයාසිරි මහත්තයා මොරටුවෙන්. දයාසිරි මහත්තයා අයිබෝන්.
2: අයිබෝන් මහත්මයා, මා දකින්නේ මේ ආර්ථිකය මේ යන මාර්ගය නම් බොහොම අසතුටුදායකයි. අපිට වෙච්ච ප්‍රයෝජනේ මොකද්ද? කාර් මෙච්චර ගාණක් ගෙනල්ලා ලංකාවට, ඒකෙන් වෙච්ච ප්‍රයෝජනේ මොකද්ද? ਉਹ ආණ්ඩුවට ට්‍රිලියන් එකක් විතර ඒකෙන් බදු හම්බුණා. නමුත් ඒ වයින් මං හිතන්නේ අපිට බෙහෙත් ටික ගේන්න පුළුවන් කියලා, පෙට්‍රල් ටික ගේන්න පුළුවන් කියලා, වෙන අවශ්‍ය දේවල් ගේන්න පුළුවන් කියලා. එතකොට මුලින්ම මේ ආණ්ඩුව ගොඩක් හොඳ දේවල් කරනවා. නමුත් අපි මේ ඡන්ද දීලා තියෙනවා යම් කෙනෙක් 152ක් පත් කෙරුවේ මේ ආර්ථිකය ශක්තිමත් කරගෙන මේ මිනිසුන්ට ජීවන තත්ත්වය උසස් කරගන්නයි. එතකොට මන් දකින්නේ මහත්මයා, අපි බිලියන් 2ක් දැනට වියදම් කරලා තියෙනවා, ඊටත් වැඩිද මන් දන්නේ කාර් ගෙන්නන්න. මොකද්ද වෙන ප්‍රයෝජනේ? නමුත් වැවිලි ආර්ථිකයට අවශ්‍ය ට්‍රැක්ටර්ද ඒ දේවල් එකම දෙයකටවත් යහපත්ව ගෙන්නන්න පුළුවන් ශක්තියක් නැහැ. ගොවියෙකුට ගන්න බෑ. අක්කරයක් මම වගාතරණ කෙනෙක්, අක්කරයක් හාන්න අද රුපියල් 25,000ක් ඉල්ලනවා. මේ වගේ ක්‍රමවේදයක ගැන කවුරුත් බලන්න කෙනෙකුත් නැහැ මහත්තයා. පෝර බෑග් එක රුපියල් 9,000 තිබිච්ච එක අද 19,000 වෙලා තියෙනවා. ගොවියට හම් වෙන රුපියල් 105යි. හරි අසරණ තත්ත්වයකට ගොවීන් පත් වෙලා තියෙනවා. නමුත් ඔවුන් අර කරන්න බැරි නිසාම දිගටම කරගෙන යනවා. නමුත් අපි වියදම් කරනවා බිලියන් 3ක් අවුරුද්දකට මහත්මයා, පෙට්‍රල් වලට බිලියන් 3,000,000,000. මේ කාර් එක යන හැම කෙනෙක්ම මේ මුදල් ඒගොල්ලන්ට ලැබිලා තියෙන පිටරට රටේ රස්සාව කරන්න බැරුව පිටරටට ගිහිල්ලා ඉන්න ඒගොල්ලන්ගෙන් සල්ලි වලින් බිලියන් 7ක් වෙන අවුරුද්දකට. නමුත් ඒ අයට අඩු ගානේ පුස් සයිකල් එකක්වත් මේ ඩියුටි අඩුවෙන් ගෙනගන්න ශක්තියක් නැහැ. එහෙම සල්ලි කාර්යයන්ට ලක්ෂ 1,300ක වාහන ගෙනල්ලා විනෝද වෙන කට්ටිය ඉන්නවා. නමුත් මධ්‍යම පන්තියේ කෙනෙකුට ලක්ෂ 15,000,000 වාහන ලංකාවට එනවා. ඒක අනතර. නමුත් ඒවට ආණ්ඩුව බදු ගහලා ඉවරලා ඒක ප්‍රයෝජනවත් ඒකට යොද වුණාද කියන එක මම දන්නේ නැහැ මහත්මයා. නමුත් අපි කියන්නේ, අපි මේ රටට ගොඩාක් ආදරය කරපු අය, බොහොම අමාරු ප්‍රශ්නවලදී මුහුණ දීපු අය. ඒ නිසා මේ මම දකින්නේ අපි ඉක්මනට හදාගත්ත නැත්තම් නිෂ්පාදන ආර්ථිකයක්, ඒක නිෂ්පාදනය කරන අයගෙනුත් තරුණයෝ ටික ඔක්කොම අතහැරලා යනවා. වයසක කට්ටිය අවුරුදු 60 පැනපු තමිලලා තමින්දලා තමයි රටේ ආර්ථිකයට ගොඩක් දායක වෙන්නේ. වැවිලි ආර්ථිකයට බොහෝ වටිනා දේවල් ලංකාවේ තියෙනවා. ඒව හදලා නිමි බහන්න වශයෙන් අරින්න පුළුවන් ශක්තියක් ගොවියන්ට නැහැ. ඒවට අත දෙන අය නැහැ. මහාචාර්යවරු ඉන්න පුළුවන්, ආචාර්යවරු ඉන්න පුළුවන්. නමුත් මේ එක්කෙනෙක් කතා කරනවා පෙට්‍රල් ඩීසල් වැඩි කරපුවාම සහනයක් එයි කියලා. එතකොට පිට කුරුණෑගල පැත්තේ ඉඳලා ගේන පොල් ටික, ඌරෙල් ඉඳලා ගේන එළවලු ටික කන්න කවුද පුළුවන් වෙන්නේ මහත්තයා? බලන්න මාළු මරණ එක්කෙනෙක් මාළු අල්ලන් ඇවිල්ලා රුපියල් 700කට ඒ මිනිස්සු විකුණනක 3,000 විකුණන මාළු කාර. මම ඇහුවා, මං කිව්වා ඕගොල්ලන්ගේ නෝනලට කියන්න මාළු ටික ගෙනල්ලා පාරේ තියලා විකුණන්න. ඕගොල්ලෝ ඒගොල්ලන්ට විකුණන ගානට වැඩි තව 100%, 10%ක් කිව්වා, 20%ක් කරි තියාගෙන මේ විකුණන්න. එතකොට මිනිස්සුන්ගේ යහපත්ව මේ රටේ ඒ මාළු ටිකක්වත් ආහාර විදියට ගන්න පුළුවන්, ප්‍රෝටීන් අවශ්‍යයි දරුවන්ට පවා. ඉතින් මේ දැක්මක් මන් දන්නේ, මේ හොඳ දේවල් අපේ අය කතා කරනවා. නමුත් කතාවට වැඩිය ක්‍රියාව නම් මහත්තයා, අපේ අපි දුක් විඳිනවා ජාතියක් වශයෙන් උත් ආර්ථික වශයෙන් උත් ඉදිරියට මුහුණ දෙන්න වෙන්නේ මේ කාර් ගෙන්න ඒගොල්ලනු ගන්න ලාභයයි, එතකොට ලීසින් කම්පැනි ගන්න ලාභයයි, ආණ්ඩුව ගන්න ලාභයත් තුළින් ආර්ථිකය ශක්තිමත් වෙන්නේ නැහැ මහත්තයා, මගේ දැනීම ඇතුළත.
0: හොඳයි, බොහොම සුදි. අපිට ඇමතුම ගත්තේ
1: හරිශ්චන්ද්‍ර
0: දයාසිරි මහත්තයා මොරටුවෙන්. එතුමගේ අදහසට බොහොම සුදි. රටක හැබැයි බදු පනවන්නේ නැතුව රටක් පවත්වාගෙන යන්න බෑ. වාහන මත වෙන්න පුළුවන් අනිකුත් භාණ්ඩ මත යම්කිසි බද්දක් ලෝකේ ඕනෑම රටක පනවා තිබෙනවා. ඒ නිසා අපිට බදු නැති වුණා නම් බදු මුදල් එකතු නොකළා නම් රටේ ආර්ථිකය මීට වඩා කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා සමහර තැන්වල අපි දැක්ක පෞගේ කාල පරසේ බදු සහන ලබා දීම ඇතුළේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න එය හේතුනේ කොහොමද කියන කාරණාවත් පැහැදිලි කරගත්තා. අපි මේ ප්‍රශ්නය දැන් හඳුනාගෙන අවසන් මේ ප්‍රශ්නය ඇතුළේ අපිට අවශ්‍ය වෙන්නේ රනිල් මේකට විසඳුමක් හොයාගන්න.
1: ඔව් මදුශංග මේ අපි කතා කරමු. තව එමුතුමත් තියෙන අපිට බිංගිරියන් සුසිල මහත්මිය. අයිබෝන් සුසිල මහත්මිය ඔබේ අදහසත් කියන්නකෝ අපිට.
3: අයිබෝන් මහත්මිය.
0: අයිබෝන්.
3: මම නම් කියන්නේ මේ රටේ මහජනතාව හැටියට අපිට වගකීමක් තියෙනවා. අපි මේ රටේ ආණ්ඩුවක් පච්චරගත්තේ මේ දූෂණය වංචාව නීතිය නෑ. අපිට නීතිය හරියට කරන්න ඒ සියල්ල අපි මේ සාර්ථක කරන්න බලාපොරොත්තු වෙන තමයි මේ රජය අපි පිහිටවා ගත්තේ. ඉතින් අනිවාර්යෙන් දැන් රජය ඒ ත්‍ක්ෂයට කරාට අපේ දේශපාලන වෙන හයියක් ඇවිල්ලා තියෙනවා. මේ රටේ අවුරුදු 76ක් කරපු ඒ හයිය තවම මේ රාජ්‍ය බලයට මේ වැඩ කරන්නේ නැහැ. ඒක නිසා මේ රටේ මහජනතාව හැටියට අපිට ඕන නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ. නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් මහජනතාව හරියට ඒ වැඩ ටික මේ නිසියාකාරව කරනවා. දැන් නීතිය ක්‍රියාත්මක වුණාට රජයේ පැත්තෙන් ජනාධිපතිතුමාගේ පැත්තෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා හරියට මෙයා වුණාට හරියටම නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේ බලපෑම් දේශපාලන යටි බලපෑම් දේශපාලන බලපෑම් තියෙනවා. ඒක නිසා මේ අපි කියන්නේ මහජනතාව හැම දෙයක්ම හරිම බුද්ධියෙන් වැඩ කරනවා. ඒ වැඩ කරන ටික හරියට කරන්න. එතකොට මේ රට ගොඩ ගන්න පුළුවන්. මේ ආණ්ඩුව අර මම හිතන වෙන කිසිම ආණ්ඩුවකට බෑ. අවුරුදු 76ක් කරා නම් ඇත්තටම බෑ තවත් ඉස්සරහට කරන්න. මේ දැන් මේ ආණ්ඩුව තමයි මේ ටික හරි කරගෙන යන්නේ. අපිට කිසිම කරදරයක් නැතුව මේ රජය ගෙනියගෙන යනවනේ හරිම පිළිවෙලට. අපේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන් රජයේ. ඒවා අනිත් මේ මහජනතාව ඒවා නිරවුල් කරලා දෙනවා. ඒකත් එක්ක හදිගෙන යනවා. මම හිතන්නේ හරිම සාධාරණ විදිහට මහජනතාව බුද්ධියෙන් වැඩ කර මේ දේශපාලන ඇඟිලි ගහින් වලට ඉඩ දෙන දීති හිටියොත් නීතිය හරියටම ක්‍රියාත්මක වුණොත් මේ රට මේ අනිවාර්ය වැටෙන්නේ නැතුව ගෙනියන්න පුළුවන් විදිහට. ඒක තමයි මම කියන්නේ.
0: හොඳයි බොහොම ස්තුතියි ඔබේ අදහසටත්. රනිල් මේ රටේ පුරවැසියාගේ හඬ මේ අවදි වෙන්නේ ඔබ පක්ෂ මතවාදයක ඉන්නව වෙන්න පුළුවන්, විපක්ෂ මතවාදයක ඉන්නව වෙන්න පුළුවන්, ඔබ මැදහත්මාවතේ ඉඳලා ඔබට යම් කිසි අදහසක් තියෙනව වෙන්න පුළුවන්. අපිට මේ ප්‍රශ්නය හඳුනා ගැනීම, චෝදනා කිරීම, මේ ප්‍රශ්නය පිළිබඳව මේ මේ මැදහත් සිතින් බැලීම ඒ ඔක්කොම අවශ්‍යයි. හැබැයි ඒත් එක්කම අපිට විසඳුමකුත් යෝජනා
1: කිරීම
0: හඳුනාගත යුතුයි. අපි ඒ පිළිබඳව කතා කරන්න තමයි ඔබට ආරාධනා කරන්න. 0175 275 0112 775 776 කියන දුරකථන අංක විවෘතව වෙනු. ඒ වගේම WhatsApp ඔස්සේ ඔබ අදහස ලියන්න පුළුවන් 0703 935 937. උදේ 8 විනාඩි 32 අපි විරාමයක් ගන්නවා. අපි අද කතා කරන මාතෘකාව ලෝක ආර්ථික අර්බුදයේ හමුවේ පුරවැසියාගේ කාර්යභාරය.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: උද 8:37.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: ගුණාත්මක සහන නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහන නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රාමියාවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 9579.

0: මැයි 27 වනදා තිහකොට මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය සහ වෙසක් කලාපය
0: මැයි 27 සිට ජුනි 2 දක්වා මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න බොතුසි පුබුදන්න ඔබත් එක්වන්න
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හඬින්
1: බෙතපර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: அதை வினாடி ஹத்தலிஹாய் லோக ஆர்த்திக அற்புதிய ஹமுயே ஸ்ரீலாங்கிக்க ஆகிய மனத்தம் மிரட்ட புரவசி ஆகிய காரியபாரிய பிலிவந்தோய் அப்பி கதா கிரமின் நின்னே துருகதன மார்க்க விவருத்தையோபே அதஹஸ் உதஹஸ் யோஜனா சோதனா சியல் வினுவின் பிந்து ஐக்காய்க்காய் தேக்காய் ஹத்சிய ஹத்தபாய் தேசிய அசூபா பிந்து ஐக்காய்க்காய் தேக்காய் ஹத்சிய ஹத்தபாய் ஹத்ய ஹட்டஹாய ஒவ்வொரு கதாக்கணும் புலன் துரக்கத்தனான் கே வகேம வாட்ஸ்அப் ஒசி பிந்து ஐ ஹத்தாய் பிந்து ஐ துணாய் அணு துணாய் பஹாய் அணு துணாய் ஹத்தகின அப்பே வாட்ஸ்அப் அங்கே ரொம்ப யாரா ஹசலியான்னு புலுவாங்க தீனோ ரணில் அப்படி அமதுமாக தீனோ கவுது கதா கரன்னு
1: ஓ அப்படி மே அமதுமகான் சமரசேகர மாத்தே மாத்தலிங் சமரசேகர மாத்தே ஐபுவான்
2: ஐபுவான் மாத்தா போ முதல் ஹொந்த வலசராக் லக்கனே அன்னி මම යෝජනා කරනවා මේ අපට දේශපාලන පක්ෂයක් නැහැ. කොයි දේශපාලනඥයවත් රටට යහපතක් කරනනම් අපි කැමැති. මම මේ ටික කියන්නේ රටට මේ වටිනා පොප දන්න උතුමාල වටිනා යෝජනා හිතාගන්න. නමුත් අප රටට වාහන පුළුවන්තරම් තියෙනවා. මම අහන්නේ ත්‍රිවිල් හැම ගෙදරකම තියෙනවා. හැම ගෙදරකම වාහනයක් තියෙනවා. බයික් එකක් තියෙනවා. ඒකෙන් වෙලා තියෙන්නේ යහපතක් කියලා නැහැ. ලෙඩ්ඩු තමයි වැඩි වෙන්නේ. මොකද හන්දේ නම් අඩි එයා හැතම්මක්වත් යන්න මිනිසුන්ට වාහනයක් ඕනේ. එතකොට අපේ හොඳ තරුණ කොටස් ඔක්කොම හන්දිවල ඉන්නේ. හරියට කිසිම ආයෝජනයක් ඉන්නේ නැහැ. එතකොට වාහන පුළුවන් තරම් තියෙනවා. නුවරේ නම් මාතලට එන්න වෙන બ્લોක් එකක් තියෙනවා. පැය ගාණක් යනවා. හැබැයි මේ બ્લોක් කියන මහත්තුරු එක වාහන යන්නේ එක්කමයි. ඇයි එහෙම කරන්නේ? පොදු සුබ ප්‍රවාහන සේවය මේක දිනු කරන්න ඕනේ. ජපානයේ චීන රටවල පොදු ප්‍රවාහන සේවය දිනු කරලා තියෙනවා. අප රටේ පුළුවන් තරම් වාහන ගෙන්නනවා. හොඳ මොනවා හරි ව්‍යාපාර කරලා හොඳ ව්‍යාපාර හෝ නරක ව්‍යාපාර කරලා සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා බහුතරයක් ඉන්නවා 10%ක් 15%ක් ඉන්නවා ඒ කට්ටිය සුපෝක භෝග වාහන වල ඒ කට්ටිය වෙනුවෙන් තමයි මේ වාහන ගේන්නේ. එතකොට අපේ දුප්පත් මිනිස්සුන් මොකද කරන්නේ? ණය වෙලා හරි කමන්නේ වාහනයක් ගන්නවා. ඒ වාහනය ගත්තාන් පස්සේ ගෙදර දරුවට උගන්නන්න සල්ලි නැහැ. ගෙදර කන්න සල්ලි නැහැ. හැබැයි වාහනේ ගන්නවා අරන් නිකන් නතර කරලා තියෙනවා. එතකොට හන්දියේ ඉඳන් එනකොට වාහනේ එන්න රුපියල් 250ක් විතර කරලා තුන්ජක් විතර කරලා එතනින් පස්සේ සීනි හදනවා. කොලෙස්ටරෝල් හදනවා. රටට කිසිම ප්‍රයෝජනයක් නැහැ. එතකොට අහුවි කාලේ ගෝල් පේස් එකේ වාහන පුළුවන් තරම් තිබ්බා. මං කරුණාවෙන් කියනවා ඔබතුමාලට පුළුවන් තරම් මෙති මතුවරු නිලධාරින් ඒ වාහන ටික අරන් පාවිච්චි කරන්න. අපරට දුප්පත් රටක්. අපට ඇත්තටම ලොකු ලොකු වැඩ කරන්න පුළුවන් රටක් නෙමෙයි. බොහොම අමාරුවෙන් ගොඩ වෙච්ච රටක් ඉන්න තව ටිකක් කල් ඉඳලා මේ වාහන ගේන එක හරි පිටරටින් අනවශ්‍ය බඩු ගේන එක නතර කරලා අපරට ආර්ථිකය ශක්තිමත් කරන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම තමයි අනවශ්‍ය විදියට මිනිස්සු මුදල් වියදම් කරලා ගෙවල් වල ඔක්කොට වාහන දෙක තුන තියෙන පොතකටත් එකක් තියෙනවා. අම්මටත් එකක් තියෙනවා. ඒ වගේ නිසා මේක ටිකක් පහළේ කරන්න ඕනේ. පොදු සේවා පොදු ප්‍රවාහන සේවය දිනු කරන්න ඕනේ. එතකොට මේ ත්‍රිවිල් අඩු කරන්න ඕනේ. අත්‍යවශ්‍ය අඩු කරන්නත් මම කියන්නේ මේ ජොබ් නේද කරන්න කියන්නේ නෙවෙයි. නමුත් නිකන් අපරාධ සමිතියෝ ඒ මිනිස්සුන්ගේ පිටරටයි හැවන්න පුළුවන්. කුඹුරු අක්කර ගානක් නිකන් අපතේ ගිහින් තියෙනවා. මේ වැඩතරන් එකක්වත් තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ මහත්තු. මම කියන්නේ කොයි රජියාවත් 74ක් මේ කොතම ඉදිරියට යන රජවට කියන්නේ මිනිස්සයාට යහපතක් කරනනම් අපි ඡන්දේ ලබා දෙනවා. යහපත් දෙයක් කරන්න කියනවා ආර්ථික ශක්තිමත් කරන්න අපට වාහන දැන් අවශ්‍ය නැහැ. ලොකු ලොකු වාහන කට්ටි ගන්න ඉන්නවා. ඒකින් වෙන්නේ ලොකු ලොකු මිනිස්සු අපින් අතෙන් බදු ගහලා සීනි කිලෝ එකකින් හාල් කුලයකින් බදු ගහලා ගන්න තුට්ටු දෙක අර ලොකු ව්‍යාපාරිකයන්ට තමයි ලොකු ලොකු වාහන කෝටි ප්‍රකෝටි ගානකවත් ගන්නවා. ඒ කට්ටිය මොන මොන ව්‍යාපාර කරනවද අපි දන්නේ නැහැ. අපට අදාළත් නැහැ. නමුත් අපේ හල්ටි කියනවා මිනිස්සු නේනවා අපේ ලංකාවේ ඉන්න ගෑනු ටිකයි දරුවෝ ටිකයි දුප්පත් වෙනවා ලෙඩ වෙන එක තමයි මම දන්නේ මහත්වයේ නිසා අනවශ්‍ය ලෙසට වාහන වැඩි ලංකාවේ. අපි මට මට තාම කවුද මිනිස්සු කියලා පිටර ගමත් කියලා මේ ලංකාවට ඕනෑ කුණු ගොඩක් විකුණන්න පුළුවන් කියලා. ඒකින්ද ඒව නෙමෙයි ආර්ථිකය කියන්නේ නිෂ්පාදන ආර්ථික රටේ හැදෙන්න ඕනේ. ඒකින්ද දොරට කිතු කර ගන්න ඕනේ. එහෙම සුද්ධ කෙනකම් බලාගෙන වැඩක් නැහැ. අපි ශක්තිමත් නැත්නම් සුද්ධාව නැත්තම් වාහනේ දෙක නැත්තම් අපි දුප්පත් වෙනවා. ඒකින්ද අපේ රටේ මම කියන්නේ අපේ ගොවිතැන් ටික අපේ රටේ ආර්ථිකයක් හදන්න කියලා මම යෝජනා කරනවා. බොහොම කරුණාවෙන් බොහොම ස්තුතියි මට කාලය බඳුනට.
0: ඔබතුමාට ඒ අදහස් දක්වීම වෙනුවෙන් මෙරටේ පුරවැසියාට තමන්ගේ හඬවදි කරන්න අපි ලක්හඬ සර්ජ් ලයිට් සමාජ කතිකාව තුල ඉඩ කඩ වෙන් කළා තියෙනවා. 0112-775-285 මේ දුරකථනාංක ටිකක් අද දවස කාර්ය බහුලයි. මොකද සමස්ත රටේම ජනතාවට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහසක් තියෙනවා. ඒ නිසා කොතෙකුත් උත්සාහයන් ගන්න ඔබේ අදහස මේ රටට වටිනවා. රට යහපත් දිශාන දිගට යොමු කිරීම සඳහා රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා මේ රටේ පුරවැසියා විදියට ඔබට දැනෙන දේ නිර්ලෝභීව බෙදාගමු. ඒ සඳහා තමයි අපි ආරාධනා කරන්නේ රනිල්. මේ කාරණාවේදී විශේෂයෙන් වැඩිහිටි ප්‍රජාව අපිට කතා කරන ඒ වගේම තරුණ විශ්වවිද්‍යාල ප්‍රජාවට ඒ වගේම අපි ආරාධනා කරනවා විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩලයේ මේ ආචාර්ය මහාචාර්යවරු එතුමන්ලා දන්නවා මේ ප්‍රශ්න. මේ ප්‍රශ්නයට කොහොමද විසඳුම් හොයන්නට පුළුවන් කියන කාරණා සම්බන්ධයෙන් එතුමන්ලා තීසිස් බරගානක් කරලා ඇති. ඒ නිසා අපි විවෘතව පෞද්ගලිකව ඔබට එමුතුමක් ලබා නොගන්නවා. නමුත් ඔබට පුළුවන් ඔබේ අදහස කියන්න WhatsApp ඔස්සේ 0703 93 5 93 7 අපිට පොඩි මෙසේජ් එකක් තියන්න. මොකද ඔබේ අදහස මේ වෙලාවේ රට නිවැරදිව මාවතට ලබා ගැනීම සඳහා, රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා වටිනවා කියලා අපි විශ්වාස කරනවා.
1: කිත්සිරි ගම්ලත් මහත්තයා ඉන්නවා දුරකථනයෙන්.
2: මේ ගබඩාවල ඕන තරම් මේ මෝල් වල තියෙනවා. ඒවට කොච්චර ඩොලර් යනවද? අනිත් එක තමයි මහත්තයා, මේ දවස්වල මේ වෙසක් දවස්වල පිටකොට බැලුවොත් එහෙම කොච්චර මේ චීනෙන් ගෙනල්ලා තියෙන බෞද්ධ පොඩි බල්බ් වැල් ආදී කොච්චර ප්‍රමාණයක් තියෙනවද? ඕකෙන් කොච්චර ප්‍රමාණයක්ද අලවි වෙන්නේ? එතකොට ඒක රුපියල් වෙන්නෙත් නැහැ, අවුරුදු ගාණක් යනවා. වගේ හැමදාම මේ සීසන් එකට ඒ වගේ දේවල් වලට, අනවශ්‍ය දේවල් වලට ඩොලර් වැය වෙනවා. අනිත් එක තමයි පළතුරු වර්ග. පළතුරු වර්ග බැලුවත්
0: එතුමාගේ දුරකථනය විසඳෙන අපි උත්සාහ කරමු. රනිල් යලි එතුමා අපිට සම්බන්ධ වෙනවා නම් ඔහුට අවස්ථාව ලබා දෙන්න. මේ එතුමාගේ කතාව ඇතුලේ තිබුණේ අපි අනවශ්‍ය ගොඩාක් දේවල් ලංකාව ඇතුළේ නිෂ්පාදනය කරගන්න පුළුවන් දේවල් විදේශ රටවල් වලින් ගෙන්වා ගන්නවා ආනයනය කිරීම ඇතුලේ තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ආනයනික සීමාවන් පැනවිය යුතුයි වගේ කාරණාවක් පිළිබඳව තමයි එතුමා සඳහන් කරමින් හිටියේ. රනිල්, ඇත්තටම අපේ රටේ ස්වදේශීය කර්මාන්ත ගණනාවක් තිබුණනේ. අපිට තිබුණා කොස්සක් වෙන්න පුළුවන්, ඉදලක් වෙන්න පුළුවන්, කොහුලනු ටික වෙන්න පුළුවන්. එදිනෙදා ජීවිතයේ මිනිසුන්ට අවශ්‍ය කරන දේවල් අපි නිවසේදී නිර්මාණය කරගත්තා, අපේ වටපිටාවෙන් අපි නිර්මාණය කරගත්තා. හැබැයි අපිට වැරදිච්ච තැනක් තියෙනවා. අපි දැන් මේක මේ අපිට ආසන්නම රට, අපිට වඩා යම් ආර්ථික වශයෙන් ස්ථාවරත්වයක් තියෙන ආසියාවේ බලවත් රාජ්‍යයක් බවට පත් වෙලා තියෙන ඉන්දියාව ගත්තොත් එහෙම, ඉන්දියානු සිනමා පටයක් ඔබ නරඹන්න ඉන්දියාවට ගිහිල්ලා ඔබ බලන්න, ඒ හැම ගෙදරම අතු ගන්න තවමත් තියෙන ඉන්දියානු ඉලපත නේරණි. හරි, ලංකාවේ අපිට තමයි අර චයිනීස් රබර් කොස්ස ඕන වුණා. අපේ පොල් කොස්ස අපිට අවුල් වුණා. ඒක හරියට සෙටුනේ නැහැ. අන්තිමට පොල් කොහොලනුව අපිට එනවා ඉටි බෑග් එක දාලා සුපර් මාකට් එකට ගිහලා බලන්න. මේ සාමාන්‍යයෙන් අපි ලනු කැරල්ලක් රුපියල් 20ට වගේ ගත්තා. හරි, අපිට පොඩි ලනු කැරල්ලක් රුපියල් 20කට විතර වගේ ගන්න පුළුවන් ලංකාවේ. හැබැයි අපි දැන් රුපියල් බර ගාණක් දීලා අපි අර
1: නයිලොන්
0: මේ ලනුවක් අරගෙන, ඉතින් එහෙම තමයි අපි අපේ එදිනදා වැඩ දී කරගෙන.
1: අපි ලනු කාලා තියෙනවා. මේ අර ඉස්සලා අපි දුරකථන හිටපු තිස්ස ගම්ලත් මහත්තයා, මේ දුරකථනින් තිස්ස මහත්තයා ඔබ උතුමයි කතා කරලා වටිනවා කියලා.
0: ටිකක් අපි මේ රේඩියෝවෙන් පොඩ්ඩක් ඈත් වෙලා කතා කරමු. ඔබතුමාගේ රේඩියෝවේ සද්දේ පොඩ්ඩක් වැඩි නිසා අපිට බාධාවක් වෙන්න පුළුවන්.
2: එතකොට මහත්තයා, දැන් මම කියපු ගුණපූර්ණ ඔබතුමා කරා මගේ කතාවේ. ඇත්තටම දැන් ගොඩක් අය කතා කරේ වාහන ගෙන්වීම සම්බන්ධව. අපිට තියෙන ප්‍රශ්නෙ දැන් මෙහෙ ගොවියොත් කෝටි ගණන් දිය වාහන ගෙන, ඒගොල්ලන්ට යන්න තැනක් නැහැ, ගෙවල් වල දාගෙන ඉන්නවා. මොම ගන්න නිසා අපරාධ කෝටි එකවාර දෙක දීලා දැන් අරන් තියෙන. ඇත්තටම ඉතින් ඒවා හරි වැරදි, ඒවා පාලනය කරන්න කෙනෙක් නැහැ. දැන් අපිට මේ දවස්වල තියෙන ප්‍රශ්නේ තමයි මාධ්‍යෙන් නිතරම ඔබ දකිනවා මේ පොහොර ප්‍රශ්නේ. රුපියල් 17,900යි මේ රුපියල් 9,550ට ඊ පෙරදා තිබ්බ පොහොර මිටි. එහා ගොඩක් ප්‍රශ්න තියෙනවා. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. ගුවන්විදුලි සංස්ථ ලක්කඳ ගුවන්විදුලි.
0: බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහස් දක්වීමට. රනිල්, මේ රටේ සමස්ත ජනතාවට අපි ආරාධනා කරනවා, ඔබට තියෙන ප්‍රශ්න ගැටළු අපි විවෘතව සාකච්ඡා කරමු, ඔබට තියෙන යෝජනා අපි විවෘතව රට වෙනුවෙන් ඉදිරිපත් කරමු. දැන් මේ කතා කරන්නේ අපි හිතව පැත්තෙන් එහා පැත්තට ගියලනේ. තිසමාතලගේ මේ යෝජනාවල තියෙන්නේ අනවශ්‍ය දේවල් අපි ලංකාවට ගෙන එන්න ඉඩ අවකාශය හදලා දුන්න. දැන් අපි අත්‍යවශ්‍යම දේවල්ද ගේන්නේ කියන තැන තමයි රටේ ප්‍රවේශය ඉන්නේ. සමහර වෙලාවට වාහන විවෘතව දැන් කාලයක් තිස්සේ, හැබැයි වාහන ලංකාවට ගෙනාවේ නැහැනේ. මේකේ පොඩි ආර්ථිකයේ බැලන්ස් වෙන්න ඕන තැන් ටිකකුත් තියෙනවනේ. මිනිස්සු බලාගෙන හිටියා රජයක් අලුතෙන් පත් වෙනකොට, ඒ රජයෙන් ජනතාවට සුඛභෝගී ජීවිතයක් ලබා දීම රජයේ තරමුණ ජනතාවගේත් බලාපොරොත්තු. ඉතින් ඒ සඳහා යමක්කමක් තියෙන මිනිස්සුන්ට අලුතෙන් වාහනයක් ගන්න අවශ්‍යයි නම් ඒ වටපිටාව හදලා දෙන්නත් ඕනේ. මොකද ඔවුන් තමයි ජාතික ආර්ථිකයේ ලොකු කාර්යභාරයක් ඉටු කරන්නේ. විශේෂයෙන් ඔවුන්ගේ කර්මාන්ත හරහා, ඔවුන්ගේ ව්‍යාපාර හරහා රටේ ආර්ථිකයට ශක්තියක් වෙනවා නම් ඔවුන්ට ඒ අවශ්‍ය කරන වාහනේ සුඛභෝගී ජීවිතේ මේ රට තුළ ගෙවන්න ඉඩ හදලා දෙන්නත් ඕනේ. හැබැයි ඔවුන්ට සුඛෝපභෝගී ජීවිතයක් හදන්න ගිහිල්ලා අනේ සමස්ත රටේම ජනතාව අසරණ භාවයට පත්වෙලා ඒ ජනතාවට කන්න බොන්නවත් නැති එහෙම නැත්නම් බඩුමිල දරා ගන්න බැරි ආර්ථිකයක් නිර්මාණය වෙලා වැඩකුත් මේ ප්‍රශ්නේ හරි මැද තැනක ඉඳලා අපි බලන්න ඕනේ. එහෙම බලලා ඔබට යෝජනාවක් තියෙන්න පුළුවන් රට වෙනුවෙන් අපි මෙහෙම කළා නම් හරි. මේක තමයි පුරවැසියා විදිහට අපේ කාර්යභාරය. දැන් උතිස මහත්තයල කතා කළා වගේ ඒත් එක්කම WhatsApp පණිවිඩයක් අපිට එවලා තියෙනවා රනිල්. ඒ පණිවිඩය ඇතුලේ තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක්. මේ වෙලාවේ බත්තටයක්වත් විසි කරන්න එපා. රටේ ආර්ථිකයට දායක වෙන්න ඩොලර් කොච්චර ඉහළ ගියත් අපිට අපේ ආර්ථිකය ඉතාම සමතුලිතව පවත්වාගෙන යන නම් අපි අර පිරිමැස්මෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ අර පිරිමැස්ම පැරණි සමාජයේ තිබුණා. මං පුංචි කාලේ මගේ අම්මා මට කෑම කකායිද්දි ටොක්කක් කනලා තියෙනවා බත්තරයක් බිමට වැටුණා කියලා රණි. හරි මේ මෙසේජ් එක දාලා තියෙන කුමාර මහත්තය කියන්නේ හරි එගනම් මං කෑම කකා ඉන්නකොට බත්තර ටිකක් විසිරුලා තිබුණා කියලා ටොක්කක් කනලා මට කියලා දුන්නා ඔය බත්තරේ හදන්න ඔයාගේ පිඟානට ඔය බත්තරේ එන්න ඔයාගේ තාත්තා මේ රටේ ගොවියෝ කොයිතරම් දුක් විඳිනවද කියලා. අන්න ඒ වගේ නිසා අපි කිසිම වෙලාවක අදත් මේ තප්පරෙත් බත්තරයක්වත් අහක දාන්නේ නැහැ. කියන්නේ තණ්හාවෙන් අපි කනවා කියන එක නෙවෙයි රණේ. මේ කියන්නේ ගෙදර ඉන්න සතාට සිව්බාවට කන්න දෙන්නේ නැහැ අපි විතරක් කනවා කියන එක නෙවෙයි. අර මිනිස්සුන්ට ඒකේ වටිනාකමක් හදලා දුන්නා. අපි වර්ණි සමාජය තුල තිබුණනේ බත්තරයක් විසි කරන්න එපා. තාත්තා කොච්චර දුක් වෙනවද? තාත්තා කොච්චර මහන්සි වෙනවද? තාත්තගේ දාඩිය ඔය. හරි. ඔයාගේ මේ බත් පිඟානට බිත්තරයක් එන්න, ඔයාගේ බත් පිඟානට මාළු කෑල්ලක් එන්න, ඔයාගේ බත් පිඟානට එළවලු ටිකක් එන්න, ඔයාගේ තාත්තා කොච්චර වෙහෙසනවද? මේ පණිවිඩේ අපේ දරුවන්ට දීලා තිබුණා. හැබැයි අද නිකන් බලන්න නගර සභාවේ කුණු ට්‍රැක්ටරේ එනකොට කුණු ට්‍රැක්ටරෙන් එකක් තියෙන ඉඳුල් ටික නිරණි. හරි.
1: එන අපේ පරණ වටිනාකම් ටික අපි අමතක කළා. අපි මේ පොඩි ඉපදිනකොටම පක්ෂපාත අරගෙන එනවා වගේ පක්ෂපාත වලට බෙදිලා නිකන් ගහගන්න ඕ මොන එකක් දුනොත් පක්ෂපාත තමයි ඉස්සරහට දාගන්නේ. يعني පක්ෂපාත ජාති ભેද ඒ ටික තමයි ඉස්සරහට දාගන්නේ. මොකද පිටරටවල බැලුවා මේ රට ගලවන්න පුළුවන් කෑලි කෑලි වලට හොඳම වැඩේ තමයි පක්ෂපාත ජාති කුලමල ભેද ටික ඉස්සරහට දාගත්තොත් ජීවිත කාලෙම මරාගෙන ඉඳී කියලා. අපි කතා කරමු මේ කුරේර මහත්තයා කන්ද කඩුවා පුත්තලම් ප්‍රදේශයේ. අයිබුවන් කුරේර මහත්තයා දුරකට ඉන්නව නේද?
0: එතුමාට අපිව ඇහෙන්නේ නැහැ රනිල් සමහරට. එහෙම නැත්නම් එතුමාව අපිට ඇහෙන්නේ නැහැ. මොකක් හෝ ප්‍රශ්නයක් තියෙන බලමු අපි එතුමාව සම්බන්ධ කරගන්න. හරි. එතුමා සම්බන්ධ වෙනකන් අපි ඔබට ආරාධනා කරන වෙන මේ දුරකථන අංක ඔස්සේ කතා කරන්න 01127525 01127525 එවගේ 07 03 93 93 7 කියන දුරකථනක විවෘතයි. අපි මේ කතා කරන්නේ සමස්ත රටේම පුරවැසියාගේ හඬ එක වේදිකාවකට එකතු කරන්න. ලෝකයේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා ඩොලරයේ දවසින් දවස ඉහළ යනවා. මේකට බලපාන හේතුව මැද පෙරදිග කලාපය ඇති වෙලා තියෙන මේ යුදමේ වාතාවරණයේදී මේ යුදමේ වාතාවරණයත් එක්ක භාණ්ඩ මිල ඉහළ යාම විශේෂයෙන් ඩොලරය ඉහළ යාමත් එක්ක තෙල් මිල ඉහළ යාම වාර්තා වෙනවා. ඉන්දියාව වගේ රටවල් වල පවා අපි දැක්කා තුන්වන අධියරේදී ඉන්ධන මිල ඉහළ නංවන්න සිද්ධ වෙනවා. මෙහෙම ප්‍රශ්න කන්දරාවක් මැද්දේ අපි ශ්‍රී ලාංකේය පුරවැසියාගේ හදවතට කතා කරන්න ඉඩ අවකාශය හදලා දීලා දෙන අපි ඇත්තටම මොනවද කරන්න ඕන කියලා.
1: ඔව් කුරේර මාතේ ඉන්න දුරකථන ඉස්සලා අපි දුරකථන අඳවගෙන. කුරේර මාතේ අයිබුවන්.
2: ඉන්න අයබන්
1: මේ ඔබතුමාගේ රේඩියෝ එකේ සද්ද අඩු කළ පොඩ්ඩක් ඈතට ගියා නම් ඔබතුමා හරි පැහැදිලියි
0: අපිට වැහෙනවා.
1: රේඩියෝ එකේ සද්ද අඩු කළ කතා කරන්නේ එතකොට හරි.
2: ආයෙත්
0: ඔව් කියන්න ඔබතුමා.
2: මම කතා කරන්නේ අපි අභාවේජය ගෙවතු වගාවෙන් තමයි මම කතා කරන්නේ ලංකාවේ. ගෙවතු වගාව මල්

0: හැම ගෙදරම මොනවාරි හිටවන්න මිනිස් අද අධිකාරී මිනිස් කරලත් අමිනිස් කරලත් රුපියල් 30කට වගේ යනවා. ඒ කියන්නේ කිලෝ එක රුපියල් 1000කට යනවා එක කාලෙකට. නමුත් සමහර දවස් වලට සමහර කාලවල ඒ අවුරුදු වාරයේ අනිත් කාලවලට ඒක යනවා රුපියල් අඩු ගන්න රුපියල් 200කට යනවා. ඒ වගේ ඒ සමබරව තියාගන්න ඕනේ. එන්නේ හැම ගෙදරම එළවලු ටිකක් වවා ගන්නද අපි උත්සාහ කරන්න ඕනේ. ඒක දැනුවත් කරන්න ඕනේ. අපේ ගම්වල ඉන්න නිලධාරීන් 7 දෙනෙක් ඉන්නවා. උසස් නිලධාරී, ගාම නිලධාරී, සහායක උසස් නිලධාරී වගේ හැම කෙනෙක්ම ඉන්නවා. 7 දෙනෙක් ඉන්නවා කියලා අපි තමයි අපිට වාර්තාව එන්නේ. ඒගොල්ලන්ගේ සහාය ලබාගෙන මේ ගාම නිලධාරී මාත්‍යය හෝ සාතිරිකම් කාර්යාල හෝ ඒවා ලබාගෙන හැම ගමක හැම ගෙදරකම මම උනන්දු කරවන්න කීයක් හරි බැංකු නෑ දුන්නත් කමක් නෑ. ඒක ඒ පවුලට දීලා ඒ දරු පවුලට දීලා හැමෝම සහයෝගය ලබාගෙන ගෙවත්ත කතා ගත්තොත් මේ වගේ ඉරුළු ගණන් යාම වෙන්නේ නෑ. ඉරුළු මංගල මේගාගේ ආතුර නගින් දිනා ඉරුළු මිල ඒක මගේ යෝජනාව ගෙවතු වගාව දුන්නු ගණන් දෙක මම යෝජනා කරනවා මේ ලක්කට අහලා.
1: හොඳයි, බොහොම සුදි. ගෙවතු වගාව අපේ පාරම්පරික කෘෂි ආර්ථිකය තුළ ඉතාම ශක්තිමත් ඒකකයක් විදිහට තමයි නිර්මාණය වෙලා තිබුණේ රනිල්. අපි දකින කාරණාව සමස්තයක් විදිහට මේ රටේ මිනිස්සුන්ට මේ ගෙවතු වගාව තුළ තමන්ට අවශ්‍ය කරන එළවලු ටික, පළතුරු ටික නිර්මාණය කරගන්න, එහෙම නැත්නම් නිෂ්පාදනය කරගන්න පුළුවන් වුණා. ඒ හරහා අපි අර පොකට් එකට අපිට දැනෙන කොටසෙන් කෑල්ලක් අයින් කරගන්න පුළුවන් වුණානේ. හරි, يعني gedara aarthikeyata rupiyalakwat dawase aadayamak kaasi vidihata note vidihata mudal vidihata nolabunaata gedara thibunu polos gediya gedara thibichcha bankaral tika bandakka tika batu tika takkali gediya beeloonu tika me hemadeyam waga karagatta kesel tika gedara rona karana palaturu den ada market ekek beloth ehema samanyen kolikuttu kilo ekak rupiyal 300 350 athara wage ambun kilo ekak rupiyal 300 350 athara wage milak wenawa ethi obata obei nivase kehel kenak hada ganna puluwana kehel palayak hadana kesel kenak wetanawa kiyala kiyanne ethi eka obata ne ඒක ඔබේ පොකට් එකට රුපියල් 350ක් මේ වෙලෙ නිකන් අපි හිතන්නකෝ ඇවරියක් ගන්නකොට රුපියල් 400ක් 500ක් යනවනේ. ඉතින් ඒක ඉතුරු වෙනවා කියලා කියන්නේ ඒක ඔබට. ඒක රටේ ආර්ථිකයට දායක වෙන්න පුළුවන් ක්‍රමයක්. හොඳ යෝජනා ගණනාවක් මේ රටේ ජනතාව තුල තියෙනවා. ඉතින් ඒ යෝජනා ඉදිරිපත් කරන්න කියලා අපි ඔබට ආරාධනා කරන ගමන් ප්‍රවෘත්ති විරාමයට යන්න ඕනේ. උදේ 8 විනාඩි 57.
2: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
4: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂ නියුදේශිකයි ත්‍රිවිර ප්‍රවෘත්ති සංස්කරණීය මනෝජ් කොට විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩ තහනේ ලොතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ප්‍රදේශ රසක අදත් වැසේ තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගල්ල බාතර මහනුවර මෙන්ම නොරිලේ දිස්ත්‍රික්වලත් වැසි හටගත හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. බස්නාහිර සහ සබරගමු පළාත්වලට අමතරව ගල්ල බාතර දිස්ත්‍රික්වල මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවයි දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුර උතුරු බැද පළාත්වලත් වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර 40ක පමණ තරමක තද සුළන්ද ඇතිවනවා. ගිගරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡාව සරදිරට පැමිණ ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. දෙරට අතර නව එකතාවයකට ලැබීම ආරම්භණින් පැවැත්වෙන සාකච්ඡා මේ වන විට බොහෝ දුරට අවසන් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. සාකච්ඡාවල අනතුරුව එළඹෙන ද්විපාර්ශ්වික ගිවිසුමේ ප්‍රධාන කොටසක් වන ලෝක වෙළඳාමට අතිශය වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට හැකිවනු ඇති බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. මේලක ලක්හඬ ප්‍රවෘත්ති පෙරවර 10ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දෙනවේ විනාඩි 10යි වෙලාව අපි කතා කරමින් ඉන්නේ ලෝකාර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකේ පුරවැසියාගේ කාර්යභාරය සහ යුතුයකම වගකීම පිළිබඳව මේ කතාබහේ කොටස් කරුවන් වෙන්න පුළුවන්කම තියෙන මේ රටට ආදරය කරන ආදරණීය පුරවැසියන් වන ඔබට කතා කරන්න 011-2775285 011-2775-766 අපේ දුරකථන අංකය.
1: මදුශංක මේ දැන් මේ කතාව අපි කරගෙන ආවනේ. අපි කිව්වනේ මේ මැසේජ් දාන්න කියලා අපිට WhatsApp එකට. ඒ WhatsApp මැසේජ් එකකට අවස්ථාව දීලා අපි ඊළඟ දුරකථන ඉන්න කෙනට අවස්ථාව ලබා දෙමු. යටියන්තර දිනුෂ කියනවා මේ වගේ කතාවක්. ලංකාවේ මිනිසුන්ට ඩොලර් ප්‍රශ්නයක් නැහැ අස්වැසුම තියෙනකන්. හරිද? වවන්න තියා අතක් හොල්ලන්න කැමති නැහැ. ප්‍රතිලාභ ලබන මිනිස්සු. දැන් කුලියට දල්ලක්වත් කඩා ගන්න මිනිස්සු නැහැ. ඉතින් කොහොමද එකතු වෙලා ආර්ථිකේ ජයගන්නේ? ඔය දිනුෂගේ කතාව. ඊට පස්සේ විවෘත ආර්ථික ආරම්භ කළ කාලෙදී අදහසක් ඉදිරිපත් වුණා. උදාහරණයක් ලෙස නිවසක දොර ජනේල් විවෘත කළ යුත්තේ පිටතෙන් එන සුළඟින් ඇතුළත ඇති ද්‍රව්‍ය පෙරළී බිඳී විනාශ නොවන තරමට විය යුතු බවයි. අද සිදුවේ ඇති රට විනාශ වී යන තරමට ආර්ථිකය විවෘත කර ඇති තත්වයක්. අර්බුදයක් පවතින මෙවැනි අවස්ථාවකදවත් අවශ්‍ය පාලන ක්‍රම යෙදිය යුතුයි කියලා අජිත් ඉන්ද්‍රසිරි මහත්තයා අපිට එයාගේ අදහස කියනවා. සුබෝදයසනක්. මං කාලවිල කන්ද බේරුවල ලහිරු. ඔය මොන දේවල් ගැන කතා කරත් වැඩක් නැහැ. රටට හරි නීතියක් නැතුව සහ කිසිම දෙයක් හරි කළමනාකරණයක් නැහැ. නිසි ක්‍රමවේදයක් නැහැ. රටක හරි නීතියක් තියෙනවා නම් හැමදේම හැදිලා කියලා ලහිරු තමන්ගේ අදහස ඉදිරිපත් කරනවා. ඊවසේ අටාල බොයගෙන සුමන මේ රටේ උගත් බුද්ධිමත් තරුණ පිරිස ඉන්නවා. ඒ වගේම වැඩි වයස පිරිසකුත් ඉන්නවා. වැඩි වයසෙන් මේ දෙගොල්ලෝ ආර්ථික අර්බුදයේ වෙනුවෙන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරොත් එහෙම නැත්නම් මේ හැය එකතු වෙලා යම් දෙයක් රටට කරන්න උත්සාහයක් කරොත් රට අනිවාර්යෙන් ගොඩනගන්න බැරි ඇයි කියලා එය අහනවා. ඊට පස්සේ අපේ ගම 644 දැල්ගඩ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ අපේ ගමට මාසෙකට අස්වැසුම වැඩිහිටි ආබාධිත වගකොඩු කැන්සර් දීමන 125කට ආසන්න ප්‍රමාණයක් එනවා. ඒත් අවුරුද්දකට ගමකට ගම සංවර්ධනය කරන්න සංවිධානයකට එන්නේ උපරිම 110ක් වගේ. මෙහෙම රටක් ගොඩගන්න පුළුවන්ද කියලා ඔහු අහනවා. හරි. අනික රටවල් එක්ක සංසන්දනය කරනකොට අපි ඇක්ෂන් ගන්න හරිම ප්‍රමාදවයි. හරි, රාජ්‍ය සේවය ඔන්ලයින් කළාට ඉන්ධන ඉතුරු කරගන්න එක සාර්ථකද? මොකද ප්‍රයිවට් සෙක්ටර් එක තමයි වෙහිකල් වැඩියෙන්ම යූස් කරන්නේ. ට්‍රැෆික් පොඩ්ඩක් අඩු වුණාද? කරන දේවල් ප්‍රැක්ටිකල් නෑ. අවශ්‍ය ආණ්ඩු පෙරලන්න බලනවා. ඒ කියන්නේ අවස්ථාවාදීව ආණ්ඩු පෙරලන්න බලනවා. රට ගොඩගන්න ඕනකමක් නෑ. ඒක තමයි අනිත් රටවල් එක්ක තියෙන අපේ වෙනස. මේක මිසිස් විජයසිංහ බොරලැස්කම ඉඳලා අපිට මැසේජ් එකක් දාන්නේ. ඔන්න ඕවා තමයි මදුශංග කතා. හරි,
0: මේක තමයි කතාව. මේ තමයි රටේ ජනතාවගේ අදහස. ඔබටත් පුළුවන් ඔබේ අදහස ලියන්න 0705 93 5 93 7 අපේ දුරකථනාංක විවෘතයේ WhatsApp ඔස්සේ ඔබේ අදහස ලියන්න. අපිට අමතුමක් තියෙනවා කුරුණෑගලට. මම යන්නේ අතුල මහත්තයා.
2: අතුල මහත්තයා, ආයිබෝන් ඔබතුම්, ඔබ දෙතලටම ආයිබෝන්. පළමුවෙන්ම අප රටේ ගත්තොත් ජනගත වෙලා තිබෙනවා එක් පැත්තකින් සාධාරණ ජනගත වීම. මීට පෙරත් අර්බුදාව හැබැයි එහෙම මතවාදයක් අදහසක් තිබෙනවා. උදාහරණයක් ගත්තොත් කොවිඩ් වසන්තය. එතකොට එහෙනම් මේ අර්බුදයත් එහෙම තමයි ආර්ථික අර්බුදය වුණා නිකන් කියලා පොඩි අදහසක් තිබෙනවා. හැබැයි පරණ කට්ටිය ඇත්තටම කැමති අර්බුද එනවට. මොකද අර්බුදය තුලින් වංචාවට හිල් හැදෙනවා. මදු සංකරණිල් මහත්තයා, ඒස පරණ කට්ටියකට කැමති. එතකොට වර්තමානයේ ආණ්ඩුව තුල ඊට වැඩිය වෙනස්. මම මොකද මේ දිවි හිමියෙන් හදාගත්ත ආණ්ඩුව අපි පුරවැසියෙක් හැටියට මම පුද්ගලිකව මේක දිවි හිමියෙන් රකින්න සූදානම්. ඒ නිසා මම ඍජුවම පෙනී ඉන්නවා මදුසංක මහත්තයා, රනිල් මහත්තයා. එතකොට අදහසක් තිබෙනවා. එතකොට මේ එනම් කොවිඩ් වසන්තය තුලත් එහෙම වුණානේ කියන එක. එතකොට ආර්ථික අර්බුදය තීව්‍ර වුණේ ඒ මොහොතේ. ඒවකමානුව තුළ ආර්ථික අර්බු තුළිනුත් ජනතාවගේ මුදල් එන්න තිනුත් හොරකම් කරානේ. අපි මේ මේ දැන් පෙර ඒවා වැඩක් නැහැ මෙහෙමයි කියලා කියන්න පුළුවන්. හැබැයි අර්බුදය තුළිනුත් පරණ කට්ටිය තම ජනතාවගේ බාල ඉන්ජෙක්ෂන් වෙනලා ඒකනුත් හොරකම් කරා. හැබැයි දැන් තත්ත්වය වෙනස්. හේතුව තමයි ලෝක අර්බුදයේ මැදපිටදක ඇමරිකන් යුද්ධය තුළ ලෝකෙ පුරා වූ ආර්ථික අර්බුදය මේ වෙනකොට නිසි ලෙස කළමනාකරණය කරමින් ඉන්නවා. ඒක ජනතාවට ඒක පේන්නේ නැහැ. යම්කිසි මහා උද සටනක් දෙනවා මේ කළමනාකරණය කරගන්න. එතකොට පෙර සූදානමක් තිබෙනවා. කලින් පෙර සූදානම තිබුණෙත් නෑ, කළමනාකරණය කරගත්තෙත් නෑ. ඔවුන්ට තිබ්බේ කට් එක කොහොමද ගහගන්න කියන එක තමයි ජනතා හමුදා. හැබැයි අර්බුදයේ ඇතුලේ හොරකම් කරමින් ඉන්නවනම් ඒ හොරකම් කරන කටිය නීතිය ක්‍රියාත්මක වෙන තිබුණා. ඔබලා දන්නවද මේ රටේ නිලධාරීන් හොරකම් කරනවා, අල්ලස් ගන්නවා, නීතිය ක්‍රියාත්මකයි. පෙර මෙහෙම උනේ නෑ. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ ලෝක ආර්ථික අර්බුදයේ තුල ඡේදවාචක තිබෙන්නේ දේශපාලන බලය වෙනුවෙන් මේ වෙනකොට පිරිසක් ප්‍රෝඩාකාරී බොරු මානසික වංචාව කරමින් බොරු මතවාද බොරු ජනගත කරමින් ඉන්නවා. ජනතාවගේ මම පුද්ගලිකව ඉල්ලා සිටිනවා මෙන්න මේ ප්‍රෝඩාකාරී මානසික වංචයට හවු වෙන්න එපා. මොකද අර්බුදය තුලේ මේ කට්ටිය අර නැවත ප්‍රෝඩාකාරී පිරිස ප්‍රෝඩා කරන්න බලය ලබා ගන්න නිකන් සරල වංචාවක ඉන්නවා. දැන් කළ යුත්තේ කුමක්ද? අපි දැන් විවේචනය කරලා වැඩක් නැහැ. කළ යුත්තේ කුමක්ද කියන අදහසක් එනවනේ. අපේ පොදු සාමූහික අවශ්‍යතාවයක් තිබෙනවා. සුවන් සාකච්ඡාවක් අවශ්‍යයි, සුවන් විනයක් අවශ්‍යයි, අධිපරිභෝජනතාවය. ඒ කියන්නේ යම් කිසි සීමාවකට අපි සුවන් විනයක් තියෙන්න ඕනේ. අධිපරිභෝජනතාවය සීමා කරගන්න ඒක අපේ ප්‍රමුඛතාවයක්. අපි සුවන් විනය හදා ගන්න ඕනේ පවුල් කුටුම්භය තුළ. ප්‍රමුඛතාවය කුමක්ද? ඒ අනුව එතකොට බලශක්තිය කොහොමද, ආහාර කොහොමද, අපි යම් කිසි කළමනාකරණයක් කරගන්න ඕනේ මේ පොදු ඒ කියන්නේ ලෝක අර්බුදයේ තුලදී. එතකොට ඒ වගේම තමයි මේ විනාශකාරී தත්ත්වය නිර්මාණය කළ පිරිස මේ தත්ත්වය උපයෝග කරගෙන යම් කිසි මේ සමාජ මාධ්‍ය විශේෂම ඒ කරන ප්‍රෝඩාකාරී தත්ත්වය මිදෙනව වගේම මදුසංක මහත්තයා දැන් මේ தත්ත්වය තුල අපි මේ පොදු සාමික අත්ල් බඳ ගන්න ඕනේනේ. ඒ අද පොදු සාමික අත්ල් ගන්න නම් දැන් කොටසක් වෙන අපි ඡන්දය දුන්නා වැඩක් නැහැ. මේ ආණ්ඩුව වැඩපිළිවෙලක් නැහැ මේවා. හැබැයි පෙරෝබ කරේ ඡන්දෙ දීලා අහක බලාගෙන හිටියා. හැබැයි දැන් කල යුත්තේ ඡන්දෙ දීලා සක්‍රීය දායකත්වය ලබා දෙන්න ඕනේ පුරවැසියා. දැන් මේ මේ අනුරදි සහනායකට මේ ඔක්කොම එහෙම මේ මේ මේ හැබැයි ඔහු බලය ගන්න ඉස්සලා කිව්වා මට විෂ්ම කර්ම කරන්න බෑ. හැබැයි රට හදනවා කියලා අතහරින්නේ නැහැ කියලා. දැන් ඒකට යද්දී අභියෝග යම් කිසි ලෝක අභියෝග දැන් ඇවිල්ලා තිබෙනවා. හැබැයි ඒක අභියෝග කියලා දැන් ජනතාවට පිටුපන්න බෑනේ. ඒ නිසා නැවත පොදු සාමික අපි අත්ල් බැඳගමු. ඡන්දෙ දීලා අහක බලන් ඉන්නවා. මේකට සක්‍රීය දායකත්වෙමු කියලා යෝජනා කරමින් අපි සාමූහික හිතමු කියලා යෝජනා කරන බොහොම ස්තුතියි.
0: ඔබ සුදී අපිට කුරුණෑගලෙන් අතුල මහත්මයා එමුතුම ලබා ගත. තවත් එමුතුමක් තියෙනවා වික්මණින්ම.
1: පියදාස මහත්තයා තෝලංගමයි. පියදාස මහත්තයා අයිබුවන්.
3: අයිබුවන් එරුවන් සරණයි. මේ ලක්හඬ කරන ප්‍රජා සත්කාරයට බොහොම තුතියන් තියෙනවා මේ වෙසක් මාසේ. මට කියන්න තියෙන්නේ අපි යටත් ජීවිතයක් බවට මේ ධර්මද්වීපයේ යට වුණේ 505 දිනේ. මේ එතන ගොඩක් අවුරුදු 300ක් අපට බොහොම අවහිරතා ලැබුණා. ඒකේ කොටස් මේ විදිහට කතා කරන්න බෑ. නමුත් 815 250 කරපු සුදු මාත්‍රීන්ගේ මේ පළාත්වල තියෙන මහත්මයා තේරබල් සකස් කරේ ඒවැ නටබුන් විච්ච ගබඩා තියෙනවා. ඒවත් දේවල් වෙලා හලෝ ඒවා ඉස්තේවා වෙලා මහත්මයා. එතකොට ඒවා ඒ ඉස්තේවල් සකස් කරගන්න ව්‍යායාමයක දින ඇමති නැති අපි ගන්වල නිලධාරීන්ට මේ ව්‍යායාමයේ යොදවන්න දියුණු කරන්න අවස්ථාවක් නෑ. නමුත් අර අපට විච්ච විපතේ ගොඩනැගිලි වල ප්‍රයෝජනය ගන්න මේ කිසිදේ ඉදිරිපත් කරලා නෑ. අද ලංකාවේ රාජ්‍ය සේවයේ ගබඩා එදෝ කෝටියට අසරණ වෙලා මේ ගංගොඩට ඇවිල්ලා ඉතිමක් කරා සත්තු හදන්න පිටර ගේනවා රටින් මෙහෙන් යවන්න තියෙන අවස්ථාව පුදුම කරන්නේ නැහැ. ඇයි මේ අපරාධය සිද්ධ වෙන්නේ? එතරම් අපිට පොල් කට්ට ගන්නද මහත්මයා, පින්වත් මහත්මයා, මම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට.
0: බොහොම ස්තුතියි. අපිට තෝලංගමෙන් කතා කරේ දුමා. මේ රටේ සමස්ත ජනතාවට යම් අවබෝධයක් තියෙනවා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්. අපි මේ වෙලාවේ කතා කරමින් ඉන්නේ ලෝකය තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙමින් බව තිනවා. නොහිතන විදිහට ඩොලරය කෙමෙන් කෙමෙන් ඉහළ යමින් තිබෙනවා. දියුණු වෙමින් පවතින රටවල් මධ්‍යම පන්තික රටවල් වලට මේක දරා ගැනීමේ නොහැකියාවක් තියෙනවා. අනිත් පැත්තෙන් තෙල් මිල බොරතෙල් බැරලය දවස ගානේ ඉහළ යනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් එක්ක තමයි මිල උච්චාවචනය වීම එක්කලා තමයි මේ අපිට අපේ ගමන යන්න සිද්ධ වෙලා තින්නේ. එතකොට අපි අපේ සීමාවන් කිහිපයක් පනවාගෙන අපි ස්වයං විනයක් නිර්මාණය කරගෙන පුරවැසියා විදියට කොහොමද මේ රට ඉදිරියට අරගෙන යන්න අපේ දායකත්වය ලබා දිය යුත්තේ කියන කාරණාව පිළිබඳව අපි කතා කරන්නේ. ඔබේ අදහස් අපිට කියන්න පුළුවන් 011-275-285 අපේ දුරකථන අංක ඔබ වෙනුවෙන් විවෘතයි. ඒ වගේම WhatsApp ඔස්සේ ඔබේ පණිවිඩය ඔබේ අදහස සමාජගත කරන්න පුළුවන් 07-03-93-5-93-7 අපේ දුරකථන අංකය. උදේ 9:00 විනාඩි 20 දැන් වෙලාව.

0: විත තිලින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදල නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.

0: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය දුතරයියේ රුපියල් කෝටි 13.9 අට ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහතාන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ලුණු.
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල් හේන පාර මහරගම
2: දේකියා සුරේතු මගතොට 2026 වසරේ සමාරම්භය
3: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
2: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දේකියා සුරේතු මගතොට

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට් මුසින්දු දෙක්ක අපේනෝ ඉඩිද උදේ 10ට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමහ ්‍යාපාර විතුන්ගෙන් අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රී වීකටිමියන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාව තන්න බිතුව එකකැ හැතයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝට පම්ප්ස් අදම අමතන්න 0271 711 711 1
3: පාට පොදක් තිලකලා කලල් කලාවේ
4: ආදරේ උණුසුම විරහවේ වේදනාව
3: මගේ නොව දිනී සුරු කරුපති සහතන උබයමියන සුරු
5: හදුතු දැනුම හැඟීමේ ජීවමාන උත්කර්ෂය
4: ආදරණීය ජෝති
3: රසෝ ගයේ බැඳීනු රහයි ජීවිතේ
5: අහිමි ආදරේ ජීවමාන හඬ
4: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
5: ජෝතිරාජය
0: ITN ලක්හඬ පූජා
5: සම්බ

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න

0: සත්‍යයක ලක්හඬ.
1: සත්‍යයක ලක්හඬ හැගෙනින් උදේ 9යි විනාඩි 31යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: බලාපොරොත්තු ප්‍රාර්ථනා තමයි අපි ඔය ජීවත් කරන්නේ. මේ බලාපොරොත්තු කන්දරාවක් එක්ක ඊයේ ඔබ මිලදී ගත්ත ඊයේ රාත්‍රියේ දිනුම් මැදෙලද ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්වලට කොහොමද ජයග්‍රහී අංක ගැලපෙලා තියෙන්නේ, කොහොමද මේ ජයග්‍රහණය හිමි වෙන්නේ, ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න අපිට හිතුණා.
4: ඊයේ දිනුම් මැදෙලද ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ප්‍රතිඵල මහජන සම්පත එල් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 0.5134 එල් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 0.5134 ගොවිසත ලොතරැයියේ බී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 45 47 60 සහ 77 බී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 45 47 60 සහ 77 මේකපව ලොතරැයියේ පී ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකය අංක 22 වාසනාවන්ත අංක 11 12 44 සහ 76 පී ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංකය අංක 22 වාසනාවන්ත අංක 11 12 44 සහ 76 දන නිදානේ සී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 19 63 72 76 සී 19 63 72 76 හඳහනේ මිතුන ලග්නය වාසනාවන්ත අංක 3 4 44 සහ 48 මිතුන ලග්නය වාසනාවන්ත අංක 3 4 44 48 අද සම්පතේ වාසනාවන්ත අංක රටාව 3 4 8 3 4 1 8 3 4 L 3 4 8 3 4 1 8 3 4 L NLB ජයලොතරැයියේ N ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1.49 N ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1.49 NLB සුබ දවසක් ලොතරැයියේ කුම්භ ලග්නය වාසනාවන්ත අංක 22 40 65 කුම්භ ලග්නය 22 40 65 වාසනාවන්ත අංක විශේෂ අංකය 0.038 0.038 තමයි NLB සුබ දවසක් ලොතරැයියේ විශේෂිත අංක වෙන්නේ. ඉතින් අදත් සුපිරි තෑගි ගණනාවක් තියෙනවා. වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්තු මිලට ගන්නවා.

0: දිනවයයි විනාඩි 38යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
6: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුන්කුර අම්රිතා.

0: Light.
1: නවය විනාඩි 39 අපි කතා කරමින් ඉන්නේ ලෝකා ආර්ථික අර්බුදයේ හමුවේ ප්‍රවසියාගේ කාර්යභාරය. අපි එකිනෙකාට ඇඟිලි දික් කරගෙන චෝදනා කරගෙන ඒ කාලේ නම් මෙහෙමයි, මේ කාලේ නම් මෙහෙමයි, ඒ කාලේ එහෙම වුණා, මේ කාලේ මෙහෙම වෙනවා කියනවට වඩා අපි මේ ප්‍රශ්නෙට විසඳුම් සැවීම තමයි කළ යුත්තේ. ප්‍රවසියා විදියට අපි කොහොමද සම්බන්ධ විය යුත්තේ, ප්‍රවසියා විදියට අපි කොයි වගේ වගකීමක් යුතුකමක්ද ඉටු කළ යුත්තේ කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරන්නේ 0112275285, 0112275866 මේ දුරකථන අංක දෙකෙන් විවෘතයි. වගේම 0607023937 දුරකථන අංක ඔස්සේ ඔබට WhatsApp පණිවිඩයක් අපිට යොමු කරන්න පුළුවන්කම තියෙනවා. අපි දුරකථන බඳුමකට සම්බන්ධතාවය ලබා දෙන්නේ කඩුවෙල නිහල් මහත්මයා. අපි දුරකථන ටිකක් ඈතට අරගෙන කතා කරමු. රේඩියෝ වේ සද්දි ටිකක් අඩු කරගමු නිහල් මහත්මයා. එහෙම නැති වුණොත් ටිකක් කතා කරන්න අපහසු වෙනවා. අයිබෝන් සුබදසනක්.
2: අයිබෝන් සුබදසන. මගේ මතකේ හැටියට මගේ ජීවිතෙන් වැඩිම කාලයක් මම මේවට සම්බන්ධ වෙච්ච පුද්ගලෙක්. හැබැයි ඉතින් මට හිතෙනවා එක මොහොතකදී මේ බලන් අපි කොච්චර කතා කළත් මේ රටේ ජනතාවගේ ඔළුවලට මේවා යනවද, මේ රටේ ජනතාව බුද්ධිමත් වෙනවද, රටේ ජනතාවගේ ආශාවන් අභිලාෂයන් ඉෂ්ට වෙනවද, ඉෂ්ට කරගෙන අවසානයක් දකින්න පුළුවන්ද වගේ ප්‍රශ්න ගොඩක් අපේ පපුව ඇතුලේ තිරපෙනවා. ඒ තෙරපීම කොයි විදිහටද කිව්වොත් මම කියන්නම් උදාහරණයක් වශයෙන්. දැන් මදුසංක මහත්මයයි ඉඳුරේල් මහත්මයයි ඔකම හේවනවා. ඔය ඔබ මේ රටාන මේවනවා ලක්කඩ ගුවන් විදුලි. මටත් ආශාවක් හිතෙනවා ඔබ දෙන්නා ඔය දරණ තනතුරට එන්න. හැබැයි මට එන්න බෑනේ. මොකද ඕක ආයතනයක් මට්ටමින් ක්‍රියාත්මක වෙන දෙයක්. හැබැයි ආයතනයක් මට්ටමින් දක්ෂය හොයලා ඔය තනතුර දාන දෙයක්. හැබැයි මහත්මයා ඔබ දෙන්න ඔය කරන දේ ඡන්දයක් මගින් මේ රටේ ජනතාව අතරින් තෝරලා එන දෙයක් වුණා නම් ඕනම පාරේ ඉන්න දෙන්නෙකුට ජනතා මතයක් ගොඩනගාගෙන ඔබතුමාට විරුද්ධ ලොකු මඩ ප්‍රචාරයක් ගහලා Facebook මේ මාර්ගයෙන් ජනප්‍රිය වෙලා ගුරු සෑහෙන ටිකක් කියලා රවට්ටල ඔය තැනට එන්න පුළුවන්. එතකොට මහත්මයා මේ රටේ අපි ගිමු කවුරුහරියක් ජනාධිපතිකමක් කරනවා, අගමැතිකමක් කරනවා, ඕනම කුටජන පුරවැසියෙක් වශයෙන් ඕනම පුරවැසියෙකුට හිතෙනවා මගේ කන් වලට ඇහිලා තියෙනවා මේ රටේ මිනිසුන් කියන ඔයිට වැඩිය හොඳට මට දුන්නා නම් මං කරනවා, ඔයිට වැඩිය හොඳට මට දුන්නා. ඒ මොකද ඒ කුටජන පුද්ගලයන්ගේ ආස්ථාවේ නිමක් නැතිකම. හරිද? ඔය නිමක් නැතිකම හින්දම නිසදුසු පුද්ගලයන් නිසදුසුන් වලට පත් වෙනවා. පත් වෙලා වේ විනාශ වෙනවා. ඔටින්ම කිව්වොත් ඇත්තම කිව්වොත් නම් අසංක මහත්මයා අපේ රටේ මිනිස්සුන්ගේ රැවටීම 100%යි නෙමෙයි 100 කෝටියක්ද ලක්ෂයක්ද මට කියන්න බෑ. ඒ කියන්නේ මගේ ජීවිතේ පුරා මම දෙන්නේ රැවට
3: මයිතන දුරකථන සම්බන්ධතාවයේ ප්‍රශ්නයක් තියෙනවා නේද මචං?
1: අපි උත්සාහ කරමු එතුමා ඔයාලි සම්බන්ධ කරගන්න පුළුවන් වෙයිද කියලා බලමු. කොහොම නමුත් ලංකාවේ පුරවැසියාට මේ මොහොත, මේ ගත වෙන මොහොත රටේ ආර්ථිකය සකස් කර ගැනීම, ඒ වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන්, අපි කොහොමද අපේ දායකත්වය ලබා දෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි කතා කරමින් ඉන්නේ. අපිට ඇමතුමක් ලබා ගන්න පක්ෂ විපක්ෂ ඕනෑම දේශපාලන මතවාදියෙකුට මේ රටේ පුරවැසියා විදිහට අයිතියක් තියෙනවා. මේ ගුවන් අවකාශය තුළ ඔබේ හඬ අවදි කරන්න, ඔබේ යෝජනාව, ඔබේ අදහස කියන්න කිසිදු ભેදයකින් තොරව, කිසිදු පාලනයකින් තොරව අපි ඔබට නිදහසේ ඔබේ අදහස කියන්න ඉඩ අවකාශය හදලා දීලා තියෙන්නේ. 0112275285, 0112275866 අපේ දුරකථන අංග.
3: මේ වට්ස්ඇප් එකේ තියෙන අදහස් ටිකට අවස්ථාව දෙමු. මේකේ තියෙනවා මේ අජිත් මහත්මයා කියනවා ඉදිරිපත් වන අදහස් සියල්ලම වටිනා අදහස්. මේ සියල්ල එක් දිනකින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත්තේ රජයට කියලා ඒ පිළිබඳවත් හිතා බලන්න කියලා ඔහු යෝජනා කරනවා. මම තෙප්පනාවෙන් නයනා. අර මුලින් කතා කර මහත්මිය කියනා වගේ නීතිය බල්ලට කිහින්. නීති හරියට කරනවා නම් කඩවල බඩු වැඩි ගන්නට විකුණන්නේ නැහෙනේ. කොහේ හරි නගරයක කඩයක් අල්ලගෙන දඟලනවා. ගමේ කඩවලට ඇවිත් බලන්න ඕනේ. ගංගවලටත් එන්න ඕනේ. මේ මාෆියා අනිවාර්යෙන් නවත්තන්න ඕනේ. අස්පැසුම දෙනකන් ආර්ථිකය ගොඩ දාන්න වෙන්නේ නැහැ. මොකද ඒක ගන්නෙත් ගමේ මේ ඉන්න පොලිස්. බෝසතා මේවත් හොයලා බලන්න ඕනේ කියලා ඇය මේ කතාවටම යෝජනාවක් කරනවා.
1: දැන් මේ රනිල් අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ තව කාරණාවක් තියෙනවා මේ මාතෘකාව ඇතුළෙම. දැන් ඩොලරේ මිල ඉහළ යනවනේ, ඩොලර් වැඩි වෙනවා. ඩොලර් එක වැඩි වුණාට අපි ගෙනල්ලා තිබුණු පරිප්පු කඩේට ගෙනාවේ මීට මාසයකට කලින්, හරි, හාල් මුට්ටි ගෙනාවේ මීට මාසයකට විතර කලින්. එතකොට අපි ගාව තියෙන සෙමන් ස්ටොක් එක පරණයි, හරි, කඩේ තියෙන සීනි ටික මේ බදු වැඩි වෙන්න කලින්, එහෙම නැත්නම් ඩොලරේ මිල වැඩි වෙන්න කලින් එකතු කරගත්ත දේවල් අපි ගත්තොත් එහෙම පිටරටින් ගේන බහන්න, හරි, ගෙනව ආහාර ද්‍රව්‍ය වගේ දේවල්, ඒ වගේ මිල තවම මේ පැවති මිලට පවතින්නේ. හරි, අරහෙන් ඩොලරේ මිල වැඩි වුණා කියද්දි මෙහෙන් බඩු මිල වැඩි වෙලා ඉවරයි. මෙන්න මේ වගේ තත්ත්වයක්. ඒ කියන්නේ කලදොටු කල වලිහ ගන්න පිරිසකුත් මේ සමාජය තුළ නිර්මාණය වෙලා, විශේෂයෙන්ම ජනතාව අතරින් ප්‍රතික්ෂේප විය යුතු අය ඕන තරම් අපි දකින්න. දැන් පහුගිය කාලේ මම ඇත්තටම පෞද්ගලිකව එක්තරා ඉන්ධන පිරවුම්හලක මට තෙල් නැතුව, මං වාහන පදින් නැතුව පයින් ගියත් යන්නේ නැහැ කියන තැනට කලකිරුණු අවස්ථා තිබුණනේ අපිට. ඔය පහුගිය ඉන්ධන අර්බුදයේ හැමුවේ සමහර මිනිස්සු ඒ ජාවාරම කරපු විදිහ අපි දැක්කා. හරි, අපි මේ උදේට හවසට තෙල් ටික ගන්න යන පෙට්‍රල් ෂෙඩ් එක. නමුත් ඒ මිනිස්සු මිනිසුන්ට සලකන විදිහ, මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන විදිහ, ඔවුන්ගේ හිතවතුන් සඳහා හොරපාරෙන් තෙල් ටික ලබා දෙන විදිහ, මේ ඔක්කොම දකිනකොට ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසි විදිහට අපිට මේ ඇත්තරම මම පෙට්‍රල් ගහන්න ගියේ නැහැ කියලා ඒ මිනිස්සුගේ ෂෙඩ් එක වැහින්නේ නැහැ. හරි, හැබැයි අඩුම තරමේ අපි හරි ඒ ප්‍රතික්ෂේප කිරීම නොකළොත් මේ මිනිස්සු මේ ජාවාරම දිගටම කරගෙන යනවා. හරි, ඉතින් ඒ නිසා සමහර තැන්වලදී අපිට සමහර මිනිස්සුන්ට හානි කරන දේවල් ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වෙනවා. මොකද මිනිස්සු කොයිතරම් උත්සාහ කළත්, මිනිස්සුන්ට කොයිතරම් හොඳ ගමනක් යන්න වමනා වුණත්, මේ රටේ හැමෝම මේ වෙලාවේ මේ තියෙන අර්බුදය දරාගන්න ලෑස්ති වෙනකොට ව්‍යාපාරික ප්‍රජාව විතරක් ඒක තමන්ගේ කර උඩින් වාසියක් විදිහට තියාගන්න ඕන නම් වැරදි. අපි හැමෝම මේ වෙලාවේ අපේ යුතුකම වගකීම ඉටු කරන්න ඕනේ. අපි කියන්නේ ඉස්සරහට මිල දී ගන්න බඩු අඩු මිලට විකුණන්න කියන එක නෙමෙයි. මේ වෙනකොට ඔබ සංචිත සහිතව තියාගෙන ඉන්න භාණ්ඩවල මිල වැඩිවීමක් වෙලා නැහැ. ඒ නිසා ඒවා පිළිබඳව සැලකිලිමත් වෙන්න. දැන් අර මේ ඊයේ පෙරේද හරි ලස්සන පෝස්ට් එකක් තිබුණ රනිල්, පටක්කා ගෙඩියේ මිල ඉහළ ගිහින්, එතකොට වැටකොළු කරලේ මිල ඉහළ ගිහින්, එක මනුස්සයෙක් අහනවා මොකද මේක මේ ඩුබායි වල දහදන්නේ කියලා. හරි, ඩුබායි පොළවේ නෙමෙයිනේ හැදෙන්නේ, අපේ රටේ මේකට මේ ගොම පොහොර ටිකක් දාලා හදන එළවලු ටික. එතකොට මේ වගේ මිල මේ තරම් ඉහළ යන්නේ ඇයි? මේ කලදුටු කල වලිහ ගන්න හදන පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ කියන කාරණා සම්බන්ධයෙන් තමයි අපි තීරණය කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් අපි කතා කරන්න ඕනේ. අපිට ඔබේ අදහස වටිනවා. ඔබට යම් අදහසක් තියෙනවා නම් ඉක්මනින්ම අපිට කතා කරලා මේ පිළිබඳව ඔබේ අදහස කියන්න. 2775 285 2775 766 අපේ දුරකථන අංක. අපිට අමතුමක් තියෙනවා.
3: ඔව්, හේමචන්ද්‍ර මහත්තයා.
2: ආයිබෝන්
3: ගනේ මුලිය. ආයිබෝන් ආයිබෝන්
2: ආයිබෝන් සුබෝදසනක් ලක්කඩ ඇතුළු කාර්ය මණ්ඩලයටත් උපදෙපලටත් මේ ලස්සන මාතෘකාවක් ගෙනල්ලා, රටට දැයට වැඩදායි මාතෘකාවක් ගෙනල්ලා අපව සම්බන්ධ කරගෙන ඔබතුමාලා කරන මේ වෑයමට මගේ ප්‍රථමයෙන්ම ස්තුතිය පුද කරනවා. ඔව් මහත්තයා, දැන් මම අවුරුදු 65ක වයසක ස්පේන් නැති එක්කෙනෙක්. මට ස්පේන් නැතුව ගියේ මේ දොස්තර මහත්තයෙක් ඉස්පිරිතාලෙක ඉන්ජෙක්ෂන් එකක් වරද්දලා ගහලා මට ස්පේන් නැහැ කියලා. මම ධෛර්යය මගේ බිඳුවක්වත් අඩු වෙලා නැහැ. මම ශක්තිවන්තව මම අවුරුදු 65 වුණාට මම ගොඩාක් වැඩ කටයුතු කරන පුද්ගලයෙක්. මම දේශපාලනට ටිකක් සම්බන්ධයි. ඒ වුණාට මට පක්ෂයක් කියලා නැහැ. වැඩක් රටට කරන කෙනෙකු ඉන්නවා නම් එයාට උදව් පදව් කරගෙන ඒ හැකියාවෙන් ඒගොල්ලන්ට වැඩ ගන්න සියලු දෙනාට ප්‍රයෝජනයක් වෙන විදිහට වැඩ කටයුතු කරන්න මම හරි ආසයි. දැන් ඔබතුමාලාගේ මේ යෝජනාවල රතුල මහත්තය කියලා එක්කෙනෙක් කතා කළා. එයාගේ 100%ක් මම එයාගේ කතාවට මම ආශිර්වාද කරනවා. රතුල කියලා මහත්තයෙක් වේලසෙනින් කතා කරා. ඒ මහත්තයා කතාව අහගෙන හිටියා. ඒ මහත්තයා රටට දැයට ආදරය කරන මහත්තයෙක්. ඒ වගේ අනිත් අයටත් වෙන්න බැරියයි. මොකද පාට පක්ෂ රතු පාට නිල් පාට කොළ පාට කිය අපේ ඇඟේ ලේ වුණාට අපේ ඇඟේ දුවන්නේ එක පාටයි, රතු පාට ලේ විතරයි. ඉතින් ඒක නිසා අපිට පක්ෂ ભેදයක් ඕනේ නැහැ, ජාති ભેදයක් ඕනේ නැහැ, ආගම් ભેදයක් ඕනේ නැහැ. අපි සියලු දෙනා මේ තියෙන රජයට උදව් උපකාර කළොත් අපේ
0: ශක්තියෙන් මේ රට ලෝකයේ තියෙන පළවෙනි ලෝකයේ තියෙන අර ලස්සනම රට කරන්න අපි හදනවා. ලස්සනම ලක්ෂණ ආශිර්වාදත්මක සියලු දෙනාට සැපසේ ජීවත් වෙන්න පුළුවන් රටක් කරන්නට අපි එකමුතු වුණොත් අපිට පුළුවන්. පිටරට යුද ගැටුම් තියෙන අවස්ථාවක ඩොලරේ යගේ වැඩි වෙනවා, එතකොට බඩු මිල ටිකක් වැඩි වෙනවා. නැතු ඒක රජයක් කරන එකක් නෙමෙයි. මම ඒගොල්ලන්ටත් කියනවා පිටරට ඉන්න ඒ ජනාධිපතිතුමාලට සාමයේ හත්ය දිගු කරලා මේ ජාතිවාදී විවසන මිනිස්සු අර ඉපදෙන්න තියෙන කුඩා ළමයි, ජීවිතයට ආදරය කරන ළමයි, ඒගොල්ලන් නැතුව යනවා. අරගොල්ලෝ නම් වයසයි. ඒක නිසා ඒගොල්ලන්ටත් මම කියනවා ඕගොල්ලෝ මනස බුද්ධිමත්ව කල්පනා කරලා සාමය හත් දිගුවරලා මේ අසරණ ජනයට දුකක් නොදී රටවල් වලට දුකක් නෙදී ඒවා සියලු දේම හොඳින් කරගන්න කියලා ඒගොල්ලන්ගේ මනස පෑදින්න කියලා මම ඒගොල්ලන්ට මේ ඉසක් සමේ සියලු සත්‍යෝ නිදුක්කිතා නිරෝගිතා සුභත්ති දකින මම මේක ගැන ඔබට කියන්න. එතකොට අපි රජයක් වශයෙන් අපේ රජය කොච්චර ප්‍රශ්නාවත් දැන් නික්තා ගුණාටු ආවා, ඒ වගේ එක එක ආවා, වැහලා වැහලා මිනිස්සුන්ගේ නායක හිල්ලා අර ප්‍රශ්න වුණා. ඒගොල්ලන්ටත් උදව් උපකාර කරමින් ඒ වැඩසටහන් කරන්න ඒ රජයට පුළුවන් වුණේ රජය හරි විදිහට ගමනක් ගැන නිසා ආර්ථිකය කළමනාකරණය කරමින් රටට දැයට ඒ මහජනයට අල කිව්ව ඒගොල්ලෝ චන්ද වෙලාවදී කියපු දේවල් ඉටු කරගෙන ඉටු කර යන අවුරුදු 70ක් දුක් විඳපු අපි මේ අවුරුද්දක් දෙකක් ඉවස ගන්න බැරුව මේ බොරුවට කෑ ගහනවා. මොකද ඔය පක්ෂවලට මම බයින්නේ නැහැ, මම එහෙම කැමති නැහැ කාටවත් බයින්න. ඒ වුණාට ඒගොල්ලොත් මේ වෙලාවේ අපිත් එක්ක අහුවෙලා රටට ජයට වැඩක් කරන්න ඒ වෙනත් පක්ෂවල ඒ නායකතුමාලටත් මං ආරාධනා කර සිටිනවා ඇවිල්ලා අපි වගේ උදව් කරලා රට ගොඩනගන්න. රටක් තිබිලා තියෙන්න ඕන. අපි මොනව කරන්නද? පක්ෂ බියදයක් පාටයක් අපිට මහජනයා කුලල් කරන වැඩ ඒ මහජනයා නොමග යන විදිහට පෝස්ට් දාලා ඒව කරන්න එපා කියලා මං ඒගොල්ලන්ටත් කියනවා. පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවා වෙලා බොරු දේගල් ඇදලා පව්ව දාට එක බොරුවක් වෙනවා. ඉතින් ඒගොල්ලන්ට කියන්නේ එළියට ඇවිල්ලා ඔබ කතා කරන්න කියලා. එළිය කවදාකවත් කියන්නේ අර පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද වරප්‍රසාදවලට මුවා වෙලා රටට බොරු දේගල් මහජනයාට ප්‍රකාශ කරනවා. දැන් හොඳටම ආර්ථිකය කළමනා කරගෙන මේ ප්‍රශ්න අතරේ අපේ ජනාධිපතිතුමා ඇතුලේ සියලු දෙනා ජනාධිපතිතුමා නම් ලොකුම උත්සාහයක යෙදෙනවා මහජනයාගේ සිත වෙනුවෙන්. ඒ නිසා මම එතුමාටත් මේ වෙසගේ එතුමාටත් නිදුක්කිතා නිරෝගීතා සුවපත්තා කියලා රටවැසි සියලු දෙනාටත් යෝජනා කරමින් ලස්සන රටක් අපි හදමු, ගොඩ නගනු. ඒකට මුළු සියලු දෙනාම ලෝකවාසී සියලු දෙනාම පක්ෂපාත ભેදයක් ජාති ભેදයක් ආගම් කුල ભેදයක් නැතුව රටට උදව් කරමු.
1: හොඳයි හොඳයි හොඳයි. අපිට පැහැදිලි පුදුමාගේ අදහස. දැන් රටේ ජනතාව විදිහට අපි මොනවද කරන්න උනේ? ඒ දේශපාලන අවශ්‍යතාවය මත රට පවතින ආර්ථික අර්බුදය හමු වී විවේචනය කරන්න එපා. විවේචනය කරලා මේක කඩාවට්ටන්න එපා. බොරු බේගල් කියන්න එපා කියලා තමයි මේ රටේ පුරවැසියෝ කියන්නේ. එතකොට විපක්ෂ දේශපාලන කණ්ඩායම් වලට තමයි මේ කතා කරපු මහත්තයා කියන්නේ මෙහෙම එපා, මේ වෙලාවේ සහයෝගය දෙන්න, රට වැටෙන්න නොදී අපි මේක අල්ලගෙන යන්න ඕනේ. ඩොලරය එහෙම එහෙ වෙන්න පුළුවන් ආර්ථික කාරණා හමු වී විවිධ අභියෝග හමු වී ඩොලරය කඩාවැටෙනකොට අපේ රටේ ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා රජයට උදව් කරන්න ඕනේ. රටේ ජනතාව දේශපාලන
4: සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින් දේශිත සම්බුද්ධ වචනයේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද, සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: දිනවයේ විනාඩි 55යි අපිට තවත් විනාඩි 5ක කාලයක් තියෙන අපි මේ සමුගන්න ගලින් අර ප්‍රශ්න උත්තරේ කියන්නුන අපි අහුවනේ මුලින්ම හිරුපායන රාජ්‍ය කුමක්ද කියලා. ඒ සඳහා වෙන පිළිතුර තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ දූපත හඳුන්වන්නේ මිලේනියම් දූපත විදිහට වර්තමාන වෙනකොට ලෝකයේ පළමු හිරු උදාව නිල වශයෙන් සටහන් වන්නේ කිරිබති වලට අයත් කැරොලයින් දූපතේ තමයි.
3: කැරොලයින් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය නිර්වාණය නේද? එතකොට
2: කැරොලයින් එක දූපත මේ අයිති වෙන්නේ කිරිබති කියන රාජ්‍යයට. ඉතින් කිරිබති රාජ්‍ය තමයි උත්තරේ වෙන්නේ. කවුද මුලින්ම හරියට උත්තරේ දීලා
3: තියෙන්නේ? ඉංග්‍රීසි ගංගුලල් තත්සර තමයි මුලින්ම හරියට උත්තරේ දීලා තිබ්බේ. මුගක් අය කියලා තිබ්බා වෙනද වගේ කියන්නකෝ උත්තරේ වනායගේ නම් ටිකක් කියලා. උත්තරේ වනායගේ නම් ටික කියන්න ලස්සන දීක ලිස්ට් එකක්. අර අපි වෙන්දට එහා මෙහා උඩින් පල්ලෙන් කියනවනේ. නමුත් එහෙම කියන්න බෑ. අද ගොඩක් අය උත්තරේ වල තිබ්බා. හැමෝටම ස්තුතියි. ඒ උත්තරේ කියන්නේ උත්තරේ වනාය අපිට හයියන්නේ. ඒගොල්ලෝ වැඩේට ඉන්න එන්ගේජ් වෙනවා කියලා අපි දන්නවනේ ගොඩක් අය. ඉතින් ඒ කට්ටියට ස්තුතියි කියන ගමන් මේ කතාවේ ඊළඟ දිගුව. මොකද මේ ආර්ථික අර්බුදේ තව තව සමහර වෙලාවට මේ අද වෙනකොට ඇමරිකාව තීරණය කරොත් සාම සාකච්ඡා වලට යන්නේ නැතුව ඉරානයට නැවත ප්‍රහාර මාලාවක් එල්ල කරන්න මේක තවත් ත්‍රිවෘ වෙන්න පුළුවන් මදුශංක. හරි. ඔය තෙල් ගැන කතා කරන අපිට මීට වඩා දරුණු තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට කරගන්න පුළුවන් නාස්තියවම කරගන්න රට ඇතුලේ කරන්න පුළුවන් ස්වයංපෝෂිත කෘෂිකර්මය නගා සිටුවන්න රට ඇතුලේ තියෙන නාස්තිය දුරලන්න දූෂණයවම කරන්න මේ වගේ දේවල් ටික කරන්න නැතුව ඇමරිකාව පැත්තට ඇඟිල්ල දික් කරලා හැමදේටම ඇමරිකාව වගේ කියන්න ඕනේ කියන පුරවැසියෙක් නම් ලංකාව ඇතුලේ ඉන්නේ. එතකොට ඉතින් ඛේදවාචකයක් විතරයි.
2: දැන් සමස්තය කරකවන්න වෙනවා. රාජ්‍ය පැත්තෙනුත් යම් යම් දිනු තීරණ වලට එළඹෙන්න සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් ජනතාවටත් පටි ටිකක් තද කරගන්න සිද්ධ වෙනවා. අපි හැමෝම එකතු වෙලා මේ අර්බුදකාරී අවස්ථාවේ මේ ප්‍රශ්නෙට නිවැරදිව මුහුණ නොදුන්නොතින් අපේ රට මේ තියෙන දැනුනොත් බොහොම පහලට වැටෙන්න පුළුවන්. අපේ රට විතරක් නෙමෙයි ලෝකේ බෞද්ධරයක් රටවල් වල පැවැත්ම රඳාපවතින්නේ මේ ලෝක වෙළඳපළත් එක්ක තියෙන ගනුදෙනුවත් එක්ක. අපිට තෙල් සල්ලි දීලා ගන්න එපේ. ලංකාවේ තෙල් නෑනේ රණී. සමහර ආහාර වර්ග අපිට පිටරටවල වලින් ගන්න වෙනවා. හැබැයි සමහර නිෂ්පාදන අනවශ්‍ය දේවල් පවා විවිධ ව්‍යාපාරිකයෝ එහෙන් මෙහෙන් වෙට්ටු දාලා ලංකාවට අරගෙන එනවා. මේ වගේ දේවල් සඳහා යන්නේ රටේ තියෙන ඩොලර් සංචිත. ඉතින් ඒ නිසා තමයි ජනාධිපතිතුමත් අර අපි උදෑසන මහපු කතාවේ කියන්නේ අපි යම්කිසි විනයකින් මේ වෙලාවේ කටයුතු කරමු කියලා. ඒ යෝජනාව රටේ සමස්ත ජනතාවට ඉදිරි කළ අපි අද මේ කතා බහට සම්බන්ධ සටහන් එකතු කරනවා. අපි හැමෝම එකතු වෙමු. බිමට දාන ඉවත දාන බත්තටේවා ඉතුරු කරන්න පුළුවන් වුණොත්, අනවශ්‍ය විදිහට වියදම් කරන එක සීමා කරගන්න පුළුවන් වුණොත්, අත්‍යවශ්‍ය වියදම් වලට විතරක් යොමු වෙලා අනවශ්‍ය වියදම් කපා හැරීම තුළ ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගන්න වගේම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් කියන කාරණේත් මතක් කරගෙන අද අපි සමුගන්නව මම මදුශංක
3: මම රනිල්.

0: ලංකාවේ 7 ශ්‍රී ලාංකීය හඬ
1: වෙලාව පෙරවරු 10යි.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණීය මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබණ කෝටි යටේ එන්එල්බී දනඩ තහනේ ලොතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
4: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ විවිධ වැරදි වලට සම්බන්ධ පුද්ගලයන් 226 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මෙසේ රතු නිවේදන නිකුත් කර ඇති පිරිස අතරට සංවිධානාත්මක අපරාධකරුවන් 90කට වැඩි පිරිසක් සිටින බවයි පොලිසිය සඳහන් කළේ. මෙරට අපරාධ වර්ධනයට සහ මද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ ජාත්‍යන්තර පොලිසියද සහයතිව එම වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බවයි. ඇමරිකාවේ ධවල බදිරි අස්සල වෙඩිතැබීමක් සිදු කළ සැක්කරුට එරට ආරක්ෂකංශ විසින් වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. ධවල බන්දරයේ ප්‍රධාන ආරක්ෂක කලාපයට ආසන්න වීදියක මෙම වෙඩිතැබීම සිදු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිද්ධියත් සමග අවට මාර්ග තාවකාලික වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර ප්‍රදේශය පුරා දැවැන්ත සෝදිසි බෙහෙවුමක්ද ක්‍රියාත්මක කළා. සැක්කරු සහ ආරක්ෂකාංශ අතර සිදු වූ වෙඩි හෝමාරුවේදී තවත් සිවිල් පුද්ගලයෙකුද තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම අවස්ථාවේ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ධවල බදරේ තුළ රැඳී සිට තිබෙනවා. මේනක ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ.
1: Good morning. උදේ 10යි විනාඩි 4යි මුසිකරා ශාගිනින බලව.

0: Music Garage with Kavi and Ravi.
1: Hi, good morning. උදේ 10යි විනාඩි 9යි වෙලාව. අද ඉතින් ඉදිරි දවසේ නේද උදේ 10 වෙද්දිවා දාන්න ලංකාවේ හිට්ම සින්දු ටික අහන වර chance එක තියෙන Music Garage එකේ. හැබැයි ඉතින් අදවන් තනියව Music Garage with Kavi and Ravi කිව්වට අද Ravi විතරයි මේ පැත්තෙන් ඉන්නේ. ඉතින් දවල් 12 වෙනකන් ඔය ආසම සින්දු එක දිගට අහන වර chance එකක් තියෙනවා මේ පැත්තට එන්නත් පුළුවන්. ලස්සන සින්දුවක් ඔයගෙම කරගන්න. ඒත් එක මතක කරන්න ඕනේ chart එකට අපිට අලුත් songs add කරන්නත් ඔයාට අවස්ථාව තියෙනවා නේද? මේ දවස්වල කැමැතිම සින්දුවක් ඔයා තියෙනවා නම් රවින්ද අපි මේ සින්දු අහමුදානේ. අපි chart එකට add කරමුද? Okay. මම ලෑස්තියවා කියන දෙයක් කරන්න. එහෙනම් ඉතින් දවල් 12 වෙනකන් මේ පැත්තට එන්න පුළුවන් chance එකක් තියෙනවා 07 03 93 5 97. අපේ නම් එක විවෘතව යාව වෙනුවෙන්ම මම ආයෙත් නම් එක කියන්නම්. 07 03 93 5 97. මැසේජ් එකක් දාන්න. WhatsApp මැසේජ් එකක් දැම්මනම් මට ලේසි කියන්න. හරිද? ඒත් එක්කම Facebook පැත්තට යන ටගල් සර්ච් කරන ලක්හඬ කියලා සර්ච් කරාට පස්සේ ඔයාට පුළුවන් අපේ ෆෑන් පේජ් එක බලා ගන්න. එතකොට ඇති උඩින්ම පෝස්ට් එකක්. හැබැයි අද පෝස්ට් එකේ ඉන්නවා කවි. කවියේ උනාට මෙතන නෑ. කමන්නෑ. ඉතින් අපි දැනගේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්නත් ඔයාට පුළුවන්. මේ පැත්තට ඇවිල්ලා ලස්සන සින්දුවක් වගේ කරගන්නත් ඔයාට පුළුවන් කියන කාරණාව ඔන්න මතක් කරන. අදෙතින් පාළුවක් දැනෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම එක මැසේජ් එකක්වත් මිස් කරන්න නැහැ කියලාත් මම ප්‍රොමිස් කරනවා. ඉතින් අපි අද chart එක පටන් ගත්තේ සතරගේ අලුත්ම song එකකින් සිතා කුමටද? මේ දවස්වල හිට් නේද? ඕකට TikTok එකක් කරේ නැද්ද? කරන්න. ලස්සන සින්දුවක් සිතා කුමටද ඇතරන. අපේ ජීවිතේත් එහෙම අපිට සමහර දේවල් අහිමි වෙනවා. හැබැයි අපිට ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න තමයි සමහර දේවල් අහිමි වෙන්නේ නේද? ඒ නිසා වාය නැතුව ජීවිත අහිමි වෙච්ච දේවල් ජීවිතේ ආශිර්වාදයක් කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න ඕනි හාද? අද මේ මාසේ 24 වෙනිදා. ඒ කියන්නේ තව හරියටම සතියකින් වගේ මේ මාසෙත් ඉවරයි කියන කාරණාවත් මම ඔයාලට මතක් කරන්න ඕනි. ඒ කියන්නේ අවුරුද්දේ මාස 6ක් විතර ඉවර වෙලා ඉවරයි. ඉතින් ජීවිතේ අලුත් බලාපොරොත්තු තව ඉතුරු වෙලත් ඇති. ඒවට වැඩ කරන්නත් මහන්සි වෙන්න. මේ මාසෙත් ඉවරයි කියන කාරණාවත් මතක් කරන ගමන් එහෙනම් chart එක පටන් ගන්නවා. Music Garage. අද ඉන්නේ රවින්ද මේ පැත්තෙන්. රවින් ගලොත් සින්දු තමයි අපි ළඟට අහන්න යන්නේ. රවින්ගේ වැස්සක් වෙලා. මේ දවස්වල ඉතින් වැඩිපුර ඇහෙන සින්දුවක් තමයි මේකත් නේද? වැස්සන චුටක් අඩුයි මේ පැත්තට. ඔය පැත්තට කොහොමද කියලා චුටක් අපිට මැසේජ් එකක් දාලා කියන්නක නේද? ආ. උදේ 10යි විනාඩි 11යි. රවින්දත් එක්ක එහෙනම් දවල් 12 වෙනකම් මේ සිග්ගරාජ් ආගෙන ඉන්නවනේ හරිද? ගොඩාක් ආදරෙන් මං ඉන්නවා මේ පැත්තෙන්.

0: රටට වග කියන රේඩියෝ දෙන්නේ මාරාන්තිකයි.
1: ඩෙන්ගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙන්ගු රෝගියෙකු වීමට පෙර ඩෙන්ගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
0: ඩෙන්ගු මාරාන්තිකයි. සබුම එක්වෙමු, ඩෙන්ගු පරදමු.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: ඔබ වෙත තිළිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: With Kavi and Ravi.
1: හරි උදේ 10යි විනාඩි 19 ආයි මියුසික් ගරාජ් ආගෙන ඉන්න වෙලාව ආද මෙපැත්තේ ඉන්නේ රවින්ද ආද කාව්‍ය නෑ සතුටින් කියන්න තොඳ නෑ ඉතින් මට පොඩ්ඩක් දුකයි ආ නැති එක ඕකේ එහෙනම් ඉතින් මේ බලන්නකු මේ බලන්නකු මා වහගෙන ඉන්න කට්ටිය රජ රට ඉඳන් අහගෙන ඉන්නවා කියලා කෙනා මා යුනිවර්සිටි එකේද මගේ යුනිවර්සිටි එක ආදරේ මම වෙලාවේ රජ රට ඔහු කැම්පස් එකේ ඉඳන් යාළුවනේ හැමෝමම එකතු කරගන්න කියලා කවි මැසේජ් එකක් දාලා තියෙනවා අනිවාර්යයෙන්ම එකතු කරගන්නම් ගොඩාක් ආදරෙන් හරිද ඉතින් මාත් ආදරේ මගේ යුනිවර්සිටි එකට එකතු කරගන්නම් ඒත් එක්කම රුවන් ජානකව එකතු කරගන්න ඕනේ එයා ඉන්නේ තුර්කි වල ඉඳලා අපි වහගෙන ඔන්න රුවන්වාව මතක් කරන ගොඩාක් ආදරෙන් ඔයාව එකතු කරගන්න නැහැ කියලා මට තොස් කිව්වා. හරි ආවත් මතක් කරනවා. ඒත් එක්කම නිපුන් රන්දිකා ඉතලි වලින් දැන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා කියන්නේ. ඔන්න ආවත් මතක් කරනවා. ඊළඟ සින්දුවට ඒත් එක්කම තව කවුද ඉන්නේ? සුගා හායක් කියලා මැසේජ් එකක් දාලා තිනා. හායි සුගා. ආවත් මතක් කරනවා. එතකොට ශලින්ද සිල්වා ශිවිතේ ඔව් සමහර වෙලාවට ප්‍රශ්න එනවා. අපි හැමෝටම නේද හැම ප්‍රශ්නයක්ම දරාගෙන ඉස්සරහට යනකොට තමයි තින් ජීවිතෙත් ලස්සන තියෙන්නේ. හායි බුද්ධි බුද්ධි ඊශ්‍රායෙල් වලින් දැන් තමයි අපි වහගෙන ඉන්නේ කියලා කියන බුද්ධි ආයෝ ගියාලෝ හැමෝම වයිත් මම මතක් කරනවා. ඒත් එකම පිස්සු කෙල්ල කිව්වට නම කියන්න බෑනේ. ඔයාවයි අපේ ගෙදර අයවයි සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ඒත් එකම ඔයාගේ නමත් තිබුණා නම් ඉතින් මට ආව ආදරෙන් මතක් කරන්න තිබුණා. සංජු ආවත් මතක් කරනවා අනිවාර්යෙන්ම. ඒත් එකම තව කවුද ඉන්නේ? ඉන්න කුමුදු ඉන්නවා. එතකොට ලහිරු ලක්ෂාන්. ඒ වගේම කස්සා. එතකොට ලර්න් බොයි කියලා කෙනෙක් ඉන්න යවත් මතක් කරන්න ඕනේ. ෆෙරීඩ් හයි කොහමද හොඳින් ඉන්නා කියලා හිතන ඔයාවත් මතක් කරන්නම් අනිවාර්යම ගොඩක් ආදරෙන් ඊළඟ සොන්ග් එකට. එරන්දිකා ඔයාව ඔයගේ පවුලේ හැමෝමමයි මං ගොඩාක් ආදරෙන් ඊළඟ සොන්ග් එකට එකතු කරගන්නම්. ඒත් එක්කම ශ්‍යාමි වික්‍රමසිංහ මේ වෙලාවේ ලංකාවෙන් පියුමු ඇතුළු අම්මා තාත්තා බබාලා දෙන්නත් එකතු කරගන්න කියලා තමයි ශ්‍යාමි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ශ්‍යාමි ඔන්න ගොඩාක් ආදරෙන් ඔයාව ඔයගේ ෆැමිලි එකේ හැමෝමමයි එකතු කරගන්නම්. ඔයින ජපාන් නේද? ජපානල දන්තම අපි වහගෙන ඉන්නේ. ඔවක් මතක් කරනවා. එහෙනම් ඉතින් මේ දවස්වල ලංකාවේ හිට්ම සින්දු අහන්න නම් ඔයාලට සිද්ධ වෙනවා මියුසික් ගරාජ් අහන්න නේද? උදේ 10 විනාඩි 21යි දවල් 12 වෙනකන් වෙලාව තියෙනවා. මේ පැත්තට එන්න මැසේජ් එකක් දාන්න. මං ආයිත් නම් දෙක මතක් කරන්නම්. 07.03.935.93.7 අපේ නම් දෙක විවෘතයි. ඉක්මනින්ම මැසේජ් එකක් දාන්න. දැන් අපි අහන්න යන ගජිතුගේ අලුත්ම සොන්ග් එක අලුත්ම කිව්වට ඉතින් දැන් ටික දවසක් හැබැයි ඉතින් තාම එදා වගේම හිට් මට දෙන්න ලෝබයි. ප්‍රනීර්ෂගේ ගජිතුගේ ඩුවට් එකක් මේක. අපිට ගජිතු ප්‍රොමිස් වෙලා තියෙනවා එන්නම් කියලා මියුසික් ගරාජ් පැත්තේ. අපි බලමුකෝ දවසක් කියන්න. උදේ 10 විනාඩි 22යි.

0: රටට වග කියන රේඩියෝ
1: ලක්කන මියුසික් ගරාජ් ආග්නෙන වෙලාව උදේ 10යි විනාඩි 36යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය විනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ.

0: Music Garage with Kavi and Ravi.
1: උදේ 10යි විනාඩි 36යි මියුසික් ගරාජ් යහගෙන ඉන වෙලාව අපි දැන් ඇහුවේ දිනේෂ්ගේ අලුත්ම සොන් එක. ඉතින් මේ සැරේ අපේ චාට් එකට ඇඩ් වෙලා අපි ගියසති තමයි ගියසති නේද අපි කැට් කරේ නයිට් කලින් සතියේද කොහෙද කොහොමනේ අපේ චාට් එකේ තියෙනවා. ඉතින් ආට පුළුවන් මේ වගේ ඔය කැමති සින්දු මොනවම හරි තියෙනා නම් අපේ රික්වෙස්ට් කරන්න මැසේජ් එකක් දාන 07.03.93.93.7 නම්බර් එක විවෘතයි. හයි සකුෂාන් මම ඔයාව මතක් කරන්න ඕනේ ගොඩක් ආදරෙන් අපේ ලැං සොන් එකට. එතකම කේ ඉන් බොයි ඉන්නවා අයිකවදින්නේ කෙවින් අශික් උදාර ගිම්හාන් ඒ වගේම චතුර සූරිය බණ්ඩාර ඔන්න ඔය කටි ඔක්කොම මම මතක් කරනවා මේ පැත්තෙන්. එතකම වට්ස්ඇප් මැසේජ් පැත්තට යන්නයි ලෑස්ති වෙන්නේ. පරණ සින්දුවකුත් අහමු කියලා කියනවා අනිවාර්යෙන්ම අහමු. දැන් මං සර්ප්‍රයිස් එකක් තව ෂුට් එකකින් දෙනවා ඒකත් ඒ ගැනත් මං කියන්නම් ඔහොම ඉන්න මියුසික් ගරාජ් අහගෙන. හරිද? එතකම හයි රවි ඔයාට කොහොමද මාත්‍රා වහගෙන ඉන්නේ? මට වැඩියෙන් දවසක් අම්මා සින්දුව දෙන්නකෝ කියලා කියනවා. මම ඊළඟට රෙඩි කරගත්තේ අම්මා ගැන සොන් එකක්. මං ඒකට එකතු කරගන්නම් ඔයාව. නිර්මිණි නාරම් වලින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආපත් එකතු කරගන්නවා. හෙතෙකම හයි රවින්ද්‍යාකෝ කාව්‍ය. අද කාව්‍ය නෑ. ගුඩ් මෝර්නින්. මියුසික් ගරාජ් සද්දටම අහගෙන ඉන්නේ කියලා කියනවා. ලස්සන සින්දුවක් දෙන්න. මාවත් සින්දුවකට එකතු කරගන්න. අනුරාධපුර එයාපෝර්ට් රෝඩ් එකේ සංජීව දිසානායක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සංජීව ඔන්න මම ඔයාව මතක් කරනවා. ඒත් එක්කම සුබදාසන අපිටත් සින්දුවක් දෙන්න. ඊජී අනුර පුසලාව බීඑෆ් ජනපදේ ඉඳන් තමයි අපිට මැසේජ් එක දාන්නේ. මේ පැත්තට මැසේජ් එකක් දාන්න පුළුවන් 07.03.93.5.97 අපේ නම්බර් එක විවෘතයි. මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. ඒත් එක්කම අපේ පෝස්ට් එක අප්ලෝඩ් කරලා තියෙන ලක්කඩ අපේ පේජ් එකේ ටග්ගාල යන්න Facebook එකේ සර්ච් කරන්න මියුසික් ගරාජ් අපේ චාට් ෂෝ එකට දාලා තියෙන පෝස්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඕකේ. හරි, දැන් මං ඊළඟට මම රෙඩි කරගත් සොන් එක දෙන්න කලින් මං හිතුවා මේ ස්පෙෂල් රික්වෙස්ට් එක දෙන්න ඕනේ කියලා. සංජීව කතා කරා මට නුවරින් හැමදාම අපිට කෝල් කරන කෙනෙක්. ඉතින් එයා කිව්වා එයාගේ අම්මගේ බර්ත්ඩේ එක තිබුණලු පහුගිය 20 වෙනිදා. එයාගේ අම්මගේ නම නිර්මලා මුද්‍රිගේ. ඉතින් එයාට සුබ පන්දනය කියලා විශ් කරන්න කියලා කිව්වා. එයාවත් එකතු කරගන්න. ඒත් එක්කම මගේ ආදර අම්මා නිර්මලාවත් එකතු කරගන්න ඕනේ ස්පෙෂලි. මොකද මං ඊළඟට රෙඩි කරගත්තේ ජෝගේ අලුත්ම අම්මා ගැන කියන සින්දුව. ඉතින් ඒක ඇත්තටම ලස්සනයි. වෙනස් තීම් එකකට කරපු වෙනස් ලස්සන වැඩක්. අනිවාර්යෙන් ඔයත් මේ සින්දුව අහලා නැත්තම් අහන්න. ලස්සන අම්මා. මොකද අපි හැමෝටම ඉන්න අම්මලා ලස්සනයි.

0: ලකන මියසික් ගරාජ් ආග්නෙන වෙලාව උදේ 10යි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
1: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1

0: දෝර ගගේ කලනහි නහදම විපෙනල්ලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි හතලියක් කම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් තෑගි දැන් ඩබල් වෙලා. සුපිරි තෑගි තුනක්, ප්‍රථම තෑගි 120, ලක්ෂ 2 තෑගි සමග සුපිරි අංකයටත් තෑග්ගා. මෙගා පවර්.

0: Massage with Kavi and Ravi.
1: උදේ 10යි විනාඩි 47යි වෙලාව. මියුසික් ගරාජ් යහගෙන ඉන්නේ. තව ෂොට් එකකින් ස්පෙෂල් song එකක් රිලීස් කරන්න තියෙනවා. ඔයාලා දන්න ප්‍රවීණ ගායකයෙක්ගේ. ඉතින් අපි එතුමාව සම්බන්ධ කරගන්න බලාගෙන ඉන්න. ඔය විදිහට දිගටම මියුසික් ගරාජ් යහගෙන ඉන්න. ඕකේ. එහෙනම් මාට මැසේජ් කරපු කට්ටිය එකතු කරගන්න ඕනි. වෙනුර පෙරේරා ඔයාව මම එකතු කරගන්නවා. ඒත් එක්කම ලක්ෂානි කාලිකින් ඔයාව මම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම දමිත් ඔයාව මතක් කරනවා. නිසල් ඔයාවත් එකතු කරගන්න. එයා මගේ දත් දෙක තරකයි මේකයි කියනවා. මං එනිසා එයත් එක්ක තරහයි. එයාවත් මතක් කරනවා. ඒත් එක්කම හායි අසංක කියලා කෙනෙක්. හායි රවින්දයා කොහොමද කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. රවින්දයා හොඳින්. මං හිතනවා අසංකත් හොඳින් ඇති කියලා. ගුඩ් මෝර්නින් රවි. කවි අපි අද උදෙම්ම කවිගේ රවිගේ ලස්සන හැඩකාර පින්තූරයක් FB post එකේ දැක්කා. යස් හැබැයි කවි නෑ දැන්. කවි නැති අඩුව නොදැනෙන් අපේ රවි ප්‍රෝග්‍රෑම් එක කරනවා. ඔව් ඔව් ඔව්. බෝල් ගොඩින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුමනා, සුසන්ත, ලසන්ත එදෙන ට්වින්ස් ලාලු. එතකොට රුවන්ෂි, සුජා, ජගත් මෙන්න මේ කට්ටිය ඔක්කොම මම මතක් කරනවා ගොඩක් ආදරෙන් අපේ ළඟ සොංග එකට. බොහොම ස්තුතියි ආදරණීය මැසේජ් එකට. ගුඩ් මෝර්නින් රවි නංගියානේ, සතුටුයි වගේ කඩහඬ ඇහෙද්දි. Thank you. අපිවත් සින්දුවකට එකතු කරගන්නවා නේද කියලා කියන අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා. මායි පුතයි විතරයි දැන් ඉන්නේ. පුතා සිතුම් සංසිත ආනේ ලක්මාලි බණ්ඩාර මටව මතකයි නෝ. මතක් කරන ගොඩක් ආදරෙන්. උඩත් තාපල කුරුණෑගලෙන් තමයි සද්දටම අපි වහගෙන ඉන්නේ. ඉතින් ආව මතක් කරනවා අනිවාර්යයෙන්ම. ඒත් එක්කම ගුඩ් මෝර්නින් රවි ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. සැලොන් එකේ වැඩ කරන ගමන් තමයි ඔයාලා වහන්නේ. නුවරෙන් ශෂිනි, කවි නැති වුණාට අපේ පාළුව මකන් නොයා ඉන්නවනේ. එහෙම එකත ඒක තමයි ඒකත් ඒකත්. මොකද්ද මං ඒ කියන්නේ? වෙන එකක් කියන්නේ කියුනේ වෙන එකක්. හරිද? දවසම සුභ වේවා රවි කියලා කියන අනිවාර්යම වාගෙත් තමයි දවසම සුභ වෙන්න ඕනේ. සැලොන් එකේ බිස්නස් වැඩි වෙන්න ඕනේ. අපිව සද්දට මාන් ඉන්න ඕනේ. හරිද? ගුඩ් මෝර්නින් රවින්දයා කි. විවාතින් මායාවි. අම්මවයි තාත්තවයි මල්ලිවයි අයියවයි අපවයි එකතු කරගන්න කියලා කියනවා. මං ආදරෙයි කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මාත් ගොඩක් ආදරෙයි. ඔයාලා හැමෝම එකතු කරගන්න අපේ ළඟ song එකට. ඒත් එක්කම තව කවුද ඉන්නේ? දමිත්, චූටි බබා කියලා කෙනෙකුත් ඉන්නවා. ආවත් මතක් කරන පොළොන්නරුව 96 ඔක්කොම එකතු කරගන්න කියලා තමයි දමිත් මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඕකේ දමිත්. ඒත් එක්කම මොකද මේ ප්‍රශ්න? ගෙවල් වෙන ප්‍රශ්නද? හරි, ආවත් මතක් කරන ජනා ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන්. උදේ 10යි විනාඩි 49යි මියුසික් ගරාජ් ආගෙන ඉන්න වෙලාව. ඉතින් ශාන්වත් එකතු කරගන්න. ඕකේ, මේ පැතර මැසේජ් එකක් දාන්න. 0703 93 5 93 7.

0: Music Garage with Kavi and Ravi.
1: උදේ 10 විනාඩි 59 ලකට මියුසික් ගරාජ් රවින්දත් එක්ක අහගෙන ඉන්න වෙලාව මම ඔයාලට කිව්වා ද ස්පෙෂල් වැඩක් තියෙනවා කියලා මේ පැත්තෙන් කරන්න. දැන් ලෑස්ති වෙන්නේ අන්න ඒ ස්පෙෂල් වැඩේට අපේ අවධානය දෙන්න. දැන් ලකට මියුසික් ගරාජ් අහගෙන ඉන්න ඔබ නිතරම කියන දෙයක් තමයි රවින්ද අපිට පරණ කාලේ සින්දුවක් අහන්න බැරිද? අපිට පරණ ගායකයන්ගේ සින්දු රිලීස් කරන්න බැරිද කියලා නේද? අනිවාර්යයෙන්ම. ඉතින් මම දැන් සූදානම් වෙලා ඉනවා ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රසෙන හේටරචි මහත්මයාත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න. එතුමාගේ අලුත්ම ගීතයත් එක්ක ආයුබෝවන් ඔබතුමාට.
2: ආයුබෝවන් රවින්දනංගේ.
1: කොහොමද, හොඳින් ඉන්නවද ඔබතුමා?
2: හොඳින් ඉන්නවා, හොඳින්
1: ඉන්නවා. හරි, අලුත් වැඩක් ඇවිල්ලා තියෙනවා. අපිත් ඇහුවා, හරිම ලස්සනයි. ඉතින් අපි අද ඉඳන් දිගටම ලකඩෙන් ඔබතුමාගේ ගීතය අහන්න දෙන්න අපි සූදානම් වෙලා ඉන්න. ඔබතුමාට මොකද කියන්න තියෙන අලුත් ගීතය ගැන?
2: ඇත්තටම බොහෝ සතුටුයි. මට උදව් කරනවා ලක්කන්ද, සින්දාමත් අපිට උදව් කරනවා ලක්කන්ද.
1: ඉතින්
2: ලක්කන්ද මියුසික් ගරාජ් තුලින් මගේ අලුත්ම ගීතය සීතල හිම කඳුලේ මේ ගීතය නිර්මාණය කරේ, කියන්නේ සංගීතවත් කරේත් මම, පද රචනය කරේත් මම, තරුණ නිර්මාණයත් මගේ. ඉතින් මම තෝරගත්තා මගේ පැරණිම ගායිකාව, අපි දෙන්න එක ඩිගර ගත චන්ද්‍රේක නංගි මමයි. ඉතින් නංගිව තමයි මේකට තෝරගත්තේ ගායනා කරන්න. ඉතින් මං හිතනවා මගේ රසික රසිකයන් මේ ගීතය රස විඳේ කියලා.
1: අනිවාර්යෙන්ම.
2: ඉතින් ඉතින් බොහොම සතුට වෙනවා ලක්හඬින් මේ ගීතය ප්‍රචාර කරන්න මට අවස්ථාව ලබා දුන්න එකට.
1: ඔව්, බොහොම ස්තුති ඔබතුමාට. ඉතින් ආරාධනා කරන්න දිගටම ලක්හඬින් මේ අලුත් සින්දු අහන්න chance එකක් තියෙනවා නේද?
2: අනිවාර්යෙන්. ඉතින් හැමෝටම කියනවා හැමදාම ලක්හඬ අහන්න. මොකද අපිට ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන් එකම channel එකක් තමයි FM එක තමයි ලක්හඬ කියන්නේ. අද ලංකාවේ හැම දිනෙකම කැමති නාලිකාවක් ලක්හඬ. ඉතින් හැමෝටම කියනවා මේ ගීතය රස විඳින්න ලක්හඬම අහන්න කියලා.
1: බොහොම ස්තුතියි ඔබතුමා වැඩ අධික කාර්ය බහුල වෙලාවක වුණත් අපිත් එක්ක සම්බන්ධ වුණාට. එහෙනම් අපි ආයිත් හම්බෙමු මේ සින්දුව දිගට.

0: Truck Hunter Radio ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව කියන්නේ කොහොමයි
2: ඇහිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ
3: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ
2: කොහොමද බෙරි වෙලා
3: බෙරි වෙලා විතර නෙවෙයි මේ ඇලිලා
2: තුමයි මේ කහදල බලන්නකෝ
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: ශ්‍රී ලංකේය හඬ
1: වෙලා පෙරවරු 11 වෙනාඩි 1යි.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩිතහනේ නුතුරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: බ්ලූම්බර්ග් වර්තානුව ඉතා කෙටි කාලයක් තුළ ආසියාවේ ශක්තිමත්ම මුදල් එකකේ බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙනවා. වසර තුනකට පසු ශ්‍රී ලංකා රුපියල අත්කරගත් විශාලත වර්ධනයේ මේ බවයි බ්ලූම්බර්ග් අනාවරණයේ සඳහන් වන්නේ. මෙම සතිය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල කැපී පෙනෙන ලෙස අති ප්‍රමාණය වීම සහ ආසියානු වෙනත් මුදල් එක අභවයාමයි ඊට හේතුව. එම තත්ත්වයේ සමග ශ්‍රී ලංකා රුපියල එකවරම සිරි තුනකින් ශක්තිමත් වී තිබෙනවා. ඒ මුදල් වෙළඳපොළ ඉතා වැදගත් ඉතා දැවැන්ත වෙනසක් ලෙසයි සැලකෙන්නේ. IMF වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක වනු ඇතැයි යන අපේක්ෂාව මත වෙළඳපොළ තුළ ධනාත්මක ප්‍රචාරයක් හිමිවීමත් සමග ශ්‍රී ලංකා රුපියල පිළිබඳ විශ්වාසයක් ඇති වී ඇති බව බ්ලූම්බර්ග් වාර්තා පෙන්වා දෙනවා. ඊට අමතරව ඩොලර් සැපයුම ඉහළ යාමද ඊට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ. ඇමරිකාවේ දවල මන්තරය අසල ආරක්ෂක අංශ සිදු කළ වෙඩිතැබීමෙන් මේගේ සැකරුගේ අනන්‍යතාව හෙළි වී තිබෙනවා. ඔව්වයි සෞරදු විසික්ක නසීර් බෙස්ට් නැමති තරුණෙකු බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහු පසුගිය වසරේ ජුනි මාසයේදීද බලහත්කාරයෙන් දවල මන්තරයට ඇතුළු වීමට උත්සාහ දැරූ අයෙකු බවද සඳහන්. එම අවස්ථාවේදී ඇමරිකානු රහස් ඔත්තුසේවය ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. කෙසේ වෙතත් මෙවර එම් පුද්ගලයා දවල මන්තිරිට අසන මාර්ගයක වෙඩිතැබීමක් සිදු කිරීම හේතුවෙන් ආරක්ෂක අංශ ඔහුට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මෙසේ මේ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Music Garage with Kovi and Ravi.
1: එකලහයි විනාඩි 7යි වෙලාව මියුසික් ගරාජ් අපේ දෙවෙනි පැය තමයි මේ විදිහට පටන් ගන්නේ අවසරයිද මට අවසරයි නේද හරියනවා ඉතින් මේ පැයට වල chance එකක් තියෙනවා ලස්සන සින්දුවක් ඔයගි කරගන්න මේ පැත්තට message එකක් දාන්න 07.03.93.5.97 අපේ WhatsApp number එක normal message මේ ඔක්කොම විවෘතයි මට call කරා රත්නපුරේ රත්නෙන් තමරා කුමාරි එයා කිව්වා රවින්දා program එක පටන් ගද්ද කිව්වනේ මේ WhatsApp messages විතරක් කරන්න කියලා මට ඒකට දුක හිතුණා කියලා. දුක හිතෙන දෙයක් නෑ. මං අනිවාර්යයෙන් මතක් කරන දිනෝම මැසේජස්. ඔයාවත් ගොඩක් ආදරේ මතක් කරනවා. ඔයා පරිස්සමෙන් ඉන්නා කියලා කිව්වා. කිසිම කරදරයක් නැතුව. ඉතින් අනිවාර්යෙන් හැමදාම අපි වහන ඔයාව ස්පෙෂලි අපේ ළඟ සොංග එකට එකතු කරගන්නවා. ඕකේ. හයි රුමේෂ් නිශංක ඔයාව මතක් කරනවා. ගුඩ් මෝර්නින්. ඒත් එක්කම මාලි ඉන්නවා. ෂෙරෝනි ඉන්නවා. ෂෙරෝනිගේ ස්පෙෂල් රික්වෙස්ට් එකකුත් තියෙනවා. ඒක දෙන්නත් ඕනි. පසින්දු නුවර ගෙදර එයා මට හාදතා කියලා මං තරහයි මේ දත් දෙකක් නිසා මං ආන කතා බලන්නකෝ මෙතන ඈ එහෙම එපා මං පාවුනේ තින් ආ ඔයවත් මතක් කරන්නම් කමන්නේ ක්‍රිෂ්ණ ඔයවත් එකතු කරගන්නම් ඒත් එක්කම තව කවුද ඉන්නේ කියලා බලමු ෂැඩ් එක පැත්තට යන්නයි හදන්නේ ගුඩ් මෝර්නින් අක්කේ මම හේමදම ඕගොල්ලොන් අහනවා නියමයි සින්දු ටිකක් නියමයි කියලා කියන තමිදු අයවත් එකතු කරගන්න කියලා අමිත් වාද්දෙන් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ අපිවත් එකතු කරගන්න අකුරැස්සෙන් දෙව්මිනී මහත්තයා අමිත්වත් එක්කම ඕකේ එකතු කරගන්නම් ඒත් එක්කම ඔබට අමතකද නෑ නෑ මම ආව කිව්වා හාය අක්කියාටි කොහොමද රමිදුගේ හීන පොත සොංග එක දෙන්නකෝ රමිදුගේ සොංග එකක් තියෙනවා අපේ චාට් ෂෝ එකේ මම ඔය සොංග එකත් ඇඩ් කරගන්නම් අනිවාර්යෙන්ම ක්‍රිෂ්ණ හරි ක්‍රිෂ්ණ ඔයාවත් මතක් කරන්නම් ගුඩ් මෝර්නින් රවි තුෂාරි තම මැසේජ් එක දාලා තියෙන්නේ දමුණු පොලෙන් තුෂාරි ඔයාවත් මතක් කරනවා මම ගොඩක් ආදරෙන් අපේ ළඟ සොංග එකට සමා වෙන ක්‍රිෂ්ණ මගුවා මගේ අතින් ඔයාගේ නම පොඩ්ඩක් එහෙම හේුණාට නේද දෙදෙනු වත්සලා හා ලස්සන ගෑල් ළමයෝ ඔයාවත් මතක් කරනවා මම අපේ ළඟ සොංග එකට එතකොට තව කවුද ඉන්නේ කියලායි මම මේ බලන්නේ සිතු ශිරාන් ඔයාවත් එකතු කරගන්න අනිවාර්යෙන්ම ඒත් එක්කම ඔය කට්ටිය තමයි ඉන්නේ කසුන් හයි කසුන් නවත් මතක් කරන්නම් එහෙනම් ඉක්මනින්ම අපේ Facebook page එක පැත්තට ගිහිලා අපේ post එකට comment එකක් දාන්න මම තවජිකකින් එනවා Facebook පැත්තට ලක්කන කියලා search කරාට පස්සේ උඩින්ම තියෙන අපේ wall post එක ඒකට comment කරන්න කියලාත් මතක් කරනවා Angel හයි අක්කි කොහොමද මං හඳින්වත් හඳින් කියලා මං හිතනවා ජනා ඔයාවත් එකතු කරගන්නවා මේ දැන් මං ඊළඟට ready කරගත්ත song එක special request එකට ඒ කියන්නේ අපේ chart එකේ තිබුණ සින්දුවක් තමයි හැබැයි මම මේ ෂෙරෝනි ප්ලේ කරන්නේ නැහැ කියලා තමයි අද හිටියේ. මොකද මම දන්නේ මේ දවස්වල වයිබ් එකට මේක යනවාද කියලා. හැබැයි ඉතින් අවුරුද්දේ වරුණත් මොකෝ මේ සින්දුව අහන එක තාම නතර වෙලා නැහැ. ජෝ ජෝ එදා ආව දවසෙත් අපි ඔය ගැන කතා කරානේ වාහේ සොංග එක. අවුරුද්දේ වරුණත් තාමත් ඒ විදිහටම මේ සොංග එක හිට්ම තමයි නේද? ඉතින් ස්පෙෂල් රික්වෙස්ට් එක ෂෙරෝනිගේ නිසා මේ සින්දුවට ස්පෙෂලි මං ෂෙනෝ ෂෙරෝනි ආයුතු කරගන්නවා එකලහයි විනාඩි 10යි ලකන මියුසික් ගරාජ් රවින්දත් එක්ක හගිනෙන වෙලාව

0: ලෙසට වග කියන රේඩියෝ.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේ.

0: රටට වග කියන රේඩියෝ
1: Music Garage with Kavi and Ravi.
2: ඉක්මනින්ම මේ මිඩ් එක වෙනස් කරගන්න ඕනේ Music Garage with Ravi කියලා. හරියන්නේ නැහැ මේක නේද? ඇයි යන්නේ? වැඩිපුර දවසක් කෙන්න හැන්නේ මේක. බෑ කරන්න අපි බොස් අහගෙන ඉන්නවා නා. බොස් මේක කරන්න බෑ. හරි ඊළඟ සින්දුවට කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. ලංකාවේ හිට්ම සින්දු ටික අහන ගමන් ඉන්නේ. Oh my god මට කොහොමද මේ සින්දුව අමතකුනේ කියලා මම මේ කල්පනා කරන්නේ. පොඩ්ඩක් ඉන්න. මේ දවස්වල වැඩිපුරම TikTok එකේ අහන සින්දුවක් තමයි ඊළඟට මම අහන්න දෙන්නේ. හින්දි song එකක් නේද ඒක? මගේ මතක විදිහට නම් ඒක හින්දි වෙන්න ඕනි. Yes, ඒක හින්දි එකක්. ඉතින් ඒක තමයි අපි ළඟට අහන්නේ. දැනට chat එකේ තියෙන එකම හින්දි song එක මේක විතරයි. ඒ නිසා තව අලුතෙන් request මොනවා හරි තියෙනවා නම් කියන්න. මම කැමති තව හින්දි song එකක් අපේ chat show එකේ තියෙනවා නම්. ඉතින් හොඳ එක නෙමෙයි. පොඩ්ඩක් මේ දවස්වල අඩිපුර කට්ටිය අහන ආස සින්දුවක් තියෙනවා නම් message එකක් දාන්න. හින්දි song එකකුත් තව එකක් අපි add කරමු අපේ chat එකට. Hi Tilina, මම ඔයාව මතක් කරනවා ගොඩක් ආදරෙන් අපේ ඊළඟ song එකට. එතෙක්ම තව කවුද ඉන්නේ කියලා බලමු. ලස්සන වස්සන වැඩසටහනට තෑන්ක්ස්. මම වසන්ත කුමාරි ගම් පොලෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන අනිවාර්යම එකතු කරගන්නම්. කට්ටිය ඔක්කොම බොහොම සූති මැසේජ් එකට. අපිවත් සින්දුවකට එකතු කරගන්න අවිසාවලෙන් ජය තමයි මැසේජ් එක දාලා තියෙන. ඔන්න ජය මම ඔයාවත් මතක් කරනවා ගොඩක් ආදරෙන්. සුබදසනක් වේවා. දැන් පයක් තිස්සේ ආවහගෙන ඉන්න ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා කියනවා. තෑන්ක්යූ. කාගෙවත් හිත රිද්දන්නේ නැතුව මියුසික් ගරාජ් අදත් අහගෙන ඉන්නේ අපි කොට්ටාව වීරක්කොඩි බේකරියෙන්. අනේ බේකරි එකේ වැඩ කරන ගමන්නේ බොස් සුපුල් ඉන්න පොඩි බොස් සබාවෙට පොඩි බොස් වරුන්නා. එතකට ලක්සි එවගීම ලක්ෂි මිස් වෙන්න ඇති. මදුසංක එක ජය මම තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම චම්ප මිස්සත් එකතු කරගන්න කියලා කියන අනිවාර්යෙම මං කට්ටිය ඔක්කොම ඔය බේකරි එකේ ඉන්න හැමෝම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. සුබ දවසක් වේවා නංගි. හලාවත විජේ කටුපත මදුරංග මගේ වයිෆ් නවීෂා එයාගේ උපන්දිනය කියලා කියනවා. හායි නවීෂා, හැපි බර්ත්ඩේ ආට. ඉතින් අපි ගොඩාක් ආදරෙන් විශ් කරනවා ලක්කන ටීම් එකේ අපි හැමෝම සුබ උපන්දිනයක් වෙන්න කියලා. එයාගේ චෙටි පුතා කාලෝ, ඒ වගේම එයාගේ මල්ලි අම්මා සහ වයිෆ් කේ පවුල මොමත් ඇන්ටනි නැන්දත් එයාට විශ් කරනවා කියලා කියනවා. ඉතින් ඔයාගේ හස්බන්ඩ් මදුරංග වගේම අපිත් ගොඩාක් ආදරෙන් ඔයාට විශ් කරනවා සුබ උපන්දිනයක් වෙන්න කියලා. දුව අපේ අද ඇනිවර්සරි එක කියලා කියනවා. අනේ හැපි ඇනිවර්සරි. 40 ඇනිවර්සරි එක වෙන්නප්පුවෙන් රසල් මාන්නේල් දුවල දෙන්නා සුසාන සුරේනි පුතා සුලලිත ජේකබ් ඔබේ දෙතකට නේතන් චිට් දුව තීර්ෂ ඇතුළු ලකනහර හැමෝමත් එකතු කරගන්න කියලා කියන අනිවාර්යම කට්ටිය ඔක්කොමම එකතු කරගන්නම් ඊළඟ song එකට. ඒත් එක මන්දා යන්නේ රුමේනියා පැත්තට. අද අපි රුමේනියාවේ දන්සලක් දෙනවා කියලා කියනවා. නියමයිනේ නේද? ඒ ඔක්කොම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. සද්දටම අපි වහගෙන ඉන්නේ මාව වහගෙන ඉන්නේ කියලා කියනවා. Thank you so much. දන්සලේ වැඩ හොඳට කරගන්න පුළුවන් වෙන කියලා. ඉතින් අපි ගොඩක් ආදරෙන් හදපතින්ම ප්‍රාර්ථනා කරනවා. Okay. ඔය කට්ටිය තමයි ඉන්නේ ළඟ song එකට එකතු කරගන්න. ඒත් එක මේ පැත්තට message එකක් දාන්න කියලා මතක් කරනවා. 0703935937ට. මම මේ කල්පනා කරේ මම මේ දැන් ළඟ song එක play කරන ගමන් මං හිතුවේ මටත් ඉතින් dance කරන්න පුළුවන් නම් මේකට TikTok එකක් කරන්න තිබුණා. බැරි හින්දානේ මේ හැමදේම 11 විනාඩි 24යි. මයා මයා. කොහොමද සර් heat නේද පොඩ්ඩක් වැඩිපුර කට්ටිය TikTok එකම කරනවා අපිට පේනවා.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

0: මැයි 27 වනදා තිහකොට මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය සහ වෙසක් කලාපය
0: මැයි 27 සිට ජුනි 2 දක්වා මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න බොතුසි පුබුදන්න ඔබත් එක්වන්න
0: රාජ්‍යවසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හනි
1: බෙතපර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
2: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්
3: දන්සල් සංවිධායකවරුනි පොලිතින් ලන්ෂේ ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධානය කරන්න.

0: ලක්කඩාගෙන වෙලාව 11යි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: Music Garage with Kavi and Ravi.
1: 11 විනාඩේ 35යි මියුසික් ගරාජ් ආගෙනන වෙලාව රවින්දත් එක්ක. අද ඉතින් රවින්දා විතරයිනේ මේ පැත්තෙන් ඉන්නේ නේද? හැබැයි ඉතින් වැරද්දක් වගේ සිද්ධ වෙලා අපේ පෝස්ට් එකේ කාව්‍යා ඉන්නවනේ. ඒක තමයි පොඩ්ඩක් මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. හරි, දැන් මම යන හදන්නේ මම ඔයාලට මතක් කරා අපේ ලක්කඩ පේජ් එකේ, Facebook පේජ් එකේ අපේ පෝස්ට් එක දාලා තියෙනවා කියලා, අප්ලෝඩ් කරලා තියෙනවා කියලා. ඉතින් ඒකට ලයික් කරපු, කමෙන්ට් කරපු කට්ටියව එකතු කරගන්න ඕනි මං ගොඩාක් ආදරෙයි. ඕකේ. Hi, good morning Ravi. කියලා message එකක් දාලා තියෙනවා නේ, මේ comment එකක් දාලා තියෙනවා. සමරසිංහ, සමරසිංහ මං ආව මතක් කරලා comments ගොඩක් දාලා තියෙනවා ඔයා. ඒත් එක්කම කසුන්නා ගහපත්ත සුබ උදෑසනක් වේවා. සත්‍යන්තේ අපිත් අහගෙන ඉන්නවා කියලා කියනවා. අම්මයි තාත්තයි පොඩි මල්ලි, නංගි, නංගිගේ දුව පබලුයි. ඒ වගේ මේ ඉස්රායලේ ඉන්න මල්ලි, රණවිරුයි හැමෝම එකතු කරගන්න කියලා තමයි ගාලෙන් කසුන්නා ගහපත්ත comment එකක් දාලා තියෙන්නේ. ඒත් එක්ක මොශාන්ත මදුව, ඔශාන්ත බවන්ත, මනුක ඩයස් නාගහපත්ත කියලාත් කියන්න කියලා කෙනා එනේ කටි ඔක්කුමොත් අනිවාර්යයෙන්ම මං ගොඩක් ආදරෙන් ස්පෙෂලි අපේ ඊළඟ සෝන් එකට එකතු කරගන්නවා. සුරේඛ රේණු වෙන්නෝද, සුරේඛා රේණුත් දන්නා. ඉතින් ඔයාවත් මතක් කරනවා. ඒත් එකම ඩිලාන් නිරෝෂ් හැමදාම අප්‍රහාණ කෙනෙක්, ඔයාවත් මතක් කරනවා. සුමනා ගුණතිලක අපිට මැසේජ් එකකුත් දාලා තිබුණා. ගුඩ් මෝර්නින් ලස්සන කවි ඇන් රවි, මේ කෙලිපොඩ්ඩ දෙන්නගේ විලාසිතාව පට්ට ලස්සනයි කියලා කියන තැන්ක් යූ කමෙන්ට් එකේ. බර්ගඩින් සුමනා ඇතුළු යාළුව හැමෝමත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ අනිවාර්යෙන්ම. මාපලගමින් පියල් හිරිමුතු ගොඩ, ඔය දෙන්නගේ ලස්සන කියලා කියලා තැන්ක් යූ. ඔය ලස්සන ෆොටෝ එක බලන්න නම් ඉතින් යන්න වෙනවා ලක්කන්ඩ අපේ පේජ් එකට අනිවාර්යෙන්ම. හරිද? ටගල Facebook පැත්ත නම් ඉන්නේ, සර්ච් කරන්න ලක්කන්ඩ කියලා. සර්ච් කරාට පස්සේ උඩින්ම තියෙන අපේ පෝස්ට් එක, ඒකට ගියාම බලාගන්න පුළුවන්. දැන් අහගෙන ඉඳිය යුතු නැතිනේ, රවින්දයා කියන්නේ මේ වගේ කෙනෙක්, කොයි වගේද දන්නේ? හරියට කාව්‍ය කොහොමද දන්නේ? දැකලා නැත්තම් බලාගන්න ඉක්මනින්ම යන්න අපේ Facebook පේජ් එක පැත්තට, ලක්කන්ඩ අපේ පේජ් එක පැත්තට. පේජ් එක ලයික් කළ නැත්තම් ඒකත් ලයික් කරන්න කියලා මතක් කරනවා. හාද, හලෝ හලෝ හලෝ එන්න. ඔයාගේ නම තිබුණා නම් මට ඔයා ගැන තවත් ආදරෙන් මතක් කරන්න තිබුණා. ඔයාව මතක් කරනවා. ඉතලින් ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා කට්ටියක් මැසේජ් එකක් දාලා තියෙනවා. එයාලගේ තම් නෑ. ඉතින් මං කොහොමද අනේ ඔයාලව මතක් කරන්නේ? ආ, මට සින්දාක් දෙන්න, මං මැසේජ් එක කියන්න කියලා කියන. අද මට ගොඩාක් විශේෂ උපන්දින සුබ පැතුමක් තියෙනවා. සුරාජ් පනාගොඩ අයියට සුබ උපන්දිනයක් කියලා විශ් කරන්න කියලා කියන. අනිවාර්යෙන්ම පිටිකල බරළු හේනෙන් සුසන්ත සම්පත්ත මම මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්නාවත් මම මතක් කරනවා. හලෝ, මම නිරෝෂන් කිරිඳිවලින්. මට ප්‍රේමයේ සොඳුරේ සෝන් එක දෙන්න කියලා කියන. මම ට්‍රයි එකක් දෙන්නම් ඉන්දික. තැන්ක් යූ සෝ මච් මැසේජ් එකට. ඒත් එක්කම ආයුබෝවන් ආදරණීය ලක්කඩ, ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. පොල්ගහවල බැලුම් ගල කන්දෙන් සුරේඛා, රේණු, හසදරා, එතකොට සාගර අයියා, තුෂාරි, රංජි අයියා, කහදුඩුවෙන් ඉනෝකා, මානෙල් මනුප පුතා, ඒ වගේම කෙමිත පුතා, ප්‍රියන්ත සහ ලක්කඩාන හැමෝමත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඕකේ. දිෂිනි ඉන්නවා කඩේ නම් අපි වහගෙන ඉන්දන පිරවුම් හල ඉදිරිපිට දැරණියගල. ඔන්න ආවත් මතක් කරන. ඒත් එක්ක මාත් මේ වෙලාවේ ලක්කන තමයි ආගෙන ඉන්නේ. මාවත් සින්දුවකට එකතු කරගන්න. ගොඩින් රේණුකා, රේණුකා ඔයාවත් මතක් කරනවා. එතකොට මංජුකෝ නාරාවත් එකතු කරගන්න ඊළඟ සොන් එකට. මම දැන් රෙඩි කරගත්තේ සියුමිනීගේ ලස්සන සින්දුවක්. මේක අහද්දි, මේ වචන අහද්දි හිතනවා අපිටත් ඉතින් මේවා කියන්න කවුරු හරි හිටියනම් කියලා. අනවශ්‍ය තරතුරක්. වෙනුර ඔයාවත් මතක් කරනවා, දුලි ඔයාවත් එකතු කරගන්නවා මේ සොන් එකට. ලක්කඩ මියුසික් ගරාජ් රවින්දත් එක්ක හගෙන ඉන්න වෙලාව 11:46.

0: ලකන මියසික් ගරාජ් ශාග්නේන වෙලාව 11යි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
6: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා සිත් සුවඳින් පිරේවා.
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
9: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
10: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
9: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට. සුපරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
11: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
12: evening drive with chamit and charu
13: sama anugrahaya
14: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
15: vijaya products ape rasaya rate samata

0: ලබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ආදරේ උණුසුම විරහවේ වේදනාව
2: මගේ නොව දිනිසුරු කරුපති සහතන උබයමියන තුරු
3: හදුත දැනුම හැඟීමේ ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජෝතිරණීය ජෝති
2: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
3: අහිමි ආදරේ ජීවමාන හඬ
1: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
3: ජෝතිරාදාරය
4: Music Garage with Kavi and Ravi.
5: 11 විනාඩි 54යි වෙලාව. ඒ කියලා කියන්නේ රවින්දයාට යන්න සිද්ධ වෙනවා නේද? යන්න කලින් කීප දෙනෙක් ඉන්නව මතක් කරන්න ඕනි මට මැසේජ් කරපු. මාත් මේ වෙලාව බහගෙන ඉන්නේ වරකා ගොඩින් රේණුකා. රේණුකා මම ඔන්නව මතක් කරනවා. ඒත් එකම ඩිලා නිරෝෂින් ආපු අහගෙන ෂාට් හංගල්ලේ දන්නේ. ෂාට්ගේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. අන්තිම මොහොතේ හරි අන්තිම සින්දුවට මම එකතු කරගන්නවා. ආනිත. Thank you message එක කීවට කියලා message එකක් තියෙනවා. බොහොම ස්තුතියි අපි වහගෙන හිටියට. ඒත් එකම තව කවුද ඉන්නේ? මම වාපල ගමින් දිනුෂිකා 18 වන්නම් song එක සහ වෙන ඕන දෙයක් song එකක් දෙන්න. වෙන ඕන දෙයක් song එකක් තියෙනවා. ඒක අද දෙන්න වෙන්නේ නැහැ. ලබන සති අනිවාර්යෙන්ම දෙන්නම්. ඒත් එකම නුවරින් සංජීව ඔයා මා වහගෙන ඉඳලා නෑ. මම ඔයාව මතක් කරා. ඔයාගේ අම්මවත් මතක් කරා. ඔයාගේ අම්මගේ බර්ත්ඩේ එකත් මතක් කරා. ඔයා මා වහගෙන ඉඳලා නැති නිසා තමයි මැසේජ් කිව්වේ නැත්තේ කියලා කියන්නේ. හරිද? ඔයාවත් මතක් කරනවා. ඔන්නයිත් මතක් කරනවා. නුවරින් සංජීව ස්පෙෂලි ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් අපේ ඊළඟ song එකට. එහෙනම් යන්නයි හදන්නේ. තව වෙලා ඉන්න බෑ. යන්න වෙනවා දැන්. හරිද වෙනුර? එහෙනම් ගිහින් එන්නම්. ආයෙත් හම්බෙමු ලබන ඉරිදා. බේබසක් පොයත් එක තමයි එන්නේ. අපි ඒත් එනවා. මම ඒත් එනවා. ඒ නිසා ලකන ආන්න කියලා මතක් කරනවා. අපේ ඒවසක් කලාපයට එන්න කියලාත් මතක් කරනවා. පිළියන්දල පැත්තේ නම් ඉන්නේ. පිළියන්දල අඹට නම් ඉන්නේ ඔබ. අනිවාර්යයෙන්ම ඒ පැත්තටත් එන්න. අපිට ඒ පැත්තෙදිත් හම්බෙන්න පුළුවන්. 11 විනාඩි 55යි වෙලාව. එහෙනම් රවින්ද්‍යාඥා පරිස්සමින් සතුටින් ඉනා වෙලා ඉන්න ඕනි. මොන ප්‍රශ්න තිබුණත් අපි අපේ ජීවිතේ හිනා වෙලා ඉන්නකන් ඒ හැම ප්‍රශ්නකටම ලස්සනට මුණ දෙන්න ඔයාලට පුළුවන්. ඔයා දන්න ඔයාගේ ජීවිතය වටන් හදන හැම කෙනෙක්ටම දෙන්න පුළුවන් හොඳම උත්තරේ තමයි එයාගේ හිනාව කියලා කියන්නේ. ගෙන් එන්න මං ගොඩම ගොඩක් ආදරේ. මං රවින්ද්‍යා. ආයි තම්බෙමු ලබන්නේ.

0: ශ්‍රී ලංකා රුපියල ආසියාවේ ශක්තිමත්ම මුදල් එකකේ බව බ්ලූම්බර්ග් කියයි. නිර්තදිග මෝසමේ බලපෑමෙන් ප්‍රදේශ රැසකට වැසේ. අයහපත් කාලගුණයෙන් පුද්ගලින් 28,000කට බලපෑම්. ලොකුලෝනු බීජ නිෂ්පාදන කම්පානයක් ආරම්භ කිරීමේ සැලසුමක්. දවල බද්දරි අසල වෙඩි තැබීමෙන් මියගිය සැක්කරු හඳුනා ගනී. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකායි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ බ්ලූම්බර්ග් වර්තානුව ඉතා කෙටි කාලයක් තුළ ආසියාවේ ශක්තිමත්ම මුදල් එකකේ බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙනවා. වසර තුනකට පසු ශ්‍රී ලංකා රුපියල අත්කරගත් විශාලතම වර්ධනයේ බවයි බ්ලූම්බර්ග් අනාවරණයේ සඳහන් වන්නේ. මෙම සතිය තුල ඇමරිකාන් ඩොලරයට සාපේක්ෂව රුපියල කැපී පෙනෙන ලෙස අති ප්‍රමාණය වීම සහ ආසියානු වෙනත් මුදල් එකක අභවයාමයි ඊට හේතුව. එම තත්ත්වයේ සමග ශ්‍රී ලංකා රුපියල එක්වරම සිට තුනකින් ශක්තිමත් වී තිබෙනවා. ඒ මුදල් වෙදපල තුල ඉතා දැවැන්ත වෙනසක් ලෙසයි සැලකෙන්නේ. IMF වැඩසටහන රිසි පරිදි ක්‍රියාත්මක වනු ඇතැයි යන අපේක්ෂාව මත වෙළඳපළ තුළ ධනාත්මක ප්‍රතිචාරයන් හිම්වීමත් සමග ශ්‍රී ලංකා රුපියල පිළිබඳ විශ්වාසයක් ඇති වී ඇති බව බ්ලූම්බර්ග් වාර්තා පෙන්වා දෙනවා. ඊට අමතරව ඩොලර් සැපයුම ඉහළ යාමද ඊට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ. පවතින වැස් සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් 28,000කට වැඩි පිරිසක් බලපෑමට ලක් ඇති බව ආපදා කැමරාකඩ බත්‍යස්ථානයේ පවසනවා. වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට. එම දිස්ත්‍රික්කයේ පවුල් 3,950කට අයත් පුද්ගලයන් 15,213ක් පීඩාවට පත්ව තිබෙනවා. ඊට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 4,265ක්, කොළඹ දිස්ත්‍රික්කයේ 4,566ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ 4,558ක්ද බලපෑමට ලක් ඇති බවයි ආපදා කැමරාකඩ බත්‍යස්ථානය පවසන්නේ. ත්‍රිකුරාමලයේ ගාල්ල වවුනියාව යන දිස්ත්‍රික්වල ජනතාවද පීඩාවට පත්ව සිටිනවා. මේ අතර නිරිතදිග බෝසම දිවින් හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 50 ඉක්ම වූ තරමක තදවැසි ඇතිවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම තත්ත්වය දිවයිනේ ප්‍රදේශ රැසකට බලපාන බවයි කාර්යනිතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය ප්‍රකාශ කළේ.
1: ඉරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙන්නේ පවතින්නේ අද දිනේ බස්නාහිර, සබරගම සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවර කියන දිස්ත්‍රික්කවලත් ඉදින් විට වැසියෝගේ ක්‍රම සහිත වැසියේ තිබෙන හැකියාව තියෙනවා. ඒ අතරිනුත් බස්නාහිර සහ සබරගම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසිය තිබීමේ හැකියාවක් තියෙනවා. එනිසා විශේෂයෙන් මතක් කරනවා විගුරුම් සහිත වැසියත් එක්ක ඇති වෙන්න පුළුවන් తాවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු වම කරගන්න අවශ්‍ය පියවර ගන්න. දිවයිනේ අනිකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයකයි අද දවසේ පවතින්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, තුරු උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ඒ වගේම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා තරමක් සද සුළං ඇතිවීමේ හැකියාවත් අද දිනේ තියෙනවා.
0: පසුගිය දින කිහිපයේ ප්‍රදේශ රැසකට අධික වැසි ලැබීම හේතුවෙන් බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවුණා. ඇතැම් ස්ථානවල ජලයේ බැසගියද ගංගොතුර අවදාන තත්ත්වය තවදුරටත් පවතින බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා කමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.ලී. සූර්යබණ්ඩාර මහතා ගංගා සහ ජලාශ ආශ්‍රිතව දැනට පවතින තත්ත්වය පිළිබඳව පැහැදිලි කළා.
2: කළුගඟ ජල මට්ටම තමයි විශේෂයෙන්ම ඉහළගේ තියෙන ඇතැම් ස්ථාන. විශේෂයෙන්ම කළුගඟේ කුඩා ගඟ කියන මිල කන්ද මිනු මධ්‍යස්ථානයේ ජල මට්ටම සුළුගම් වතුර මට්ටමක තවමත් පවතිනවා. ඒ වගේම පුටුපවුල ජල මට්ටම ක්‍රමයෙන් තම සෙමෙන් වැඩි වීම පවතිනවා. අනිකුත් රත්නපුර සහ ඇල්ලගාව ජල මට්ටම් ක්‍රමයෙන් පහත බසිමින් තියෙනවා. විශේෂයෙන්ම කුඩා ගංගාව මිල කන්ද සහ ආසන්නයේ පීඩ ප්‍රතිශිරිකම් පොට්ටාස ගඟ ආසන්නයේ පීඩ ප්‍රදේශවල තවමත් ජල බැස නොයන තත්වයක තමයි තියෙන්නේ. කුඩා කංග විශේෂ ලක්ෂණය තමයි ජලය වැසියාම ඉතාම සෙමෙන් සිදුවෙන්නේ. ඒ නිසා අද දිනේත් එම ප්‍රදේශවල ජලය රැඳී පැවතින්න පුළුවන්. නමුත් විශාල වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම වර්ෂාපතනය මේ දක්වා ලැබුණු වර්ෂාපතනයත් යම් අඩුවීමක තමයි තියෙන්නේ. ඒ නිසා පවතින ජල මට්ටම තව අද දිනේත් ගම් වතුර මට්ටමේ සුළු ගම් වතුර මට්ටමේ පවතිවි කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ. ඒ වගේම කැලණිගඟේ ජල මට්ටම මට්ටම් මේ වෙන විට අඩු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම හංවැල්ල සහ නාගලාම වීදියේ ජල මට්ටම් ක්‍රමයෙන් සාමාන්‍ය අතරපත් වෙමින් පවතිනවා. ඒ වගේම ඉහළ ද්‍රෝණියේ ඊයේ දිනේ වර්ෂාපතන නොමැතිකමත් නිසා ඉහළ ද්‍රෝණියේ ජල මට්ටම් ක්‍රමයෙන් පහත බසමින් තියෙන නිසා මම හිතනවා අද දිනේ කණිගංගා ආසන්නයේ පහත් පිම්වල ජලය බොහෝ දුරට එසේ යමරිට තියෙනවා. තව දිරටත් වැඩිවීමක් පෙන්වුම් කරන්නේ. ඒ වගේම අත්තනගලුවේ දුණමලේ ජල මට්ටමත් ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයටපත් වෙමින් පවතින්නේ. අනිකුත් ගංගාවල ජල මට්ටම් බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයක පවතින්නේ. වර්ෂාපතනයත් අඩුයි. අද දිනේ නමුත් වර්ෂාපතන ලැබීමේ පුරෝකථනයක් තමයි තියෙන්නේ. මේ තත්ත්වයේ යටතේ යම් වර්ෂාපතනයක් ලැබුණොත් විශේෂයෙන්ම කළුගඟේ ජල මට්ටම් ඉහළ යන්න පුළුවන්. අනිකුත් ගංගාවල් බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයක තමයි පවතින්නේ. ලැබෙන වර්ෂාපතනයන් අනුව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනවා.
0: අත්නගලෝය ආශ්‍රිත ප්‍රදේශ රැසක් ජලයෙන් යටව පවතින අතර ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා. මෙම තත්වය හමුවේ අධිවේගී මාර්ගය අසල පිහිටි පාලම ගිලා බැසීමට ලක්ව ඇති අතර එය සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි පීවර කෙරෙන තිබෙන්නේ. ගම්පහ ගනේමුල සහ ගම්පහ ජයල මාර්ගද ජලයෙන් යටව පවතිනවා. මීගම්බුව මීරිගම 251 ප්‍රධාන මාර්ගයේ මැල්ලවගෙදර පාලම සම්පූර්ණයෙන් ගංවතුරට හසුවීම හේතුවෙන් ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. පවතින වැස් තත්ත්වය සමග කළුගඟද පිටාර ගැලීමෙන් හොරණ බැල්ලපිටිය ආශ්‍රිත පහද්දීම් ජලයෙන් යටව පවතිනවා. බුලත් සිංහල කළුතර මාර්ගයේ දේකඩුව ප්‍රදේශයෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති කුඩාගඟ පිටාර ගැලීම හේතුවෙන් අවට පහද්දීම්ද ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර ඩයම් අනතුරු ඇගවීම් දීර්ඝ කර ඇති බව ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළා. ඒ අනුව කෑගල්ල, රත්නපුර, කොළඹ, කළුතර, නොරෙලි යන දිස්ත්‍රික්වලට අනතුරු ඇගවීම් තවදුරටත් බලත්මක බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. මේ වසරේදී ලොකුලූණු මෙට්‍රික්ටොන් 70,000 අස්වැන්නක් ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය වසරේදී මෙරට ලොකුලූණු අස්වැන්න ලෙස ලබාගෙන ඇත්තේ මෙට්‍රික්ටොන් 50,000ක් පමණයි. ඒ අනුව අස්වැන්න ඉරණන්වමින් ලොකුලූණු ආනයනය සඳහා වාර්ෂික වැය වන රුපියල් මිලියන 25,000ක මුදල ඉතිරිකර ගැනීමයි නව වැඩපිළිවෙලේ අරමුණ. එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් ලොකුලූණු බීජ නිෂ්පාදන ගම්මානයක් ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඩාචාදුව ගොවි ජනපදය ඒ වෙනුවෙන් යොදාගෙන ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ත හා පුහුණු අධ්‍යක්ෂ පී. සිරිකුමාර මහතා සඳහන් කළේ.
3: මේ සඳහා මම හිතනවා ගොවි මහත්තුරු සහභාගී වෙන්න කියලා ඉල්ලා හිටිනවා මේ වැඩසටහන සඳහා. මේ වැඩසටහන මගින් අපේ ජාතික නිෂ්පාදනයට මෙට්‍රික් ටොන් 172කට ආසන්න ප්‍රමාණයක් බීලුණු නිෂ්පාදනයට දායක වෙන්නත්, ඒත් එක්කම ජාතික නිෂ්පාදනයට සත්‍ය බීජ නිෂ්පාදනය කිලෝග්‍රෑම් 450කට අධික ප්‍රමාණයක් රටට දායාද කරන්නත් මේ ව්‍යාපෘතිය ඉවහල් වෙනවා. ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා මේ ගොවි මහත්තුරු 43කට ආසන්න ප්‍රමාණයක් කරා තමයි මේ බීලුණු සත්‍ය බීජ නිෂ්පාදන ගම්මාන වැඩසටහන ආරම්භ කරන්නේ. ඒ හරහා ගොවි මහත්තුරුන්ගේ ජීවන මට්ටම උසස් කරන්නත්, බීලුණු නිෂ්පාදනයේ රටට දායක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා මෙම ව්‍යාපෘතිය මගින්.
0: හෙට පෙරවරු 9:30ට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රවි තුෂාර වික්‍රමාරාජ මහතාගේ ප්‍රධානත්වයෙන් ලොකුලුණු බීජ නිෂ්පාදන ගම්මානයේ වැඩ කටයුතු ආරම්භ වෙනවා. ජයිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ දේවාසික නියෝජිත මිනෝරු මුසුනිසිටා මහතාද ඊට එක්වන බවයි සිසිර කුමාර මහතා ප්‍රකාශ කළේ. එක්සත් රාජධානී සිදු කළ නිල සංචාරය සාර්ථක අවසන් කළ අග්‍රාභාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය යළි දිවයිනට පැමිණියා. 2026 පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයේ 43 වන රැස්වීමට සහභාගී වීම සඳහායි අග්‍රාමාත්‍යවරිය සංචාරය සිදු වුණේ. පසුගිය 18 වනදා සංචාරය ආරම්භ කළේ එරට සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයේ 60 වන සංවත්සරයට එක්වෙමින්. අනතුරුව අග්‍රාමාත්‍යවරිය ඔක්ස්ෆර්ඩ් ගෝලිය හා කලාපීය අධ්‍යයන පාසල වාර්ෂිකව සංවිධාන කරන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ඇන්ටන් විද්‍යාලයේ වසරේ දේශනයේ පැවැත්තුවා. මේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරි අමරසූරිය පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය, පාලනය හා දේශපාලනය අතර සම්බන්ධතාවය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අර්ථවත් ලෙස ඉටු කිරීම සඳහා ගණ්ඩා උත්සාහයන් පිළිබඳවයි. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරිය එක්සත් රාජධානියේ විදේශ පොදුරාජ මණ්ඩලය හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ ලේකම්වරිය සමගද සාකච්ඡා පැවැත්තුවා. විදිස්කතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් 226 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මෙසේ රතු නිවේදන නිකුත් කර ඇති පිරිස අතරට සංවිධානාත්මක අපරාධකරුවන් 90කට වැඩි පිරිසක් සිට බවයි පොලිසිය සඳහන් කළේ. මෙරට අපරාධ වර්ධනයට සහ භද්‍රවිචාර වාරම් වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ ජාත්‍යන්තර පොලිසිය දෙසහ ඇතිව එම වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බවයි. ඇමරිකාවේ ධවල මන්දිර අසල වෙඩිතැබීමක් සිදු කළ සැක්කරුවෙකුට එරට ආරක්ෂක අංශ විසින් වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. ධවල මන්දිරයේ ප්‍රධාන ආරක්ෂක කලාපයට ආසන්න වීදියේක මෙම වෙඩිතැබීම සිදු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිද්ධියත් සමග අවට බාර්ග තාවකාලිකව වසා තැබීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර ප්‍රදේශය පුරා දැවැන්ත සෝදිසි මෙහෙයුමක්ද ක්‍රියාත්මක කළා. සැක්කරු සහ ආරක්ෂකංශ අතර සිදු වූ වෙඩි හෝමාරුවේදී තවත් සිවිල් පුද්ගලයෙකුද තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම අවස්ථාවේ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ධවල මන්දිරය තුල රැඳී සිට තිබෙනවා. මේගේ සැක්කරු වයස අවුරුදු 20ක නසීර් බෙස්ට් නැවති තරුණෙකු බවට හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහු පසුගිය වසරේ ජුනි මාසයේදීද බලහත්කාරයෙන් ධවල මන්දිරයට ඇතුළු වීමට උත්සාහ දැරූ අයෙකු බවද සඳහන්. එම අවස්ථාවේදී ඇමරිකන් රහස් ඔත්තු සේවය ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. කෙසේ වෙතත් මෙවර එම පුද්ගලයා ධවල මන්දිරයට ආසන්න මාර්ගයක වෙඩිතැබීමක් සිදු කිරීම හේතුවෙන් ආරක්ෂකංශ ඔහුට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මෙසේ වී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංගය.
4: ජයග්‍රහණයේ රිද්මය සොයා යන ක්‍රීඩා පෙළගැස්ම ස්පෝර්ට් ෆ්ලෑෂ්.
5: අයිබෝන් පිය ක්‍රීඩාලෝලී හිතවතුනි, අදත් ක්‍රීඩා පීඨයේ උණුසුම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් තුලින් ඔබට සමීප කරන්න සූදානම්. අද ආරම්භ කරන්නේ ක්‍රිකට් පීඨය තුලින්. ක්‍රිකට් පීඨයේ උණුසුම ඔබට සමීප කරන්න සූදානම්. ශ්‍රී ලංකා ක්‍රිකට් කළ ඉල්ලීමකට අනුව ක්‍රීඩා අමාත්‍යරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා. නව තේරීම් කමිටුවක අවශ්‍යතාවය තිබුණා. ටෙස්ට් කණ්ඩායම කවුද, 20යි 20 කවුද, එක්දින ක්‍රිකට් හරියට ගහන්නේ කවුද කියලා ක්‍රීඩකයන් හරියට ස්ථානගත කරගන්නට ඕනේ. ඒ නිසා නව තේරීම් කමිටුවට ලොකු වැඩ කොටසක් තිබෙනවා. ක්‍රීඩාලෝලීන් බලාගෙන ඉන්නේ. ඒ වගේම ක්‍රිකට් වලට ආදරය කරන බොහෝ පිරිසක් නව තේරීම් කමිටුව දෙසත් අවධානයෙන් බලාගෙන සිටීවි. කොහොමද අලුත් තේරීම් කමිටුව ක්‍රීඩකයන් තෝරාගන්නේ කියලා. මේ තෝරාගන්නා කමිටුවේ සභාපති ධූරයට කපිල විජේගුණවර්ධන මහතා පත් කර තිබෙනවා. ඒ වගේම අමාල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ, වැනී සාද සිල්වා සමාජිකයන් විදියට මේ කමිටුවට ඇතුළත් වෙනවා. ඉතින් විශ්වාසය, වෙනවිදභාවය මේ සියල්ල පිළිබඳව අවධානයෙන් සිටිනවා බොහෝ දෙනෙක්. ඒ නිසා අපි අලුත් නව තේරීම් කමිටුවට සුබ ප්‍රාර්ථනා කරනවා. හොඳ කණ්ඩායමක් අපිට ඉදිරිපත් කරන්න ලෝක ක්‍රිකට් පීඨයේ ශ්‍රී ලංකාවේ නම යලි ඉහළට ඔසවා තබන්නට මේ නව තේරීම් කමිටුවට ක්‍රීඩකයන් තෝරන්නට, දක්ෂ ක්‍රීඩකයන් තෝරන්නට හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් ආරම්භ කරන්න අගෝස්තු මාසයේදී කටයුතු සූදානම් කරනවා. ඒ අනුව එයට දින නිශ්චිත කාලවකවානු තවමත් හරියට තීරණය කළ නැහැ. නමුත් අගෝස්තු මාසයේදී බොහෝ දුරට එම තරඟාවලිය පැවැත්වෙයි කියන විශ්වාසය ක්‍රීඩා වාර්තා තුලින් තොරතුරු අනාවරණය කරමින් තිබෙනවා. කොහොම වුණත් මේ ලෝක ටෙස්ට් සූරතාවලිය යටතේ පැවැත්වීමට තමයි සංවිධායක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙන්නේ. ඒ ක්‍රිකට් පිටිය පිළිබඳව තමයි අපි සුම ඔබට වාර්තා කරමින් සිටියේ. ඊළඟට අපේ අවධානය යොමු වන්නේ පසුගියදා උස්බෙකිස්තානයේදී පැවති ජාත්‍යන්තර බොක්සින් තරගාවලියේදී පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා බොක්සින් කණ්ඩායම දිවයිනට පැමිණියා. පසුගිය පළමුදා සිට 16 වෙනිදා දක්වා තරගාවලිය පැවතුණේ උස්බෙකිස්තානයේදී. මේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකු තරඟ වැදුණා. ආසියාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට අධික ප්‍රමාණයක් මේ තරගාවලිය සඳහා තරඟ වැදුණා. ශ්‍රී ලංකාව නියෝජනය කළ අවුරුදු 15 න් පහළ ක්‍රීඩිකාවන් 2 දෙනෙකු ලෝකඩ පදක්කම් දිනා ගැනීම සුවිශේෂ කාරණයක් බවට පත් වුණා. ඒ ටාෂේනි හිමාහෙටි ආරච්චි සහ අමෝද්‍යා කෞෂිනි ජයරත්න එලෙස ජයග්‍රහණ වාර්තා කර ගැනීමට ලෝකඩ පදක්කම් දෙකක් මේ පුංචි ක්‍රීඩිකාවන් දෙදෙනා තමන්ගේ දෝතර ලබා ගැනීමට සමත් වුණා. මේ අතර උස්බෙකිස්තානයේදී පැවති මධ්‍යම සහ දකුණු ආසියානු කාසා සෙවන්ස් රග්බි තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා දෙකම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වෙනවා. පිරිමි කණ්ඩායම ඉන්දියාව පරාජයට පත් කරනවා. කාන්තා කණ්ඩායම කසකස්ථානයේ පරාජයට පත් කරමින් මේ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුණා. ලෝක ක්‍රීඩා පීඨයේ උණුසුම් වන්නේ මේ ආකාරයට. ඉන්දියාවේ පැවැත්වෙන IPL තරගාවලිය දෙසට බොහෝ දෙනෙක් අවධානය යොමු කරමින් සිටින්නේ. අවසන් තරග කීපය පැවැත්වෙමින් තිබෙන්නේ. ඒ අනුව අද පැවැත්වෙනවා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල් කණ්ඩායම අතර තරගයක්. ඒ වගේම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් අතර තරගයක් රාත්‍රී 7:30 අද දවසේදී ආරම්භ වීමට නියමිතයි. මේ තරගාවලියේ දැන්නට පෙරමුණ ගැනීමට සමත්ව සිටින්නේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම, ඒ වගේම ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම, සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල් කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා. ඉතින් තවත් තරග කීපයක් පැවැත්වෙනවා. මේ ප්‍රතිඵල බොහෝ දුරට වෙනස් වන්නට ඉඳ තිබෙනවා. කොම නමුත් ලෝක ක්‍රීඩා ලෝලීන්ගේ දැස් යොමු තිබෙන්නේ මේ IPL තරගාවලිය දෙසටයි. නිසා ඒත් පිළිබඳව තොරතුරු අපි ඔබට වාර්තා කළා. ඒ වගේම අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් පාපන්දු ලෝක කුසලානයට එක්වන බ්‍රසීල සංචිතයත් නම් කර තිබෙනවා. ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ සම සත්කාරකත්වයෙන් මෙවර පාපන්දු ලෝක කුසලානය සංවිධානය කර තිබෙන්නේ. එයට සුපිරි ක්‍රීඩක නේමාර්ද නම් කර තිබෙනවා. විදේශ වාර්තා ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට පාද ආබාධයක් නිසාවෙන් පූර්ණ සුවයක් ලබා නොමැතුණත් ඔහුව තරගාවලියට එක් කරන්නට එරට කටයුතු කර තිබෙනවා. අපි එමනම් මේ තොරතුරත් එක්ක සමුගන්නයි අද දවසේදී සූදානම් වන්නේ ක්‍රීඩා තොරතුරු තුලින් යලි ලබන සතියේ හමු වීමේ බලාපොරොත්තුවෙන්. එතෙක් ඔබට සුවදායි සතියන්තයක් ප්‍රාර්ථනා කරමින් මේ සමුගන්නේ මම සමීර කාර්යවසම්.
4: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: ශ්‍රී ලංකා රුපියල ආසියාවේ ශක්තිවත්ම මුදල් එකකේ බව බ්ලූම්බර්ග් කියයි. නිර්තදිග මෝසමේ බලපෑමෙන් ප්‍රදේශ රසකට වැසෙයි. අයහපත් කාලගුණයෙන් පුද්ගලින් 28,000 බලපෑම්. ලොකුලෝනු බීජ නිෂ්පාදන කම්පානයක් ආරම්භ කිරීමේ සැලසුමක්. දවල බද්දිරාසල වෙඩිතැබීමෙන් බියගේ සැක්කරු හඳුනා ගනී. මිරක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න.
4: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: ITN Lakhanda Pooja. Some

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ගුවන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: 2026 වසරේ සමාරම්භය.
1: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතුට
2: දවල් 12 විනාඩි 36 ලකනහගෙන ඉන්න වෙලාව.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ලකඩාගෙන වෙලාව දවල් 12:00 විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට පැදී දුවන්න නම් මේක තමයි.
5: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
6: ප්ලාස්ටික් පොලිතින් නැති වසක් කොළලක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදියානන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්නවා.

0: විරහවේ වේදනාව
1: මගේ ලොව දිනිසුරු තරුපති සහතර ඔබය මියන තුරු
2: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජීවිතය
1: රසෝදයේ බැඳීමු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජීවිතය ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝරන්දාරය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: පටි ගෙදර.
1: ඔයා ගියාට වඩා සතුටින් ආපහු එන්නේ. මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. මං හරිනේ?
2: ඔව් අය. එයා ඒක මට කිව්වා.
1: මොකක්?
2: එයා මට කැමතියි කියලා කිව්වා.
0: අනුෂ්ක රසංචනද සිල්වා අධ්‍යක්ෂණයක්.
1: එච්චි මේක ඔයා. මේ මං ඒ ලෙවල් වලට කරපු ප්‍රොජෙක්ට් එක. ඒකට ඕනුන පින්තූර පොත් වගේ දේවල් ටිකක් මෙතන තියෙනවා. ඔයාට ඕන වෙයි කියලා හිතුන නිසා මම මේ ටික ගෙන්න ගත්තා.
0: සත්‍යන්තයේ රාත්‍රී 9:00 ITN බලන්න. පටිගෙදර.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්වරු එකයි

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයි රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය

0: රුපියල් 180කට වැඩි වට්ටාකමකින් යොත් රන්මාල 18ක් කොල්ල කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙම කොල්ල කෑම සඳහා ගොස් ඇත්තේ සොරකම් කරන ලද යතුරුපැදිවලින් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 28ක පඩිපිටියේ ප්‍රදේශයේ පදිංචි කරුවේ. ඔහු මහර්ගම, හුමාගම, මිගොඩ, බිරිහඩ, කොට්ටව සහ බාලපියඩි ප්‍රදේශවලදී කාතාවන් ගිරන් බාල කොල්ලකා ඇති බවට අනාවරණය වී තිබෙනවා. චීනයේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව පරීක්ෂණයක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව දීර්ඝ කාලීන අභ්‍යවකාශ සංචාරවලදී මිනිස් සිරුරේ සිදුවන කායික විද්‍යාත්මක වෙනස්කම් පිළිබඳව අධ්‍යයනය කිරීමට නියමිතයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සඳහා අභ්‍යවකාශගාමීන් 3 දෙනෙකු යොදාගෙන ඇති බවයි. ඔවුන් 3 දෙනා සේෂෝ 23 යානෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙත අද පිටත් කර හැරියා. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීන අභ්‍යවකාශ ඉතිහාසයේ විද්‍යාඥ පිරිසක් අඛණ්ඩව වසරක කාලයක් අභ්‍යවකාශය වැඩි සිටින පළමු අවස්ථාව මේ බවයි. මේලක ලක්ෂණ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: பாட்டத்தை வாங்க கேன ரேடியோ
1: ஃபிளாஷ்பேக்
2: ஃபீட்பேக்
1: சன்ஃப்ளவர்
2: ஆல் ரைட்
1: சீ துவசகுரா
2: சஹாரா ஃபிளாஷ்
1: பாயோ
2: சானிதாபா එදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුළ රජ කළ පෙරලිකාරයෝ
3: දවල් 12යි තියට ගී රශ්මි
4: අලුත් අපොල සන්නාදයක් දෙන්න අලුත් අප්පුඩියක් දෙන්න දැන් මේ ගීතේ අම්ම ගැන ගීතයක් මට වගේම අපි හැම කෙනාටම අම්ම කෙනෙක් ඉන්නවා අම්මලා අපිට හරි මාදරේ අපිත් අම්මලාට හරි මාදරේ ඒක නිසා තමයි අපි ගීත නිර්මාණය කරන්නේ අම්මලාට මේක ටිකක් වෙනස් අර්ථයක් තියෙන චුට්ටක් අම්ම ගැන දුක හිතන ගීතයක් අම්මලා ගොඩක් තරුණයි අපි පුංචි කාලේ අපි තරුණ වෙනකොට අම්මලා ටිකින් ටික වයසට යනවා අපි වැඩිවියටපත් වෙනකොට අම්මලා ගොඩක් වයසට යනවා චුට්ට චුට්ට අම්මලා තාත්තලා වයසට යද්දී තාත්තගේ කෙස් ගහ දෙකක් කුළුවේ පැහෙද්දී හරියට කන් ඇහෙන්නේ නැතුව ඇද්දී අම්මගේ තාත්තගේ ඇස්පෙඩීම චුට්ට චුට්ට අඩුවෙද්දී දුරපේන්නේ නැතුව ඇද්දී දුවල පුතාල හැටියට අපි ගොඩක් සංවේදී වෙනවා අපිට ගොඩක් දුක හිතෙනවා ඒක නිසා ඒ වගේ අර්ථයක් තියෙන ගීතයක් අපි මුල්ම ගීතය හැටියට උපතමුණාසලාට පුද කරනවා ලක්හඬ දෙන්නෝ දාපුල සන්නාදයක් මේ නැවුම් ගීතය ප්‍රියාදරණීය සහෝදර සහෝදරියන්ට

ගෝමස්තුති. අපි දන්නවා ඉල්ලන්නත් ඉස්සෙල්ලා පුඩියක් ඉන්නේ. අපි හැම කෙනාටම අම්ම කෙනෙක් ඉන්නවා. අම්මලාට අපි හරි මාදරේ. උදා වෙන මෑත කාලේ ගොඩක් ජනප්‍රිය ගීතයක් අපි ඉදිරිපත් කරනවා. අපි දන්නවා ඔයාලගේ හදවතේ හැමදාම රැඳෙන ගීතයක්, කවුරුත් ආස කරන ගීතයක් අපි ඉදිරිපත් කරනවා. ඉන්දික සූදානම් ගීතය ගායනා කරන්න දෙන්න උදා පුලසන්නාදයක් අපේ ආදරණීය රසික රසිකාවියන් වහන්සේ.

ඕ මල්ලේ අප්පුඩියක් ඇහෙති පුදුම සන්තෝෂයක් පුදුම ජෝහර් එකක් තියෙන අපේ හිතේ කලාකරුව හැටියට. දැන් අප්පුඩි ගහනවා තමයි වුණාට සමහර අය බලන් ඉන්නවා මොකද නිකන් අත නිකන් සම්ප්ලව සංගීත කණ්ඩායම පොඩි චේන්ජ් එකක් වගේ නිකන් රොමැන්ටික් ගතිය වැඩි වගේ. පොඩි චේන්ජ් එකක් තියෙන්න ඕනේ හැමදේම. මොකද ලක්හඬේ වැඩක් සුවඳින රූපවාහිනිය ඔස්සේ යන වැඩක්. ඒක නිසා අපි හැමදේම පොඩ්ඩක් වෙනස් කරලා දෙන තරමට අපිටත් හොඳයි. ඒක තමයි මේ පොඩි වෙනසක් තියෙන්නේ. හොඳයි නම් අපි ආමුණිය සම්ප්ලව පරණ රිද්ම් එක ඇඟට දැන්න ගීතයක් අපේ අම්මගෙනම ගායනා කරන ගීතයක් සුදත්තය ගායනා කරයි. මල්ලි අපුරි අනිවාර්යෙන් දෙන්න මල්ලි අත උස්සලා ජීවිතේ මල් අපේ

නැටුම් කණ්ඩායමක් එනවා කියද්දි ඇයි අපිට සන්තෝෂ නැද්ද? ගහන්න බැරිද හොඳ අම්පුඩියා? නැත්තම් එයාලට නටන්න ජොහරක නැතුවයි. හොඳයි නං ඉන්දික සූදානම් එච්චාර් ජෝතිපාල මහත්මයා ලස්සන ගීතයක් ගායනා කරන්න. නැටුම් කණ්ඩායම සූදානම් නර්තන ඉදිරිපත් කරන්න.

0: වෙලාවලම එකයි විනාඩි 20යි.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

මල්ලි දෙන්න මල්ලි සද්ද ආපහු අපි දෙනවා තවත් එච්.ආර්. ජෝතිපාල මහත්මයා දා ගාන රුලාසන සුන්දර ගීතයක් ගීත ගායනා කරන සම්ප්‍රදාය සංගීත කණ්ඩායමේ ගායන ශිල්පී ඉන්දික දෙන්න අපලසන්නාද එච්.ආර්. ජෝතිපාල මහත්මයා ලසන ගීතයක්.

බොමස්තුතියි. ඉස්සෙල්ල කියපු දෙයමයි ආය කියන්න තියෙන්නේ. අප්පුඩි ආය විසිල් එකක් ඇහෙනවා බඩ පිරෙන්න. බොමස්තුතියි. හොඳයි නං අපේ ආදරණීය කොල්ලෝ ගොඩක් ආස කරන ගීතයක් අපි දැන් ගායනා කරන්න යන්නේ. අපි කවුරුත් දන්නවා අපිට සල්ලි තියෙනකන් යාළුවෝ නම් ඕන තරම්. ඒ වුණාට නැති බැරි කම ආව ගමන් කවුද අපි ගාව ඉන්නේ? මල්ලි අපේ අම්මා විතරයි. ඒක නිසා තමයි අපි කිව්වේ දා අතේ සතේ නැතත් පුතේ කියයි අම්මා මගේ.

0: තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

Lakhanda Radio ITN Rida Vibe Beat Ekta Mix Winner

0: ඇහෙ දෝරගගේ තලනහි නොහදෙම විපෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් වුණොත් මොනාද කරන්න බැරි මේක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මේක අපව
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
3: මම කිරිකේ බුන්නේ අය සීනි හෙළනේ මුකු තතපය විඩ කරන්නේ අය මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
1: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න
5: Evening Drive with Chamit and Charu.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 21.7 679 579
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: ලකන්ද රේඩියෝ ITN
4: ලංකඩ ජීරශ්මි ආයු රෙඩි
5: ITN ලක්හඩ පූජා
3: සම්බ

0: ඇමරිකා ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න

0: ලක් හඳින්. මගේ පෙරලි පෙම්වතීම
1: ඉන්තික ධර්මතිලක අධ්‍යක්ෂණයක්.
2: මිනල් මොකද දාන හෙඩ්ලයින් එක? මොකද බිරිඳගේ අනියම් සැමියා විසින් සැමියා මරුණා. මොකද ඔක වෙලා තියෙන කියන්නේ මේ ගෑණිව හොර මිනිහා මරලා මොකක්
3: නෑ මේ සැමියා.
2: ඒක හරියන්නේ නෑ. මේ ඔක අමු වැඩි ඕවා දාන්න එපා පොඩ්ඩක් හිතන්න කොහොඳ හෙඩ්ලයින් එක. දාන්න අනියම් පෙමක් කළා හරියක්. ඒක දාන්න.
1: මගේ ඉපැරණි පෙම්වතී.
4: අර සූර්ය බණ්ඩාර සර් මේ ළඟදී ක්ලාස් එකේ ළමෙක් සර්ගෙන් ෆ්‍රී කාඩ් එකක් කිල්ලලා සර් ක්ලාස් එකේ හැමෝම ඉස්සරහ එළමම චාටර් කළා. එළමම අඬාගෙන ගෙදර ගියා සර්. මඩත් එක්ක හරි අපිට.
1: මගේ ඉපැරණි පෙම්වතී සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
5: එකයි විනාඩි 40යි.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
8: ඉවරයි.
9: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට පැදී දුවන නම් මේක තමයි
10: ලකාණ්ඩ රේඩියෝ ITN.
11: ප්‍රාසංගික වේදිකාවේ හඬ පෞරුෂය වඩාත් මනමින් පිළිබිඹු කරන ආදරණීය ගායන ශිල්පියෙක් වෙනම් මේ ශිල්පියාට කවුරුත් ඉතාම ගරු කරනවා. එදා පියපරපුරේ ගීත ගී රශ්මි හරහා ලංකාවේ සතර දිබ්බාග්ගේ කොතන ඇවුණත් ඒ සතර අතේ ජනප්‍රියතාවයේ ඊලිම්ම රැඳුණු ඔබට කටපාඩම් ගී සංස්කෘතියක් ඇතිකලේ මේ හිතාන්තර ගායන ශිල්පියායි. අපි ගීයෙන් ගීය ඔබට සමීප වෙන වෙලාවේ ලක්කඩ ආශිරි පතන්නට මෙහිතාදර කලාකරුවාට අපි මේ පෙරනි ගීරිත්වයත් සමගින් ඔබට ගයන්නට ආරාධනා කරමු. මෙන්න බිග් පරම්පරාවේ නූතන ගීත වංශ කතාව ඉෂාක් බිග් සම්බ්ලව සමගින්.

හොඳයි විශාක් වේදිකාවේ රැඳිලා ඉන්න වෙලාවේ ඔගලගේ ඔක්කොගේම අත්පොල සන්නාද එකතු කරමු ඔක්කොම සතුටින් කියන්න කෝ අපි හැමෝම ගාලු මෝදර පිටියේ රැඳිලා ඉන්නකොට එදා බෙග් මාස්ටර් කිව්ව ලස්සන ගීතයක් අපිට මතක් වෙනවා මේ වැල්ලත් එක්කලා ඔලු කැමතිද ලස්සන ගීතයක් තව අහන්න විශාක්ගෙන් කෝ සද්දේ හරි ලංකාවේ ගීත කලාවේ ඉදිරිය පිළිබඳ කතා කිරීමේදී සුවිශේෂී ගායන හැකියාවකින් යුතු ඉතාදර කලාකරුවාට අපි අපේ හදවතේ තිබෙන ලස්සන ගීතයක් ගායනා කරන්න ආරාධනා කරමු මෙන්න ඉෂාක් බෙක් යලි සම්බ්ලව සමග

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සබේ ශ්‍රී ලංකේ හඬ
1: වෙලාව පසර දෙකයි

0: ලක්හඩේ ප්‍රවෘතිය සමගෙන් මම සුලක්ෂ නිර්දේශක ඉදිරිවීර ප්‍රවෘති සංස්කරණය මනෝජ් කොඩ විතාරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩි තහනය නතුරයි රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගිතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: පුරවස්තු සොයා කැනීම් සිදු කළ සැක්කරයෙකු සහ සැක්කාරියක් අත්තරංකුඩට තිබෙනවා. එය අම්පාර පොලිස් වසමේ ගල්බඩුව ප්‍රදේශයේදී. අම්පාර කොට්ටාස විභාෂණකාරශිලධාරීන් ලද තොරතුරක් මතයි වැටලීම් සිදු කළේ. එහිදී අත්තරංකුඩගෙන ඇති සැක්කරුගේ වයස අවුරුදු 64ක්. කර්තවකේ වයස අවුරුදු 48ක් බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන් දෙදෙනා ගල්බඩුව හා හිඟුරාණ ප්‍රදේශවල පදිංචිකරුවන්. කැනීම් උපකරණද පොලිස් භාරයටගෙන තිබෙනවා. අම්පාර පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරන්නේ. රුසියාවෙන් යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාර මාලාවකින් එක් පුද්ගලයෙකු වී ගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කේව් අගනුවරටයි ප්‍රහාරය එල්ල වුණේ. මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමෙන් නගරයේ නිවාසී ගොඩනැගිලි සහ පාසල් ඇතුළු දේපළ රසක

0: හානි සිදු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අගනුවර ස්ථාන 40කට වැඩි සංඛ්‍යාවක් ඉලක්ක වී තිබෙනවා. කේව් හමුදා ප්‍රධානි ටයිබූර් ටකචෙන්කෝ සඳහන් කළේ අගනුවරට එල්ල වූ දැවැන්ත බැලස්ටික් ප්‍රහාරයෙන් සිවිල් පුරවැසියන් පදිංචි දේවාසි ගොඩනැගිලි රසකට හානි සිදු ඇති අතර ඒවායේ විශාල ගිනි ගැනීම් හටගත් බවයි. මීළඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වර තුනට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: පරාතට වග කියන රේඩියෝ
1: සර්පව සමග ඔබේ හදමැදි කලාකරුවා ප්‍රියා සූර්ය සේන.

0: ඔබේ ආදරණීය ගායන ශිල්පියා ප්‍රියා සූර්යසේනයි ප්‍රසංග වේදිකාවේ නික්මි සමගන යන්නේ.
1: 2:13.
2: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.
3: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය. සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනයේ කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කිරීමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ලකන්ඩ රේඩියෝ ITN.

0: මේ පැයි බුදු ගීතයා ඔබ වෙත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

සිංහල සිනමා වංශ කතාවේ සිංහල ගීතාවලියේ ප්‍රමුඛ විරාජමාන විරුදාවලියලත් ගායන රජිනියයි මෙන්න කලා ශූරි ලතා වල්පොල සන්පව සමගම

0: ලබලමු දෙකයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: එකයි විනාඩි 36 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
1: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි. ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
3: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
1: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
3: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
1: නොවිනස් වන රසවත්ම රසය.
3: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
1: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.

0: තොරණයට තොරණින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන වෙසක් සැරිසර
1: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්
1: කොහොමද ඩොක්ටර්?
2: යාද සුන්නද?
1: මම කිරිකෙ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
0: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
3: evening drive with chamit and charu
0: sama anugrahaya
3: marksman samuha vyapare vithin gen wabita harina dan navanimawakin ena domas entry wiketi miyantreka sadambara himikaruwe kumanna adumama tanna 01176 579 579.
4: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්.
5: මෙවර උතුම් වෙසක් මංගල්‍ය සැමරීමේදී පන්සල් භූමිය තුළ ප්ලාස්ටික් පොලිතින් සැරසිලි සිදු කිරීමෙන් වළකිමු. පරිසරයට හානි කරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු.
4: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

0: මැයි 27 වනදා තිහකොට මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී
1: රාජ්‍ය විසක් මංගල්‍ය සහ විසක් කලාපය
0: මැයි 27 සිට ජුනි 2 දක්වා මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න බොතුසි පුබුදන්න ඔබත් එක්වන්න
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හඬි
1: බෙතපර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: ආදරේ උණුසුම විරහවේ වේදනාව
2: මගේ නොව දිනිසුරු කරුපති සහතන උබයන තුරු
1: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය චෝදිරණීය චෝදි
2: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
1: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය චෝදි ඉරිදා රාත්‍රී 7ට හිමාලික
1: ජෝදිරාදරය 2:42 වෙලාව
3: සුසිල් සුසිල් සුසිල් වඩම් වඩම් වඩම් වඩම්

ලක්කන සංගීත ප්‍රසංගයේ මටත් ආරාධනය ලැබුණා. මගේ ආදරණීය පියා සිපත් කරමින් කතා කරන සුර වේද මල්ලියට මගේ ආදරණීය ස්තුතිය. සන්ෆ්ලවර් මගේ පිටිපස්සේ ඉන්නවා. අපි ගේමු තැටියේ මැද්දේ හල්ලු කරනවා.

0: Κωνσταντέ!
1: Πάμε στο δύο. Αλλά μίλα και κοίτα πήγε μου. Σαν μορροπούτε. Πει το καλά.
2: යත්‍රා වෙලා බලලි මු 2:51යි.
3: මේ සමහර හඳුන් කුරු පත්තුකලාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
4: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන් කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්රිතා.

0: 93.7 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව 5:03.

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණිය උදේශිකා ඉදිරි වීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබලි කෝටි යටේ එන්එල්බී දනඩිතහනේ නුතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: අමාත්‍ය විජිත හේරත් මහතා ඔස්ට්‍රියාවේ සහ නවසීලන්තයේ සංචාරක නිරත වීමට සැලසුම් කර තිබෙනවා. අනිත් ආරම්භ වන සංචාරය අවසන් වන්නේ ජුනි මාස 3 වනදායි. නවසීලන්ත සහ ඔස්ට්‍රේලියා රාජ්‍යයන් සිදු කළ ආරාධනාවලට අනුව සිදුවන සංචාර අතරතුර එම රටවල අමාත්‍යවරුන් ඇතුළු විශේෂ කණ්ඩායම් සමග ද්විපාක්ෂික සාකච්ඡාවලටද අමාත්‍යවරයා එක්වෙනවා. එමෙන්ම දෙරටේ ව්‍යාපාරිකයන් විද්‍යුතුන් සහ එම රටවල සිටින ශ්‍රී ලංකයන් දහම් වීමට නියමිතයි. විජිත හේරත් මහතා අවසන්ත සංචාරයේදී වෙලින්ටන් ශ්‍රී ලංකා බහුකොමසාරිස් කාර්යාලය විවෘත කිරීමටද එක්වෙනවා. පාකිස්තානයේ බලුකිස්තාන් ප්‍රාන්තය සිදු වූ පිරිමකින් පුද්ගලයන් 24 දෙනෙක් මියගොස් තිබෙනවා. තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. පිපිරීම සිදු වුණේ පුරද්‍රව්‍ය සහිත මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන්. එය ක්වේටා සිට පේෂාවර දක්වා හමුදා භටයින් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් රැගෙන දහවනේ වූ දුම්රියක් බවයි පාකිස්තාන බලධාරීන් පවසන්නේ. පිපිරීමත් සමග දුම්රියේ මැදිරි දෙකක් පෙරළී ගිනිගෙන තිබෙනවා. අසල නවතා තිබූ රථ වාහනවලටද හානි සිදු ඇති බවයි වාර්තා වන්නේ. මේනක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු හතරට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය

0: තුනයි විනාඩි 18යි.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: රේඩියෝ දැන් ගන්න කරන්න එකක් පරණ එකක්.

සුදේ ඔල හැමන කනේ ගීත කීපයක් ගානා කරන්න මම ඇතක ජනප්‍රිය ඔගල අතර ගීත ඒ ගීතය ඇත්තට මම වැඩි ගායනා කරන්නේ නැහැ මේ අද ගායනා කරන්න සන්තෝෂ සංගීත කන්නවද

0: බලමු 3:30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

ස්තුති අලුත් ගීතයක්. තව අලුත් ගීතයක් තියෙන එක විශේෂල්ලීමක් බලමු. නීල නායක ගහනවා මුල් අතවර වේදිකාගේ ගානක් කරන්නේ.

0: වලම 3:38
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන නම් මේක තමයි
5: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරම හරගම

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
0: ITN ලක්හඬ පූජා

0: සිට ජුලි 3වෙනිදා දක්වා
1: බිලියන් දෙල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න ඔබ

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

හොඳයි. අපි යලි සම්ප්ලවල් සමගින් ලස්සන ගීතයක් ගායනා කරන්න සුප්‍රියාට ඇරයුම් කරමු. මෙන්න සුප්‍රියා අභිෂේකර.

0: flashback,
1: feedback,
0: sunflower,
1: all right,
0: see the sakura,
1: sahara flash,
0: bio,
1: sanidapa, එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
2: දවල් 12:00 ගී රශ්මි

0: ලක්කඩ ප්‍රවෘත්ති සමකෙන් මමසු ලක්ෂණ උදේශකයි ත්‍රිවිර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩි විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි යටේ NLB දනට තහනිය ලොතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්න සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS Agribusiness වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: මෙරට පළමු වාණිජ පට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතියේ පළමු කාණ්ඩය කොළඹ වරායට රැගෙන විත් තිබෙනවා. පළමු කාණ්ඩය යටතේ මෙගාවොට් 20ක් රැගෙන විත් ඇති බවයි සඳහන් වන්නේ. ජාතික විදුලි බල පද්ධතිය පුරා උපාය මාර්ගිකව විහිදී යන පුළුල් ජාලයක් ලෙසයි බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන්නේ. ඒ අනුව පළමු අදිර යටතේ මෙගාවොට් 10ක ධාරිතාව බැගින් වූ උප ව්‍යාපෘති දහසයක් දිවිනපුරා ප්‍රධාන විදුලි උපවලව කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කිරීම සිදුවනවා. එහි සමාරම්භයේ සැන්ට වහන් කරමින් මේ වන විට කොළඹ වරායට ලැබී ඇති පළමු බැටරි පද්ධති කාණ්ඩය ගාල සහ බාතර උපවලවල් වෙත යොමු කිරීමටයි නියමිතව තිබෙන්නේ. ඉන්දියාවේ චිත්‍රපටයක් තිරගත වීම ආරම්භ කර දින 3ක් ඇතුළත වර්ධකත ආදායමක් උපයා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ඉන්දිය රුපියල් කෝටි 100ක ආදායමක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ. ඉන්දිය සිනමා හලවල්වල චිත්‍රපට තිරගත වීම ආරම්භ වූයේ පසුගිය 21 වනදා. මෙසේ ආදායම් වාර්තා පිටුවා ඇත්තේ ජිතු ජෝෂප් මෝහන්ලාල් රංගන දායකත්වයෙන් ලබා දෙන දිශ්‍යම් 3 චිත්‍රපටයයි. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
3: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 4:03.

0: රටට වග කියන රේඩියෝ සතියග ලක්කඩ
1: සවසන්දව කවස 4 විනාඩි 7 වෙලාව. අද මොකද වී උනේ කියලා කල්පනා කරනවද ඔයා? අද ඉතින් යශ නැහැ, ඔයාලගේ යශ නැහැ. යශ වෙනුවට ඔන්න මම ඇවිල්ලා තියෙන්නේ. ගංගතරට ගහගෙන ගිහිතර දන්නේ නැහැ. ඔන්න අද නැහැ. ඒ වුණාට කමක් නැහැ. ඔයාට මේ පැත්තේ මාත් එක්ක අද කවුරු ඉන්නව කියලාද හිතන්නේ? අද ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා චාරුත් එක්ක හවස 6:00 වෙනකම් FM 93.5 FM 93.7 ලස්සන ලස්සන සින්දු අහන මාත් එක්ක කතා කරන්න. අද ඉරිඳ නේද කට්ටියෝ? ඒ කියන්නේ මාව අහන් ඉන්න ඔයා මේ වෙලාවේ ගෙදර නිදහසේ තේ කෝපයක් බොනව ඇතිනේ, නැත්නම් ෆැමිලි එකත් එක්ක කාලය ගත කරනවා වෙන්න පුළුවන්. හැබැයි තවත් කෙනෙක්ට අදත් වැඩ වෙන්න පුළුවන් නේ. යුනිෆෝම් එකක් ඇඳගෙන ෂොප් එකක්, එහෙම නැත්නම් ඔෆිස් එකක්, බස් එකක්, හොස්පිටල් එකක්, මේ කොහේ හරි තමන්ගේ ජීවිතය වෙනුවෙන් මහන්සි වෙනව ඇති නේද? කොහොම වුණත් අද මට හිතුන ඔයා එක කතා කරන්න අපේ ජීවිතයට වටිනම දේ. ඒ කියන්නේ අපේ නිදහස, මානසික නිදහස ගැන කතා කරන්න. අපේ ජීවිතේ ගොඩක් කලාවට හිතන්නේ, يعني අපි ජීවිතේ ගොඩක් කලාවට හිතන්නේ සල්ලි තිබ්බොත් සතුට තියේවි, ලොකු ගෙයක් තිබ්බොත් හොඳයි, හොඳට ජොබ් එකක් තිබුණොත් හොඳයි, ජීවිතේ පර්ෆෙක්ට් කියලා නේද? ඒත් ඇත්තටම ජීවිතේ ලොකුම, ඒ කියන්නේ වටින දේවල් අතරේ තියෙන්න ඕන එක දෙයක් තමයි හිතේ නිදහස කියලා කියන්නේ. කිසිම බරක් නැතුව අපිට හිනා වෙන්න පුළුවන් නිදහස. එහෙම නැත්නම් තමන් කැමති මිනිස්සුත් එක්ක ඉන්න තියෙන නිදහස, කාගේවත් ජජ්මන්ට් එකක් නැතුව තමන් වෙලා ඉන්න පුළුවන් නිදහස. ඒව හැම දෙයකටම වඩා ගොඩක් වටිනවා නේද? ඒත් අපිට සමහර වෙලාවට මේ දේවල් තේරෙන්නේ ඇත්තටම නිදහස කියන්නේ නිවාඩුවක්, එහෙම නැත්නම් ට්‍රිප් එකක් යන එක විතරක් කියලා අපි හිතනවා. ඒත් එහෙම නෙවෙයි. මං කිව්වොත් ඔයාට මෙහෙම, ඇත්තටම නිදහස කියන්නේ රාජ නිදාගන්නකොට ඔයාගේ මගේ හිත නිදහස් වෙලා අද මම මගේ උපරිමය කරා කියලා හිතන්න පුළුවන් නම්. දෙමව්පියන් නැරුණහම ජීවිතේ කවුරු හරි ඔයාව කන්ට්‍රෝල් කරන තැනක, නැත්නම් කවුරු හරි කැමති විදිහට ජීවත් වෙන්න ගිහින් ඔයාට ඔයාවම අමතක කරගන්න වෙනවා. එහෙම වෙන්න එපා. මොකද මේ ජීවිතේ අපිට ලැබෙන්නේ එකපාරයි නේද? තේරුණාද මං කියන දේ? ඉතින් අද ඉරිදානේ ගොඩක් නැවතිලා, පොඩක් නැවතින්න, පොඩ්ඩක් පොඩක් නැවතිලා හුස්ම ගන්න, හිතන්න, ඔයාගේ මොයාහල බලන්න. මං ඇත්තටම සතුටින්ද, මට මං කැමති ජීවිතයක්ද මේ ලැබිලා තියෙන්නේ කියලා මතක තියාගන්න. ජීවිතේ ලොකුම සතුට හැමදාම තියෙන්නේ ලොකු ලොකු දේවල් ළඟ නෙවෙයි, හිත නිදහස් වෙලා ඉන්න පුළුවන් පුංචිම පුංචි මොහොතවල්වල. එහෙනම් ඉතින් අද නිවාඩු දවසක් නම් සතුටින් ගත කරන්න ඔන්නඩ පුළුවන්කම තියෙනවා. නැත්තම් මා වහගින්න ඔයා අදත් වැඩ කරන කෙනෙක් නම් ඒකත් ඉතින් ඔන්න සැලියුට් එකක් ඔයාට හරිද? මොන දේ වුණත් ඔයාගේ හිතේ නිදහස නැති කරගන්න එපා හරිද? ඉතින් හිතේ නිදහසේ ඉන්න ගමන් හොඳ සින්දු ටිකක් අහන්න ඔන්න ඔයාට. මම ඉන්නෝ මේ පැත්තේ හවස 6:00 වෙනකම් FM 93.5 FM 93.7. එහෙනම් මේ පැත්තේ ඉන්නෝ මම චාරු. හවස 4:00 වෙනකම් 11:00 දැන්.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Khabar sahatrai minari pahalvai.

0: හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
1: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සෙත් සුවඳින් පිරේවා.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: හවස 4 විනාඩි 16 වෙදී කියෝලා කියෝලා චාරු ගියා. මැසේජ් එක දාන නම්බර් එක මතක් කරේ නෑ කියලා හිතනවා නේද? අමතක වුණේ නැහැ. ඔයාට නම්බර් එක කියනවා මම. ආට බලුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. වැඩ කරන ගමන් නම් ඉන්නේ. එහෙම නැත්නම් ගෙදර මේ වෙලාවේ ඉන්නවනම් ඔන්න සතටම මාව අහගෙන ඉන්න ගමන් ආට බලංකව තියෙනවා. හැමෝම එකතු කරගෙන මේ පැත්තට එන්න මාත් එක කතා කරන්න. හරිද? මැසේජ් එකක් දාලා තියන්න එහෙනම් හොඳයි. මම නම්බර් එක මතක් කරගන්න WhatsApp එකට මැසේජ් එකක් දාන්න. 0703 935 937. 0703 935 937 මැසේජ් එකක් දාලා අටපලංකව තියනවා. හවස 6:00 වෙන්න කලින් මේ පැත්තට එන්න. හරිද? හවස 4:16 දැන්.

ලබන කෝටි අටේ එන්නල්වී ධනනිධානය ලොතරැයිය රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත්.

0: Rosa.
1: ත් කුළුබඩු විසි පාකට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනයේ සනාතන මධුර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෝතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙළි කරමින්ද දේශිත සම්බුද්ධ වචනයේ හරය ධම්මපදයෙහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN සතියග ලකන
1: හතරයි විනාඩි 28යි වෙලාව. මම යන හදනේ WhatsApp එක පැත්තට. ඔයා තාමර මැසේජ් එකක් දැම්මේ නෑ නේද? එහෙනම් මැසේජ් එකක් දාලාට පුළුවන්කම තියෙනවා. ලස්සන සින්දු අහන අතරමගේදී 0.7.93.5.93.7.0.7.93.5.93.7 ඔයාගේ මැසේජ් එක දාලා තියන්න බලන්න. ඒ විදිහට මට මැසේජ් එකක් දාලා තියෙනවා බොරළු හේඩේ අපේ සුසන්ත සම්පත් ඔයාව එකතු කරගන්නවා. තාරුක හෙටි ආරච්චි එකතු කරගන්න කියලා තියෙනවා. හරි ඕකේ. ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අනේ මාවත් කියන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ මදුෂි. ඔන්න මදුෂි ඔයාවත් එකතු කරගන්නවා අනිවාර්යෙන්ම. ඊට පස්සේ ඉතාලි වලින් ප්‍රභාතමයි මැසේජ් එක දාලා තියෙන අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා දාලා තියෙනවා. දුව සාවින්ද්‍යා, එතකොට පුතා සිතිජ, හස්බන්ඩ් චින්තක සහ ලංකාවේ ගෙදර හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. හරි, මම එකතු කරගන්න. එතකම කොටාවේ හොටා විරකුඩි බේකරියෙන් ජයම මැසේජ් එකක් දාලා තියෙනවා වෙනදවකෙම. මේ වෙලාවේ සතියක ලක්කඩ අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එක තියෙන්නේ. සින්දුවක අපිවත් එකතු කරගන්න විරකුඩි බේකරිය කට්ටිය ඉන්නවා කියලා තියෙනවා. ලොකු බොස් උපු පොඩි බොස් වරුණ, ලක්ෂ්මී මිස්, මදුසංක, දල්ජාගත්, එතකොට දනුෂ්ක, මේ හැමෝම එකතු කරගන්න පොඩක් පැටලෙනවත් එක්ක. ඊට පස්සේ ලස්සන සින්දුවකට මේ වෙලාවේ එකතු කරගන්න කියලා තියන්නේ දැරණියගල වෝචිත හේෂාන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔබත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට. ඊට පස්සේ මම යන්න හදන්නේ අනුරාධපුර එයාපෝට් රෝඩ් එක පැත්තට. එහෙන් ඉඳ සංජීව දිසානායක ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවෙ ලස්සන සින්දුවකට. ඊට පස්සේ ශ්‍රියානි මැසේජ් එකක් දාලා තියෙනවා. යටි අන්තර පැතිනම් තමයි එකතු වෙන්නේ. මේ වෙලාවෙ සද්දට මම වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. ගෙදර හැමෝම එකතු කරගෙන අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ නිමේෂා ඔන්න මේ පැද්දට ඇවිල්ලා ඉන්නවා. හාම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට. හස්බන්ඩ් දුවලා දෙන්නත් ඉන්නවා කියලා තියෙනවා. මාමත් එකතු කරගන්නවා කියන. ගොඩක් තැන්කියු අනයව ගොඩක් ආදරෙන් එකතු කරගන්න මම සින්දුවකට. මේ කටිය එකතු කරන් මම යන්න හදන්නේ සින්දුවකට. වරත් පුළුවන් හවස හයාමාර වෙන්න කලින් මට මැසේජ් එකක් දාන්න. හවස 4:30.

0: ලක්කඩාගේ දෙවෙලාව සහතරයි විනාඩි 34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN.
0: අවස හතරයි විනාඩි 34යි වෙලාව. හොන ලකඩහගින්න වෙලාව යාට බලංකම තියෙන මේ පැත්තේ නම් මාත් එක කතා කරන මැසේජ් එකක් දාන්න කටේ එකතු කරගන්න ආද බලංකම තියෙන 0.7 0.3 0.7 0.3 0.7 0.3 0.7 ට ආයේ WhatsApp මැසේජ් එක මේ පැත්තේ නිකම්ම බලාගෙන ඉන්නවා.

0: හවස 4යි විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන නම් මේක තමයි.
5: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117
6: 179

0: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: සතියක ලක්හඬ
2: හවස 4:00 විනාඩි 41යි වෙලාව. අපි මේ පැතෙන් එකතු වෙලා ඉන්නකොට WhatsApp message එකක් වර දාන්න පුළුවන්කම තියෙනවා. ඔය ඔළුව කසකස ඉන්න ඔයා. මම message එකක් දෙන්නේ නැහැ නේද? එන message එකක් දාලා මේ පැතට එන්න. 0703 93.5 93.7 93.5 93.7 තමයි මගේ WhatsApp number එක. WhatsApp එක යන්නට WhatsApp එක පැත්තට යන්න කලින් මට හේතුණා කසාගල සමූහ ව්‍යාපාරය ගැන ඔයාලට පොඩ්ඩක් මතක් කරන්න. ඔයා වෙබ්සයිට් එකක් වෙන කැමති නම් ඒකට අවශ්‍ය අසුබිම හදාගන්න, ඒකට යන්න ඕනේ පාර කියලා දෙන්න. මේ හැම දෙයකම තමයි කසාගල සමූහ ව්‍යාපාරය ඔයාලගේ ගෙන්නේ. සංසාර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාව කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අප රටේ කෘෂිකර්මාන්තය හරහා අපනයන අධ්‍යයම වැඩි කරමින් වගේම රටේ සංවර්ධනයට දායක වන විශ්වසනීය හිතකාමී දේශීය ව්‍යාපාරයක් කියන එක දැන් හැපවම දන්න. ඉතින් අපේ තරුණ පරපුර ව්‍යවසායකින් බවට පත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම තමයි එයාලගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිතම දේගොල කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕනේ ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගෙන තමයි මේ සියලුම නිෂ්පාදන අපනයනය කරගෙන කසාගල ග්‍රීන් සුපර් ජාලය හරහා වෙනසල් ජාලය හරහා දේශීය පාරිභෝගික ඔබට හොන නැවුම් අත්දැකීමක් ලබා දෙන්නේ. ඉතින් විදේශගත වින් ඔයාට වුණත් මේ රටේ කෙනෙක්ට වුණත් ඕනම කෙනෙක්ට එහෙම ශ්‍රී ලාංකික ඔබ සමට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමගින් එකතු වන්නට. එහෙම කියන ගම මම යනවා WhatsApp එක පැත්තට. කමිඳු ඔයාව එකතු කරගන්න මේ වෙලාවේ අද මුඛදානිය වෙනස් වෙලා කියලා තේන. එහෙම තමයි නේද ජීවිතේ? එහෙම තමයි එක විදිහට යනකොට කිසිම නෑනේ නේද? කිසිම රහක් නෑනේ නේ? එක එක දවසට පොඩි පොඩි වෙනස්කම් තියෙනවනේ. එතකොට තමයි ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන් කවද? හරිද? කොහොමද ඔයාව එකතු කරගන්න ලස්සන සින්දුවකට? කොහොමද ඔයාට කියලා තියෙනවා මම ගොඩක් හඳින් ඉන්න. අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා. හා මැසේජ් එක දාලා තියෙන්නේ නැදුම් ගම්වේ ඉඳන්. තාතා රංජේ තම්මා චිත්‍රලතා පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඕකේ එකතු කරගන්න. සුබ සන්ධ්‍යාවක් වේවා චාරු. අද යෂ්ගල් නෑ නේද කියලා තියෙනවා. නෑ නෑ අද යා නැහැ. අද ඉන්නේ යාගේ හොද මෙයාලුව චාරු. ඊට පස්සේ හන එකතු කරගන්න ඔයාව. නුවරින් ප්‍රියංක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ප්‍රියංක ඔයාපත් එකතු කරගන්න ගොඩක් ආදරේ. සුබ සන්ධ්‍යාවක් ලස්සනයි වැඩසටහන කියලා තියෙනවා. අපිවත් එකතු කරගන්න සින්දුවකට. අම්මා තාත්තා ඉනු, එතකොට ලොකු මල්ලි, චූටි මල්ලි, සුදු දෝනි, එතකොට මේ වෙලාවේ ලක්කරන් හැමෝම එකතු කරගන්න කියලා බුලත් සිංහල ඉඳන් දහර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ මැසේජ් එකක් දාලා තියෙනවා පුස්සැලෑව පැතිදන් අනුර. ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් මේ වෙලාවේ ලස්සන සින්දුවකට. බිබිල පැත්තට යන්න හදානේ බිබිලෙන් ගොන්න අපිට මැසේජ් එකක් දාලා තියෙන රමේෂ්. ඔන්න රමේෂ් ඔයාපත් එකතු කරගත්ත මම ගොඩක් ආදරේ. ඊට පස්සේ අලුත්ගම පැත්තේ ටයි ෂොප් එකේ හැමෝම එකතු කරගන්න මේ වෙලාවේ අපි ඔබ සද්දට මහගෙන ඉන්නවා කියලා පන්සල තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔකේ පන්සල ඔයාපත් එකතු කරගන්නවා. ෂිනායා මොරටු ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. අකි ඔයාගේ කටහඬ ඇහුනකම මම ආවයි කියලා තියෙනවා. එහෙමද? හරි, එහෙනම් ඔයාව එකතු කරගන්නවා. අකි හින්දි සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ඕකේ, එහෙනම් අපි කෝකටත් හොඳයි කියලා හින්දි සින්දුවක් අහලෙමුද? එහෙනම් හින්දි සින්දුවක් අහලයි මේ පැතරෙමු. ඔයාට පුළුවන්කම තියෙනවා එතකන් මට මැසේජ් එකක් දාන්න. 0703 93.5 93.7

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
4: ලුකයා මාරේ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
4: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අයියා මට.
5: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
6: හිනා වෙවි සින්දු අහන්න. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
0: Evening drive with Chamit and Charu.
1: Sama anugrahaya.
0: Rasayenut ihala. Gunayenut ihala. Vijaya Tose Mishranaya.
1: Vijaya Products. Ape rasaya rate samata.
7: Paata podak tilakala kalal kalave.
0: Aadire unusuma. Virahave vedanave.
7: Mage nova dini suru. කරුපති සහතන උපයයන තුරු
1: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය චෝදිරණීය චෝදි
7: රසෝ ගයේ බැඳීනු රහයි ජීවිතේ
1: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය චෝදි ඉරිදා රාත්‍රී හතට හිමාලික
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
8: වාර්තාපිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.

0: පවිත තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: දන්සැල් සංවිධායකවරුණි, පොලිතීන් ලන්ෂේට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධාන කරන්න.
1: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: සුබසන් දේවා කවස පහයි වෙලාව. අද බලංකම දින මේ පැදුරේන මැසේජ් එකක් දාන්න. 0703 93 5 93 7.

හවස පහයි විනාඩි හතරයි වෙලාව අපි ඉන්න දෙවරි පැයි. ඉති මේ පැය තුවට පලංකම තියෙනවා මේ පැතරෙන්ම අපිත් එක කතා කරන්න මොනාද තියෙන විස්තර මොනාද වෙන්නේ මොකද වෙන්න මේ හැමතේම කතා කරන්නට පලංකම තියෙනවා. ඒ අතරේ ඔයා කැමතිම සිංදු අහන්න ඉඩකඩ තියෙනවා මේ පැතට ආවොත් එහෙම. කැමති කට්ටිය ඔයා ආදරය කරන කට්ටිය, ඔයාගේ ගෙදර කට්ටිය, එහෙම නැත්නම් ආද වැඩනම් ඔයාගේ වැඩ කරන තැන කට්ටිය මහන්සි යනත් එක්ක ආද බල මේ පැතට එන්නවා. 0.7, 0.3, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93, 0.95, 0.93,
සමහර වෙලාවට අපිට එක එක හේතු තියෙනවා නේද කඩා වැටෙන්න නේද? සමහර අය ගොඩක්ලාවට අපිට අර හේතුවක් නැතුව දේවල් කියලා කොබහරි අපිව අපහසුතාවයට පත් කරන්න උත්සාහ කරන්නේ නේද? ඒ වගේ කතාවක් මට හම්බුණා. දැන් ගොඩක්ලාවට දැන් මේ සමාජයේ තියෙන ගොඩාක් ලොකු ගැටලුවක් නේද? තමන්ගේ හැමේ පාට වෙනස් කරගන්නව සමහරලාට පැහැපත් වෙනවා නේද? මම ටිකක් කලුයි ඒ හින්ද මම ලස්සන වෙනවා කියලා හිතනවා නේ. ඒ වගේ දේවල් දැන් අර අපිට නිකන් අර හැම තැනින්ම ඇහෙනවා වගේනේ නේද? සමහර වෙලාවට ඒ තුලින් අපිව අපි අඳුරන අය එහෙම නැත්නම් අපේ ළඟම අය අපිව වෙනස් කරන්න ට්‍රයි කරනවා. එහෙම නැත්නම් අපිව අපහසුතාවයට පත් කරන්න ට්‍රයි කරනවා නේද? හැබැයි මෙන්න මේ කතාව ඇහුවොත් ඔයා ඔයාට එහෙම හිතන එකක් නෑ කියලා මම විශ්වාස කරනවා. මම මේ කියන කෙනාටත් එයාගේ හැම පාර වෙනස් කරගන්න කියලා එයාට ගොඩාක් අය බල කරා. ඒත් එයා ඒකට කැමති වුණේ නැහැ. අන්තිමට එයා නැවතුනේ ඒ පාටින්ම ලෝකයක් අඳුරන තරුවක් වෙලා. මම මේ කතා කරන්නේ ඔයා සමහර වෙලට අහලා ඇති නැත්නම් සමහර වෙලට අහලා නැතුව ඇති. තමක් නෑ දැන් ඉතින් මේකේ නම නෙවෙයි වැදගත් වෙන්නේ. අපේ ජීවිතේට දෙයක් නේද? නයකිම් ගැට්වෙච්. මෙයාට කියනවා නයකිම් ගැට්වෙච් කියලා තමයි මෙයාට කියන්නේ. මෙයා දකුණු සුඩානයේ ඉපදුණු මොඩල් කෙනෙක්. එහෙම නැත්නම් නිරූපිකාවක්. එයාගේ හැම තද කළු පාට නිසාම අද වෙද්දී මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩාක් අයගේ අවධානය යොමු වෙලා තියෙනවා එයාට. සාමාන්‍යයෙන් කළු හැමට ඒ තරම් තැනක් නොදෙන ෆීල්ඩ් එකක සාමාන්‍යයෙන් හිතනනේ අපිට ඉස්සරහට යන්න පුළුවන්. අපි ලස්සන වුණාත් එහෙම සුදුනුත් එහෙම හැම පාට වැඩි වුණත් එහෙම කියලා නෑ. හැබැයි හැම පාටට තැනක් නොදෙන ෆීල්ඩ් එකක ඒ කියන්නේ කළු හැමට එයා මේ පාටම යාගේ සිග්නේචර් එක කරගත. එයාගේ අනන්‍යතාවය කරගෙන තියෙනවා. පොඩි කාලේ ඉඳන් එයාගේ පෙනුම ගැන ගොඩාක් අය කතා කරලා තියෙනවා. සමහර අය කිව්වේ පොඩක් වගේ හැම පාට වැඩි කරගන්න. ඒත් එයායි කිසිම දෙයකට ඔළුව නැඹුවේ නැහැ. අනිත් අයට තමන් කියන්නේ වඩා වෙනස් වෙන්නේ කොතනින්ද? ඒ කියන්නේ ඔයා මට වඩා වෙනස්ද? ඒ කියන තැන් වලින්ම එයා තමන්ගේ ශක්තිය ඒක කරගත්තා. ඒ කියන්නේ එයාගේ ශක්තිය ඒකම තමයි කරගත්තේ අනිත් අයව කඩා වටනකට. අද වෙද්දි ලෝකෙම ප්‍රසිද්ධ මැගසින් කවර්ස් වල එහෙම නැත්නම් රන්වේස් වල යා නැතිවම බැරි කෙනෙක් වෙලා තියෙනවා. තමන්ගේ පෙනුම ගැන හිතලා දුක් වෙන. එතකොට සමාජය හදපු එක එක අර විගණ්‍ය අර බියුටි ස්ටෑන්ඩස් වලට කොටු වෙන්න බැරුව ඉන්න ගොඩාක් අයට එයා ලොකු ආදර්ශයක් කියලා මම විශ්වාස කරනවා. මොකද මිනිස්සු ඔයාව වටන පාවිච්චි කරන දේවල් මාට පුළුවන් නම් ඔයාගේ ලොකුම ශක්තිය කරගෙන ඉස්සරහට යන්න. ඔන්න නයකිම් ගැට්වෙච් කියලා කියන්නේ ඒකට හොඳම උදාහරණයක් කියලා මම විශ්වාස කරනවා. එයාගේ මේ කන්ෆිඩන්ස් එක ආවේ තමන් වෙනස් කරගත්ත නිසා නෙවෙයි. තමන්ව වෙනස් කරගත්ත නිසා නෙවෙයි. තමන්ගේ නියම පෙනුම ලෝකෙට පෙන්වන්න බය වුණේ නැති නිසා. මේ වගේ ඔයත් කලින් ඒ කියන්නේ මේ වගේ ඔයා කලින් හැංගුවත් ඒ කියන්නේ ඔයා ගැන ඔයා හැංගුවත් එකෙන් ඔයාව නැති වෙන එක විතරයි වෙන්නේ ඔයාට. ඒ නිසා මේක මේ හැම පාට ගැන තියෙන ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඔයා හිතන්න ඔයාගේ ජීවිතේ ඔයා අඩුපාඩු කියලා දකින දේවල් ඒව ඇත්තටම අඩුපාඩු වෙන්න විදිහක් නැහැ. සමහර විට ඒ දේවල් ඔයාව ජීවිතේ ගොඩනගා ගන්න ඔයාගේ ජීවිතේ ගොඩ දාන්න හයියක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ජීවිතේ ඔයා කඩා වැටිලා නම් ඒ දේවල් එච්චර හිතන්න එපා. සමහර වෙලාවට ඒ කඩා වැටෙන තැනින් වෙනදට වඩා ශක්තිමත් වෙලා ඔයාට ඉස්සරහට එන්න පුළුවන් කියලා ඔයා නැති වුණාට මම විශ්වාස කරනවා. හවස 5 විනාඩියටයි දැන්.

0: රටට වග කියන රේඩියෝ.
1: හවස පහයි විනාඩි 12යි දැන්.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
5: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

හවස පහය විනාඩි 17යි වෙලාව. හොඳම වහගෙන වෙලාවේ මම යන හදානේ WhatsApp එක පැත්තේ පැත්තේ කට්ටියව අමතකුණාද කියලා හිතනවා ඇති කට්ටිය. නෑ නෑ කට්ටියව මතකයි මට. දැන් මේ යන හදානේ පැත්තට. සුබ සන්ධ්‍යාවක් ලක්කඩ ලස්සන ගීත ඇහෙනවා සුපිරි මාවත ගීතයකට එකතු කරගන්න කියලා. කවුද මෙහෙම කියන්නේ? සෞදි වල ඉඳන් සුමිත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයා වේකතු කරගන්න සුමිත්ගේ රැකාදරේ ළඟ සින්දුවට ස්ටුඩියෝ එහෙම කිව්වට එතකම අකේ අපිට සින්දුවක් දෙන්න මම දැරණිය ගලින් කියලා තියෙනවා. සින්දුව කියලා අපි බලමු. ඊට පස්සේ මහත්යාලා හිරෝජුට පුතා ශ්වේන එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඕකේ එකතු කරගන්නවා. පුතුහරි මැසේජ් එකක් එනවා. ප්‍රේමසිරි බිරිඳ තුෂාරිකා පුතා කසුන් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. වෙසක් උඩු අලවනවා කියලා තියෙනවා. අනේ ගොඩක් හොඳයිනේ. හරි දිගටම වැඩ කරනක මම වහගෙන ඉන්නේ. එහෙනම් ඊට මාසේ මැසේජ් එක දාන්නේ මම අශ්වින් කියලා අන්තිමට දාලා හෙන නම් ගොඩක් දාලා. අශ්වින් මේ මැසේජ් එක එවලා තියෙන වලසන සින්දකට එකතු කරගන්න කියලා තියෙනවා. නාලිකා එතකොට තුස්සෙත. ඊට පස්සේ රත්න සේවත එකතු කරගන්න කියලා තියෙනවා. සවිඳි අදීප නෙත්මි චාමර ඊට පස්සේ කීර්ති මේ හැමෝම වගේම ඇනිකයක්වත් එකතු කරගන්න කියලා තියෙනවා. නිසල් මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි තේනේ සින්දුවකට. හරි එකතු කරගන්න ඕ මම. ඊට පස්සේ යකි අපිට සින්දුවක් දෙන්න කියලා මලිත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මලිත් ආවත් එකතු කරගන්න වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඕකේ නිසල් මැසේජ් එකක් දාලා තියෙනවා. කොහොමද නිසල් මට කොහොමද කියලා අහලා තියෙනවා. මං ගොඩක් හොඳින් ඉන්නවා. ආට කොහොමද නිසල් හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. ෆෝන් ෂොප් එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මේ වෙලාවේ මාපලගම ඉන්න තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. රශ්මියාවත් එකතු කරගන්නවා. ගම්පහින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා තාත්තා නංගිය මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ආදරෙන් ගොඩක් ස්තුතියි. ආවත් මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සුදේෂ් චමෝදි සෙව්විනව එකතු කරගන්න අක්කේ කියලා දාලා තියෙනවා. කවුද මේ මැසේජ් එකක් දාලා තියෙන්නේ? නිෂි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හැමෝම දාලා එයා වන්දිමට දාලා. ඇයි ඔයාට ඔයා අඩු සැලකිලි දක්වන්නේ? කවුනත් මම නම් ගෙහෙම නැහැ. උන හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ කුසල් ඩිලාන් මගේ හොඳම යාළුව දෙන්නවත් එකතු කරගෙන අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අපේ ගාමන්ට් එකේ අපි නම් අදත් වැඩ කියලා තියෙනවා. වැඩ උනාට කමක් නැහැ. ඒක හොඳයි යන්නේ. ෂෙවෝන් ඔයාව එකතු කරගන්න මේ වෙලාවේ යාළුව හැමෝමත් එක්ක මෙන්න මේ සින්දුවට. හවස පහේ විනාඩි 19යි වෙලාව. වාට පලංකම තියෙනවා මේ පැත්තට එන්න. තවමත් මගේ ඉන්න ඔයා එනකන් 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 වගේ මැසේජ් එකත් මේ පැත්තට එවන්න.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස පහයි විනාඩි 27යි දැන්.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLV ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතාන සම්පත ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011176479577 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
0: සතියග ලක්

0: හවස පහයි විනාඩි 27යි වෙලාව. මම අහගෙන ඉන්න ඔයා මැසේජ් එකක් දෙන්න නැත්නම් ඔන්න ඔයාටයි මම්මේ තරහෙන් කියන්නේ. නෑ ආදරින් කියන්නේ. මේ පැත්තට එන්න මැසේජ් එකක් දාන්න අපි කතා කරමු. කටියක එකතු කරගන්නාට පුළුවන්කම තියෙනවා. 0.7 0.3 0.7 0.3 0.7 තමයි ඔයා වට්සප් මැසේජ් එක දාලා තියෙන්නේ. හදිසියවත් වෙන මැසේජ් එකක් වෙන නම්බර් එකට ගියානම් එහෙම වෙන්න පුළුවන් ගිරිසෝ. 0.7 0.3 0.7 0.3 0.7 ඔන්න මැසේජ් එකක් එවලා තියන්න. වට්සප් එක පැත්තට යන්න තෝනේ. ඊට කලින් ඔයාලා කසාගල සමූහ ව්‍යාපාරය ගැන මතක් කරන්න ඕනේනේ. කසංගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තය නව මට්ටමකට ගෙන ගියපු ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා දැන් හැමෝම දන්න. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ කසංගල සමූහ ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිතම දේ කරගෙන තියෙන්නේ අර මං කලින් කිව්ව විදිහටම අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදනය සමග රටට නව කෘෂිකාර්මික ආයෝජනවස්ථ හරහා අනාගතය ගොඩනගමින් වැකේම අපේ තරුණ පරපුරට ව්‍යවසායකතර පිවිසීම මඟ සැරසීම කියලා කියන්නේ. ඉතින් ඔබටම මේ දේවල් කියද්දි තේරෙනවා ඔවුන් තුළ කොයි තරම් විශ්වාසයක් කොයි තරම් වගකීමක් තියෙනවද කියලා. ඉතින් තවදුරටත් කිව්වොත් එහෙම කසගල ග්‍රීන් සුපර් විලන්ස් ජාලය හරහා ඔන්න ඔබට ලබා දෙන්නේ තෝරාගත් නැවුම් උසස්ම තත්වයේ පාරිභෝගික අත්දැකීමක්. ඉතින් දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලාංකික ඔබ සැමට අවස්ථාව තියෙනවා ඔන කසාගල සමූහ ව්‍යාපාරයක් සමගින් එකතු වන්නට. මැසේජ් එකක් එහෙ දෙකක් කියවලා යන්න නේද? නැත්තම් තරහ වුණොත් එහෙම. සුබ සන්ධ්‍යාවක් ලක්කඳ අපිවත් අහගෙන අපිත් අහගෙන ලස්සන සින්දුකට එකතු කරගන්නේ කියලා. රයිගම ඉඳන් දිනේ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඕකේ මං ආව එකතු කරගන්න ගොඩක් ආදරෙන්. ඒත් එක්කම සුමිත් සෞදි ඉඳන් මං ඔයාව කිව්වා නේද? ඊළඟට අක්කේ ඔයත් එක්ක මුළු නැක විටටම අහන්න සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඕකේ සවි කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? සවිදි. සිංහලත් අමතක වෙනවද කොයිද? සවිදි අප්සර ඔයාව එකතු කරගන්න මගේ බොයි ආදීපවත් එකතු කරගන්න අක්කේ කියලා තියෙනවා. ඕකේ මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ ඇහලිය ගොඩ පැත්තෙන් ආනන්ද ඉන්න ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට. ඊට පස්සේ ඉතාලි වලට යන්න හදන ඉතාලිය පැත්තට ගිහින් එන්නද මම ඉක්මනට එනවා. ඉතාලි පැත්තෙන් සංජීව මැසේජ් එකක් දාලා තියෙනවා. උන් ඔයාව එකතු කරගන්න මම මෙවලවේ. සසර ආයතනේ හැමදෙනාම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඕකේ මම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඊට පස්සේ රුවිනි මැසේජ් එකක් දාලා තියෙනවා. කොහෙන්ද කියලා නම් නැහැ, රුවිනි කියලා විතරයි දාලා තියෙන්නේ. පවු නිසා ඔන්න මම කිව්වා. ඔන්න රුවිනි ආවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් මේ වෙලාවේ ලස්සන ලස්සන සින්දුවකට. ඊට පස්සේ උමේෂා ඔයාවත් එකතු කරගෙන මම යන්නයි හදාන්නේ ලස්සනම ලස්සන සින්දුවක් ඔයාට දෙන්න. අහල බලන්නකෝ. අපේ අතුල අධිකාරිගේ සිද්ුවක් තමයි මම තෝරගෙන තියෙන්නේ. අපි ඒක අහලා මේ පැතරෙමු. වෙලාවත් ඔහොමම බලාගෙන යන්න. හවස 5 විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න. ලකන්ඩ

0: FM 93.7 Lakhana Radio ITN.
1: හවස පහයි විනාඩි 35 වෙලාව වනාඩ මේ පැතරෙන පලං කැමතියන තාමත් මගේ ඉන්නව හවස 6 මාර වෙනකම මේ පැතින්න අර පලං කැමතියන මැසේජ් එකක් දාන්න 0.7.3 93.5 93.4 0.7.3 93.5 93.4 අර පලං මැසේජ් එකක් දාලා කට්ටියක් එකතු කරගන්න මේ පැතට එන්න

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: සතියක ලක්හඳ
1: හවස 5:41 වෙන්න යන්නේ. අපේ හෙඩ්ලයින් සහන යන්න තෝනේට කලින් කට්ටියක් එකතු කරගෙන සිංදුවක් අහලම හෙඩ්ලයින්ස් වලට යනවා කියලා මං හිතුවා. මං හොඳයි නේද මොකද කියන්නේ. එහෙම තමයි මම අමතක කරන්නේ නැහැ නේ කට්ටියම. රුවන් මැසේජ් එකක් දාලා තියෙනවා මේ බලාපේ ගෙදර ඉඳන් අපි වහගෙන ඉන්නේ කියලා. ඔන්න යාම එකතු කරගන්නවා. ඊට පස්සේ මම ආයෙත් යනවා දුර බලන්න නැතුව ඉතාලි පැත්තට. ඉතාලි වල ඉඳන් මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා කියලා තිනා සිටිචා. ඔන්න යාම මම මතක් කරා හරිද? ඊට පස්සේ මාවත් කියන්නකෝ කියලා දාලා තියෙනවා. හරි මම කියන්නම්කෝ. සවිනි මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාව එකතු කරගන්න මේ වෙලාවේ අදීපවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හරි අනිවාර්යයෙන්ම දෙන්න. ඊට පස්සේ සමීර මැසේජ් එකක් දාලා තියෙනවා මේ වෙලාවේ බස් එකේ යන ගමන් නුවර පැත්තට. මං හිතන්නේ මම හරි නුවර පැත්තට බස් එකේ යන ගමන් ඉන්න මේ වෙලාවේ සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඔන්න නුවර යන බස් එක මාව අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. එයාමත් එකතු කරගන්නවා. ඊට පස්සේ මනේෂා ඔයාමත් එකතු කරගන්නවා. සලෝන එක හැමෝම මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. එයාමත් එකතු කරගන්නවා. මම දීප්ති එකතු කරගන්නවා. ඔයාව දීප්ති ගෙදර ඉඳන් හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අම්මා තාත්තා පුතාලා දෙන්න වගේම හස්බන්ඩ්වත් එකතු කරගන්න කියලා තමයි දීප්ති කියලා තියෙන්නේ. මහරගම පැත්තෙන් මැසේජ් එකක් එනවා. නුවන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ මේ වෙලාවේ එකතු කරගන්න කියලා තියෙනවා. සද්දටම මාව අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. චාමිකා ඔයාවත් එකතු කරගන්න හොමගමින් මැසේජ් එක දාලා තියෙනවා. එකතු කරගෙන මම යන හරහානේ මෙන්න මේ සින්දුවට. අපි කාංචනාගේ සින්දුවක් අහලා හෙඩ්ලයින්ස් උත් අහලා අයි මේ පැත්තට එමු. හරිද? හවස 5:42.

0: රටට වග කියන රේඩියෝ
1: වෙලඳ පසර 5 විනාඩි 45යි.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවසහය ඇතියට බලාපොරොත්තු වන්න.
3: සම අනුග්‍රහය.
4: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න. ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න. POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
5: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවද කරන්න බැරි?
6: මෙගා පවර් ටැග් දෙක ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් ගන්න. මෙගා පවර්.
7: සහයෝගීතා අනුග්‍රහය.
1: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 77 37 797.
8: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: වකුගඩු හානිවලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071 397 399.
9: ශ්‍රී ලංකා රුපියල ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකයේ බව බ්ලූම්බර්ග් කියයි. වාණිජ බට්ටමේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩාව කොළඹ වරායට. පළාත් සභා ඡන්දය ගැන ජවිපේ ලේකම් ටිල්වින් ගෙන් හෙළිදරව්වා. කොල්කොස්කෝපි යන්ත්‍ර 18ක් රෝහල් පද්ධතියට. හොරකම් කළ යතුරුපැදිවලින් ගොස් රන්මාල 18ක් කැඩූ පුද්ගලයෙක් අතරංගුවේ. ඇමරිකා ඉරාන සාකච්ඡා ගැන ට්‍රම්ප් ගෙන් ප්‍රකාශය.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: හවස 5:48 දැන්.
1: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය. සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: පිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: tunay tashma pa anu tunay tashma hata
1: lakhana radio itn
2: lakhana gena welawa hawasa 5 vinadi 55
3: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දිය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දියයි.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ඇයි නෝ කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොම මේ දෙවිලා?
2: දෙවිලා විතර නෙවෙයි මේ. ඇලිලා.
1: තුමයි නම් මේක හදලා බලන්නකෝ.
3: මම කිරික බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
4: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 වෙද්දි tune කරලා තියාගන්න.
5: Even in driving, Chamit and Charu.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට සතියක ලක්හඬ

හවස පහයි විනාඩේ පනස් පහයි වෙලාවවෙනින් අපි වහගෙන ඉන්න වෙලාවේ ඔන්නට පලංකව දන මේ පැතර මැසේජ් එකක් දාන්න තාමත් මම මේ පැත්ත ඉන්නවා. බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හත බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතට ඔයාට ඔන්න තාමත් පුළුවන්කම තියෙන මේ පැතට ඇවිල්ලා මාත් එක්ක ඔන්න සිදු අහන්න යන්න. ඒ විදිහට උඹට මැසේජ් කරලා තියෙන කට්ටියක් මං එකතු කරගද යන්නයි හදන්නේ සිංදුවකට හවස හය වෙන්න කලින්. නෑ මං කයා මාර වෙන කම් ඉන්නවනේ නේද? කෝ මන් නැද්ද කියලා දාලා තියෙනවා. අද ඉතාලිය පැත්තේ ලක්හඬ විතරමද කොහෙදෝ? හොඳයි හොඳයි, ඉතාලි වලින් අපේ වෙන්නේ සපේ හිතවත මැසේජ් එකක් දාලා තියෙනවා. මෙඩිසාව එකතු කරගන්නව ලස්සනම ලස්සන සින්දුවකට. ඊට පස්සේ එකතු කරගන්න කියලා තියෙනවා. කොහොමද අනේ ඔයා ඔච්චර හිනා වෙන්නේ කියලා තියෙනවා. හිනා වෙන්නේ ඒකෙන් තියෙන දෙයක් වගේ. චාරු කොහෙද හිනාව එතන කියලා තියෙනවානේ. එතන කියලා තමයි කියන්නේ. එහෙම කියලා මම හිතනවා. කුමාර කමක් නැහැ, නුවරින් එරන්දව එකතු කරගන්නවා. ඔන්න එරන්ද තමයි මට එහෙම කියන්නේ. දුව අනුත්තරවත් එකතු කරගන්න කියලා තියෙනවා. සිද්ධා කියලා තියෙන අපි බලමු දිගටම අහගෙන ඉන්න. ඊට පස්සේ එකතු කරගන්නවා මම මේ වෙලාවේ සවිඳු. දිනෙත්වත් එකතු කරගන්න කියලා තියෙනවා. අපේ ෆැක්ටරි එකේ හැමෝම මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ශ්වේතා ඔයා මාව අහගෙන ඉන්නවා කියලා මම දන්නා. මනාවත් එකතු කරගන්නවා. එලෙන් ගාමන්ට් එකේ හැමෝම එකතු කරගන්න කියලා කුෂානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කුෂානි ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ. එතකම සුදේෂ් එකතු කරගන්නයි මේ හදන්නේ. සුදේශාවත් එකතු කරගන්නවා. පවන් ගෙත්නද සිතුම් කුසල් අපිවත් එකතු කරගන්න කියලා රත්මලාණෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ

0: ඉන්න කියලා තියෙනවා.
1: හොඳයි.
0: තවදියා සද්ද වැඩි කරගමු. ඔයාලා හැමෝම එකතු කරගෙන මම යන්න හදන්නේ
1: වෙන බේස් සිද්දුවචෝ. සුබ සන්ධ්‍යාවක්. හවස 6:00 වෙලාව.

0: රටට වග කියන රේඩියෝ ඒකියා සුරේතුම මගතොට 2026 වසරේ සමාරම්භය
1: මේ 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඒකියා සුරේතුම මගතොට
1: ITN ලක්හඬ පූජා
0: සම්

0: වැනිදා සිට ජුනි 3 වෙනිදා දක්වා
1: පිළියම් පෙළ පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකි

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.
0: සතියග ලකන
1: හවස 6යි විනාඩි 7යි දැන්.

0: හඬ ලංකාවටම
1: හවස 6යි විනාඩි 12යි.

0: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
1: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත සුවඳ පිරේවා.
3: සතියක ලක්හඳ
4: හවස 6යි විනාඩි 13යි වෙලාව සවසන්දාවක් හැමෝටම. ඔන්න තව ටික වෙලාවක් තියෙනවා යාටයි මටයි කතා කරන්න නේද? ඉතින් ආරවල මේ පැත්තේ එන මෙසේජ් එකක් දැම්මට නැත්නම් තව පුංචි වෙලාවක් තියෙනවා. එන්න මේ පැත්තේ කටියක් එකතු කරගන්නට පුළුවන් කම තියෙනවා. 0.7 0.3 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 ගැන ඩයිල් කරගන්න හෙම බැරිවුණොත් එකයි මන්ටික් හිමින් කිව්ේ හොඳයි නේද කටක් එකතු කරගන්න ඕනේ යන්න හදානි වස්ස එක පැත්තච මේ වෙලාවෙම වහගෙනන්නා කියලා තියෙනවා උඩුගම් පල පැතට යන්න හදන්නේ උඩුගම් පලෙන් ඔන්න එකතු කරගන්නව රුක්ෂාන් සංජීව දර්ශන එතකොට සමන් තුෂාර නයනමින් සිලු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා තවත් කට්ටියක් ඉන්නවා කියලා තියෙනවා හපොයි කවක්නේ ඩිලානී කුමාරිවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ ඔකේ එකතු කරගන්න ඊට පස්සේ මම යන්න හදන්නේ හලාවත පැත්තට හලාවතින් මේ වෙලාවේ තනුරි මැසේජ් එකක් දාලා තියෙනවා අපි අහගෙන ඉන්නේ ගෙදරින් දැන් අකි අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා ගෙදර මේ වෙලාවේ හැමෝම ඉන්නවා කියලා තියෙනවා හොඳයි ඊට පස්සේ ඉඳුනිල් ඔන්නාවත් එකතු කරගන්න ලස්සන නමක් තියෙනවා ඉඳුනිල් ආව එකතු කරගන්න ගමන් ඊට පස්සේ මම යන්න හදන්නේ සිංගිති මගේ නම සිංගිති අක්කේ ආදරේට සිංගිති කියලා තමයි කියන්නේ කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ හරියනං අමාත් ආදරේට සිංගිති කියන්නම්කෝ සිංගිති ආව එකතු කරගන්න ගෙදරින් නම් තමයි මාව වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ඔකේ මං ආව එකතු කරගන්න රොහන් මේ වෙලාවේ මාව වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා කොළඹ පැති නම් තමයි මාව වහගෙන ඉන්නවා කියලා තියෙන්නේ මොකද කරන්න කියලා දන්නේ නැහැ ඊට පස්සේ මම යන්න හදාන්නේ ඒවාවත් එකතු කරගන්න දැන් ඉතින් නම හොයන්න එපේ රුවන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න රුවන් ආවත් එකතු කරගන්න බොහොම අමාරුවෙන් ඔයාගේ account එකට ගිහිල්ලා තමයි නම හොයාගත්තේ. ආවත් එකතු කරගන්න කියලා විතරයි ඔන්න මැසේජ් එකේ තියෙන්නේ ආවත් එකතු කරගෙන. එහෙනම් අපි යන් කටියුම එකතු කරගෙන මෙන්න මේ සිතුව අහන්න. හවස 6:15 වෙලාව.

0: තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.

ක්‍රියාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීම යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9. හවස 6:23 වෙලාව අය කියන්නේ අදට මට කිහින් ගැද වෙලාව හරි කියරගෙන ඒත එහෙනම් අද මා වහන් හිටිය ගොඩක් දෙනෙක් ඒ නිසාම ගොඩක් ස්තුතියි මගේ හැමෝටම ගොඩක් ආදරේ. යන කලින් ඉතින් තවත් කට්ටියක් ඉන්නවනේ, අර යන්න කිට්ටු වෙලා මැසේජ් කරන කට්ටිය හොගාලා ඉන්නවනේ. කීප දෙනෙක් හරි එක්කරගෙන යන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඔන්න එකතු කරගන්න හදන්නේ මෙන්න මෙහෙම. නුගාර ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ මම හැමෝම කිව්ව නැතත් මැසේජ් එක දාලා තියෙන ඔයාව හරි මතක් කරලා යන්න. ඊට පස්සේ නිරෝෂා මැසේජ් එකක් දාලා තියෙන අම්මා තාත්තා නංගි මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ධනංජන ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ආයෙත් යන්නේ හලාවත පැත්තට. හලාවතින් සිතුම් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දෙවමිනි ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ සදට මාව අහගෙන ඉන්නා කියලා තමයි කියන්නේ. හරි එහෙනම් ඒ කටිය එකතු කරගෙන මං අදට ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන අද මාව අහන් ඉිටම මට මැසේජ් කරපු ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි. මම ගිහින් එන්නම්. මම ෂාරූ.

0: настала.
1: ශ්‍රී ලංකා රුපියල ආසියාවේ ශක්තිමත් මුදල් ඒකකයේ බව බ්ලූම්බර්ග් කියයි. වාණිජ බට්ටවේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩාව කොළඹ වරායට. පළාත් සභා ඡන්දය ගැන ජවිපේ ලේකම් ටිල්වින්ගෙන් හෙළිදරව්වක්. කොල්පොස්කෝපි යන්ත්‍ර 18ක් රෝහල් පද්ධතියට. හොරකම් කළ යතුරුපැදිවලින් ගොස් රන්මාල 18ක් කැඩූ පුද්ගලෙක් අත්අඩංගුවේ. ඇමරිකා ඉරාන සාකච්ඡා ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශය. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණ යුදේශිකායි ත්‍රිවිර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොට විතරණ. ඊත කෙටි කාලයක් තුල ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකයේ බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති බව බ්ලූම්බර්ග් වාර්තාව පෙන්වා දෙනවා. එය ආසන්න වසර තුනකට පසු ශ්‍රී ලංකා රුපියලෙහි වාර්තාව විශාලම වර්ධනය ලෙසයි සඳහන් වන්නේ. මෙම සතිය තුළ ඇමරිකා ඩොලරයට සාපේක්ෂව රුපියල කැපි පෙනෙන ලෙස අති ප්‍රමාණය වීම සහ ආසියානු වෙනත් මුදල් ඒකක අභවා යාමත් සමග ශ්‍රී ලංකා රුපියල මෙසේ එක්වරම 0.3කින් ශක්තිමත් වී තිබෙනවා. ඒ මුදල් වෙළඳපොළ ඉතා දැවැත්ත වෙනසක් ලෙසයි සැලකෙන්නේ. IMF වැඩසටහන රිසි පරිදි ක්‍රියාත්මක වනු ඇතැයි යන අපේක්ෂාව මත වෙළඳපොළ තුළ ධනාත්මක ප්‍රචාරයක් හිමිවීමත් සමග ශ්‍රී ලංකා රුපියල පිළිබඳ විශ්වාසයක් ඇති වී ඇති බව බ්ලූම්බර්ග් වාර්තා පෙන්වා දෙනවා. ඊට අමතරව ඩොලර් සැපයුම ඉහළ යාමද ඊට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකාවේ පුරජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සංදිස්ථානයක් සයිතුවහන් කරමින් මෙරට ප්‍රථම වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය කොළඹ වරායට රැගෙන වී තිබෙනවා. ඉදිරි මාස කිහිපයේදී එය ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් ජාතික පද්ධති ක්‍රියාකාරී වෙත විශාල සහයෝගයක් ලැබෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ. දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල පද්ධතිය මුහුණ දුන් ප්‍රධානතම අභියෝගයක් වූයේ පුරජනනීය බලශක්ති උත්පාදනයේ පවතින අස්ථාවරත්වය සහ උපරිම විදුලි ඉල්ලුම් පවතින වෙලාවන්වලදී ඇතිවන විචලනයන් කලමනාකරණය කිරීමයි. ඒ අනුව අද වරායට ගොඩබා ඇති පද්ධති හරහා ජාතික පද්ධතියට එක්වන සෑම මෙගාවොට් පැයක බැටරි ගබඩා ධාරිතාවක්ම වඩාත් ස්ථාවර සහ ඔරොත්තු දෙන විදුලි පද්ධතියක් නිර්මාණය කිරීමට ඉවහල් වනවා. එමගින් දිවාස ව්‍යාපාර මෙන්ම සමස්ත ආර්ථිකයටම විශ්වාසදායක සහ පිරිසිදු බලශක්තියක් සැපීමයි අපේක්ෂාව. මෙම ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 40ක්. එය තනි ව්‍යාපෘතියකට පමණක් සීමා නොවන අතර ජාතික විදුලි පද්ධතිය පුරා උපය මාර්ග විහිදී යන පුළුල් ජාලයක් ලෙසයි ස්ථාපිත කිරීම සිදුවන්නේ. ඒ අනුව පළමු අදිර යටතේ මෙගාවොට් 10ක ධාරිතාව බැගින් වූ උප ව්‍යාපෘති 16ක් දෙවෙන පුරා ප්‍රධාන විදුලි උපවලවල් කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කරනවා. ඒ සමාරම්භයේ සැන්තුහන් කරමින් මෙවන විට කොළඹ වරායට ලැබී ඇති පළමු බැටරි පද්ධති කාණ්ඩය ගාල සහ බාතර උපවල වෙත යොමු කිරීමටයි නියමිතව තිබෙන්නේ. දිවයින පුරා ප්‍රධාන කලාප ලෙස ව්‍යාප්ත කෙරෙන සැලසුමේදී පළමු කලාප ලෙස බස්නාහිර සහ දකුණු පළාත තෝරාගෙන තිබෙනවා. ඒ යටතේ පඩපිටිය, හොරණ, කොස්ගඹ, පානදුර, අම්බලන්ගොඩ සහ හම්බන්තොට ප්‍රදේශවල මෙම පද්ධති ස්ථාපිත කිරීමට නියමිතයි. දෙවන කලාපයේ ලෙස බද්දෙම, වයඹ සහ සබරගමු පළාත් හඳුනාගෙන ඇති අතර කිරිබත්ගොඩ, කුරුණෑගල, බෝලවත්ත, දාම්පේ සහ පණ්ඩලියන ප්‍රදේශ ඊට ඇතුළත්. උතුරු සහ නැගෙනහිර පළාත් තුන්වන කලාපයේ ලෙස ක්‍රියාත්මක වනවා. චුණ්ඩාක්කම්, කිල්ලෝච්චි සහ අම්පාර ප්‍රදේශයි ඊට ඇතුළත් වන්නේ. සිව්වන කලාප යටතේ ඌව සහ උතුරුමැද පළාත්වල මහියංගණය මෙන්ම මොන්රාගල ප්‍රදේශද ආවරණය වන පරිදි මෙම තාක්ෂණය ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. රුපියල් මිලියන 114ක වියදමින් ගැබ්ගල පිළිකා ප්‍රතිකාර සේවාවන් සිදු කිරීම සඳහා භාවිත කරන කොල්පොස්කෝපි යන්ත්‍ර 18ක් මෙවන විට මේ වසර තුල රෝහල් පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙරට රෝහල් පද්ධතිය තුල කොල්පොස්කෝපි යන්ත්‍ර පවතින්නේ 15ක් පමණයි. නව යන්ත්‍ර ලබාදීමත් සමගම සංඛ්‍යාව 33ක් දක්වා හෙළ යාම සිදුවනවා. කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතර ගැබ්ගිල පිළිකාව පස්වන ස්ථානයේ පස්වන බව මෙවන විට හඳුනාගෙන තිබෙනවා. රෝගීන්ට අවශ්‍ය කරන පරීක්ෂණ සිදුකර ගැනීමට දිවින පුරා රෝහල්වල පැවති සීමිත යන්ත්‍ර සංඛ්‍යාව හේතුවෙන් අපහසුතා මතුවද එම තත්ත්වය කමනාකරණය කර ගැනීමට නව යන්ත්‍ර ලබා දීමෙන් හැකිවනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. දෙට්ව සිලිකුණ අටුවත් සමග ඇති වූ ආපදා තත්ත්වයේ හමුවේ ජනතාවට සහන සැලසීමට රුපියල් බිලියන 500ක් වෙන් කිරීම හේතුවෙන් මේ වසරේදී පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහතා පවසනවා. ඒ යාපන දිස්ත්‍රික්කයේ පිහිට වූ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්
0: පහුගිය අයවැයෙන් මැතිවරණ සඳහා මුදල් වෙන් කරා පළාත් සභා ඡන්දය තියන්න අරමුණු කරගෙන එහෙම තියෙනකොට තමයි අපිට දිත්තා කුණාටුව ආවා. ඒ නිසා අපට සිද්ධ වුණා අයවැයට වෙන් කරපු සල්ලි එහෙම තියෙද්දී රුපියල් බිලියන 500ක් කියන කෝටි 5000ක් දිත්තා වෙනුවෙන් වෙන් කරන්න ඡන්ද ගන්නපු සල්ලි. ඒ නිසා අපට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ නැහැ. සහ දැන් මේ අලුත් ප්‍රශ්නකුත් ඇවිත් තියෙනවා. මේ නීතිය සම්බන්ධ ප්‍රශ්නක් කොතුලා තියෙනවා. මේ පළාත් සභා ඡන්දේ කල්යන්නේ රයින් වික්‍රමසිංහලගේ කාලේ පළාත් සභාවට
1: එක්සත් රාජධානි සිදුකළ නිල සංචාරය සාර්ථකව අවසන් කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය යළිදී වෙනට පැමිණියා. 2026 පොදුරාජ්‍ය මණ්ඩලයේ ගිණුම් පාලක මණ්ඩලයේ 43 රැස්වීමට සහභාගී වීම සඳහායි අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය සිදු වුණේ. පසුගිය 18 සංචාරය ආරම්භ කළේ එරට සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයේ 60 සංවත්සරයට එක්වෙමින්. අනතුරුව අග්‍රාමාත්‍යවරිය ඔක්ස්ෆර්ඩ් ගෝලීය හා කලාපීය අධ්‍යන පාසල වාර්ෂිකව සංවිධාන කරන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ඇන්ටර් විද්‍යාලයේ වසරේ දේශනය පැවැත්තුවා. මේදී අග්‍රාමාත්‍යවරිය ආචාර්ය හරණි අමරසූරිය පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය පාලනය හා දේශපාලනය අතර සම්බන්ධතාවය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අර්ථවත් ලෙස සිටු කිරීම සඳහා ගන්නා උත්සාහයන් පිළිබඳවයි. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරිය එක්සත් රාජධානියේ විදේශ පොදුරාජ්‍ය මණ්ඩලය හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ ලේකම්වරිය සමගද සාකච්ඡා පැවැත්තුවා. මේ මොහොතේ රටේ කිසිදු ආර්ථික අර්බුදයක් නොමැති බව වරලත් ගණකාධිකාරී ආර්ථික විශ්ලේෂක අමරසේන අතුකෝරළ මහතා පවසනවා. ඒ ස්වාධීන රූපවාහිනී 7 පැය වැඩසටහනට එක්වෙමින්
2: මේ අපේ මුදල විතරක් නෙමෙයි මේ වෙලාවේ පල්ලයට ආවේ. ඉන්දියානු රුපියල 106.4කින් පල්ලයට ආවා. ඊට පස්සේ නේපාලය ගත්තත්, බංග්ලාදේශය ගත්තත්, විශේෂයෙන්ම ඉන්දුනීසියාව ගත්තත් 40 පල්ලයට ආවා. ඒ කියන්නේ මේ අනෙකුත් ලෝකයේ රටවල්වල ඔක්කොගෙම මේ යුද්ධින් දා තමන්ගේ කරන්සියක ඩිප්‍රීසියේට් වෙලා එහෙම නැත්නම් අගේ අඩුවීමක් වෙලා. ඩොලර් වලට ඉල්ලුම වැඩි, සැපීම අඩු, මේක පොඩ්ඩක් පාලනය කරගන්න ඕනේ. ඒතර මොකද්ද ආණ්ඩුව කරේ? අධිභාරයක් දැම්මා. ඒ කියන්නේ 130 තිබ්බ බද්ද 145ට ගත්තා. ඒක කරේ මාස 3කට. ඒකෙන් ආණ්ඩුව බලාපොරොත්තු වුණේ ආදායමක් ලබා ගැනීම නෙමෙයි. ඒ කියන්නේ LCR එක නැත්තම් ඩොලරයකට තියෙන ඉල්ලුම අඩු කරගන්න එක. රුපියල ස්ථාවර පවත්ත. පොළ ලබන සතියේ LCR ීමත් අගේම අපිට අපි බලාපොරොත්තු වෙන රජයට IMF එකෙන් ඩොලර් මිලියන 700ක් දෙයි කියලා. ඒතරේ අය 700 තේමත් එක්ක බොහෝ දුරක බොරොන්ඩෝ කියන ඩොලරක ආවෝ. පල්ලෙහාට ඒ කියන එකේ බලාපොරොත්තු තමයි වෙළඳපොළ තුළ තියෙන. එතකොට දැන් ඩොලර් වලින් ගත්ත ණය, පිට රටවලින් ගත්ත ණය, ওই සංවිධාන වලින් ගත්ත ණය, ඩොලරට සාපේක්ෂව රුපියල කොච්චර ඉහළ ගියත් ඩොලර 7ක්වත් වැඩිපුර වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩොලර ණය ඩොලර් වලින් ගෙවල් වෙනවා. අප සතුව බිලියන 7 සංචිතය අපි පවත්වාගෙන යන රටක් ලෙස.
1: මේ වසරේදී ලොකුලූණු මෙට්‍රික් ටොන් 70,000 අස්වැඩක් ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය වසරේදී මෙරට ලොකුලූණු අස්වැන්න ලෙස ලබාගෙන ඇත්තේ මෙට්‍රික් ටොන් 50,000ක් පමණයි. ඒ අනුව අස්වැන්න ඉහළනන්වමින් ලොකුලූණු ආනයනය සඳහා වාර්ෂික වැය වෙන රුපියල් බිලියන 25,000ක මුදල ඉතිරිකර ගැනීමයි නව වැඩපිළිවෙලේ අරමුණ. එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් ලොකුලූණු බීජ නිෂ්පාදන කම්පනයක් ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ නච්චදුව ගොවි ජනපදය එවැනි වෙඩියෝදාගෙන ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ත හා පුහුණු අධ්‍යක්ෂ පේසිසිර කුමාර මහතා සඳහන් කළේ.
3: මේ සඳහා මම හිතනවා ඔබේ මහත්තුරු සහභාගී වෙන්න කියලා ඉල්ලා හිටිනවා මේ වැඩසටහන සඳහා. මේ වැඩසටහන මගින් අපේ ජාතික නිෂ්පාදනයට මෙට්‍රික් ටොන් 172කට ආසන්න ප්‍රමාණයක් බීලුණු නිෂ්පාදනයට දායක වෙන්නත්, ඒත් එක්කම ජාතික නිෂ්පාදනයට සත්‍ය බීජ නිෂ්පාදනය කිලෝග්‍රෑම් 450කට අධික ප්‍රමාණයක් රටට දායාද කරන්නත් මේ ව්‍යාපෘතිය ඉවහල් වෙනවා. ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා මේ ගොවි මාතෘ 43කට ආසන්න ප්‍රමාණයක් කරා තමයි මේ බීලුණු සත්‍ය බීජ නිෂ්පාදන ගම්මාන වැඩසටහන ආරම්භ කරන්නේ. ඒ හරහා ගොවි මහත්තුරුන්ගේ ජීවන මට්ටම උසස් කරන්නත්, බීලුණු නිෂ්පාදනයේ රටට දායක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා මෙම ව්‍යාපෘතිය මගින්.
1: හෙට පෙරවරු 9:30ට ඩියෝචා මාත්‍ය ඩාමල් කනුරත්න මහතාගේ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩ්වල් ආචාර්ය රවීන් තුෂාර වික්‍රමාරාජ මහතාගේ ප්‍රධානත්වයෙන් ලොකුලුණු බීජ නිෂ්පාදන කම්පානී වැඩ කටයුතු ආරම්භ වෙනවා. ජයිකායතනයේ ජ්‍යෙෂ්ඨ නේවාසික නියෝජිත මිනෝරු මුසුනුසිටා මහතාද ඊට එක්වන බවයි සිසිර කුමාර මහතා ප්‍රකාශ කළේ. පවතින වැස් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 28,000කට වැඩි පිරිසක් බලපෑමට ලක්වති බව අපදා කමරාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට. එම දිස්ත්‍රික්කයේ පවුල් 3,950කට අයත් පුද්ගලයන් 15,913ක් පීඩාවට පත්ව සිටිනවා. ඊට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 4,265ක්, කොළඹ දිස්ත්‍රික්කයේ 4,566ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ 4,558ක්ද බලපෑමට ලක්වති බවයි ආපදා කමරාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ. ත්‍රිකුරාමලී, ගාල්ල, වවුනියාව යන දිස්ත්‍රික්වල ජනතාවද පීඩාවට පත්ව සිටිනවා. මේ අතර නිරිතදිග බෝසම්බ දිවිනහර හා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 50 ඉක්ම වූ තරමක තදවැසි ඇතිවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම තත්ත්වය දිවයිනේ ප්‍රදේශ රැසකට බලපාන බවයි කාර්ය රියුතු කාලුගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය ප්‍රකාශ කළේ.
4: නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙන්නේ පවතින්නේ අද දිනේ බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරගේ දිස්ත්‍රික්කවලත් ඉතින් ඉඳ වැසියෝගිකුරම් සහිත වැසිය තිබීමේ හැකියාව තියෙනවා. ඒ අතරිනුත් බස්නාහිර සහ සබරගමු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසිය තිබීමේ හැකියාවක් තියෙනවා. එනිසා විශේෂයෙන් මතක් කරනවා විගුරුම් සහිත වැසිත් එක්ක ඇති වෙන්න පුළුවන් తాවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්න. දිවයිනේ අනිකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයකයි අද දවසේ පවතින්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල තුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත්, ඒ වගේම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට 5 කිලෝමීටර 40 දක්වා තරමක් තද සුළං ඇතිවීමේ හැකියාවත් අද දිනේ තියෙනවා.
1: පසුගිය දිනකෙහිපේ ප්‍රදේශ රැසකට අධික වැසි ලැබීම හේතුවෙන් බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වුණා. ඇතැම් ස්ථානවල ජලය බැසගියද ගංවතුර අවදානම් තත්ත්වය තවදුරටත් පවතින බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. අත්නගලෝය ආශ්‍රිත ප්‍රදේශ රැසක් ජලය යටව පවතින අතර ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ අධිවේගී මාර්ගයේ අසල පිහිටි පාලම ගිල බැසීමට ලක්ව ඇති අතර එය සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි පීවරගෙන ඇත්තේ. ගම්පහ ගනේ මුල සහ ගම්පහ ජායල මාර්ගද ජලයෙන් යටව පවතිනවා. මේගමුව මේරිගම 251 ප්‍රධාන මාර්ගයේ මැල්ලව ගෙදර පාලම සම්පූර්ණයෙන් ගංවතුරට හසුවීම හේතුවෙන් ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. පවතින වැසි තත්ත්වයේ සමග කළුගඟද පිටාර් කැලෙමෙන් හොරණ බැල්ලපිටිය ආශ්‍රිත පහද්දීම් ජලයෙන් යටව පවතිනවා. බුලත් සිංහල කළුතර මාර්ගයේ දීකඩුව ප්‍රදේශයෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති කුඩා ගඟ පිටාර ගැලීම හේතුවෙන් අවට පහත් බිම්ද ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර නායම් අනතුරු ඇගවීම් දීර්ඝ කර ඇති බව ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ සඳහන් කළා. ඒ අනුව කෑගල්ල, රත්නපුර, කොළඹ, කළුතර, නෝරිලී යන දිස්ත්‍රික්වලට අනතුරු ඇගවීම් තවදුරටත් බලත්මක බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. 2026 ආසියා කලා සිනමා උළෙලේ හොඳම කැමරාකරණය සඳහා වූ සම්මානය රිවර්ස්ටන් චිත්‍රපටිය වෙනුවෙන් ප්‍රභාත් රෝෂණ දිනාගත්තා. ඔහු මෙම ඇගේමට පාත්‍ර වූයේ අභියෝගාත්මක සහ දැකුම් කළු ලෙස කැමරාව හැසිරවීම හේතුවෙන්. 2026 ආසියා කලා සම්මාන උල්ලේපැතුනේ බකාවු රාජ්‍යයේදී. එහිදී සම්මාන හිමිකරගත් රිවර්ස්ට චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ ප්‍රභාත් රෝෂණ යළි දෙවියන්ට පැමිණීමෙන් පසු සම්මානයේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වුවා.
5: නොමිනේෂන් නමයක් තිබුණා. නමෙන් එහෙකට රිවර්ස්ටන් වලින් මාව තේරලා තිබුණා. ආසියාතික රටවල් සියලුම රටවල් ටික තිබුණට ලොකු විශේෂත්වයක්. මම හිතුනේ නැහැ අපට හම්බ වෙයි කියලා. මොකද ඒ තිබුණ ෆිල්ම් සති දෙවන්ත ෆිල්ම් රිවර්ස්ටන් චිත්‍රපටයේ මට සපෝට් එක දීපු සියලු දෙනාම නම් කියන්න බෑ. සියලු දෙනාම මාර සපෝට් එකක් දුන්නා. ඉතින් මේක ටීම් වර්ක් එකක්. ඒ සියලු දෙනාගේ සපෝට් එක නැත්නම් අපිට මේ වැඩේ කරගන්න හම්බ වෙන්නේ නැහැ.
1: රුපියල් ලක්ෂ 80කට වැඩි වටිනාකමකින් යුත් රන්මල 18ක් කොල්ල කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙම කොල්ල කෑම් සඳහා ගොස් ඇත්තේ සොරකම් කරන ලද යතුරුපැදිවලින් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 28ක පඩිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවේ. ඔහු බහරගම, හෝමාගම, මීගොඩ, මෙරිහාන, කොට්ටව සහ බල්පියර ප්‍රදේශවලදී කාන්තාවන්ගේ රන්මල කොල්ලකා ඇති බවට අනවන්නේ වී තිබෙනවා.
6: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
1: ඉරානයේ සමග පැවැත් වූ සාකච්ඡාවන්හිදී සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ඇමරිකා රාජ්‍ය ලේකම් මාර්ක් රුබියෝ පවසනවා. ඉරාන ඇමරිකා ගිවිසුම සම්බන්ධයෙන් වන සාකච්ඡා බොහෝ දුරට අවසන් බව ඇමරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි රාජ්‍ය ලේකම්වරයා මේ බව සඳහන් කළේ. හෝමු සමුද්‍ර සන්ධිය දැවත විවෘත කිරීම ඇතුළු කරුණු රසක් සාකච්ඡාවලදී එළඹී එකතාවයට ඇතුළත් බව සඳහන්. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරියේදී දැනුම් දෙන බවයි. මේ අතර ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකෙකුද පසුගිය සතියේදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඇමරිකා හා ඉරාන ස්ථාවරත්වයන් එක් භාවතකට පිවිස තිබුණද ඇමරිකාව පරස්පර විරෝධී ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් අනතුරු අගවන බවයි. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 69 වන තරගය මේ වන විට පැවැත්වෙනවා. රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමයි ඊට එක්ව සිටින්නේ. ප්‍රථමයෙන් පන්තුර පහර දුන් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම කල්ලු 8ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 205ක්. පිළිතුරේදීම ක්‍රීඩා කරන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර පන්දු වාර 5ක් අවසානයේ කල්ලු 4ක් දැවී ලකුණු 44ක් රැස්කරගෙන සිටියා.
6: ලකඩ ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: ශ්‍රී ලංකා රුපියල ආසියාවේ ශක්තිමත්ම මුදල් එකකේ බව බ්ලූම්බර්ග් කියයි. වාණිජ බට්ටමේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩාව කොළඹ වරායට. පළාත් සභා ඡන්දය ගැන ජවිපේ ලේකම් ටිල්වින්ගෙන් හෙළිදරව්වා. කොල්පොස්කොපි යන්ත්‍ර 18ක් රෝහල් පද්ධතියට. සොරකම් කළ යතුරුපැදිවලින් ගොස් රන්මාල 18ක් හැඩූ පුද්ගලයෙක් අත්අඩංගුවේ. ඇමරිකා ඉරාන සාකච්ඡා ගැන ට්‍රම්ප් ගෙන් ප්‍රකාශය. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
4: හවස 6:52 දැන්.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: Magi Perel
2: මේ චැනල් එකේ තමන්ගේ අනිත් පැත්තේ ඉන්න කව උනත් ගෙනල්ලා උගේ ප්‍රතිගලෝල යවනවා කියලා මම දන්නවා. මම පොඩ්ඩක් මොකද බෙල්ට් එකක් එහෙම දාගෙන ආවා.
3: ඒක හොඳයි.
4: අධ්‍යක්ෂණය ඉන්තික ධර්මතිලක.
3: ලංකාවේ ඕනතරම් කාන්තාවන් ඉන්නවා, ස්ත්‍රීන් ඉන්නවා, තමන්ගේ පවුල තනියම රකබලා ගන්න. කිසිම පුරුෂයෙක්ගේ උදව්වක් නැතිව.
2: ඕනතරම් කියන එක ඇතුළෙම තියෙනවනේ. හැමතැනම නෑ කියන්නේ.
4: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

ජීවිතයේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

රාත්‍රී 7යි විනාඩි 7යි වෙලා ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුමයි අරගෙන ඉතින් ඔන්න සුබරුදු ලෙන්ගතු ගමින් ඇවිල්ලා ඉන්නවා රාත්‍රී 9 වෙනකම් මේ ආදරේ බෙදා ගන්න පුළුවන්. ඉතින් කොහොමද? හරියටම දින 7කින් නේද? මං හිතනවා සතුටින් සනීපෙද නේද? පරිස්සමට ඉන්නවා කියලා. එහෙම තමයි ඉතින් ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාවට ඉතින් අපි සතුටින් තමයි ඉන්නේ. මේ පැය දෙක කියන්නේ ඉතින් රේඩියෝ එකට අලුත්ම කලාවක් නේ. අතීත දේවල් අපේ ජීවිතයේ අනාගතය සාර්ථක කරගන්න අපිට අවශ්‍ය වෙනවා වගේම තමයි. ආදරණීය ජෝතිගේ හඬ අපේ හදවත සනහලන්න අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මොකද කරන්නේ? අද අපි මේ ආදරේ විඳා ගන්න කතා කරමු. 011 275 766 011 275 285 අපේ දුරකථන අංක දෙකම විවෘත රාත්‍රී 9 වෙනකම්. ඒ වගේම තමයි මේ 070.3 93.5 93.7 අපේ WhatsApp අංකෙත් මතකයි නේද? රාත්‍රී 9 වෙනකම් ඉතින් පුළුවන් ක්‍රීඩේ විතර මැසේජ් එකක් දැම්මොත් ආදරණීය ජෝතිගේ ආදරේ අපි බෙදාගමු එකට. ලකන ඔෆිෂියල් Facebook page එක පැත්තට ගියොත් ලයිව් එක බලන්න පුළුවන්. කමෙන්ට් එකක් දාන මතක් කරන්න එපා ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේම තමයි ලයිව් එක ෂෙයා කරන්න ඕන නේද? හරි ඉතින් මේ ආදරේ අපි මේ විදිහට බෙදා ගන්න අතරේ ආදරණීය ජෝති ගැන යමක් කියන්නට හිතෙනවා. යමක් නෙමෙයි ඉතින් ආදරණීය ජෝති ගැන කතා කරනවා නම් අපිට දිනක් දෙකක් සතියක් අවුරුද්දක් වුණත් කාලය මදි. ආදරණීය ජෝති උත්සාහය කියන දැවැන්ත වචනයට පරිසමාප්ත අර්ථයෙන්ම සාධාරණයක් කරපු චරිතයක් නේද? අදරත් ඔබේ හදවතේ රැඳුණු හඬ ඒ විදිහට කියන්න පුළුවන් වෙන්නේ ඒ උත්සාහයේ ප්‍රතිඵල හින්දා. ඉතින් ගමනක් යනවා කියලා කියන්නේ ඉතින් ලේසි දෙයක් නෙමෙයි. ජීවිතේ සාර්ථක කරගන්නවා කියන එක ලේසි නැහැ. අපිට වාසනාව විතරක් තිබිලා මදි. උත්සාහයක් තියෙනවා ජීවිතේ සාර්ථක කරගන්න. ඉතින් ඒ විදිහට උත්සාහවන්තව ජීවිතේ සාර්ථක කළ අදටත් ඒ හඬින් අපිට සැනසෙන්න අවස්ථාව ලබා දුන්නු ජෝතිගේ ආදරය අපි මේ විදිහට විඳගමු. මේ ආදරේ ආදරණීය ජෝති.

0: එකක් හඳ රඩියෝ ITN
1: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩිතහනේ නුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ITN ලක්හඬ පූජා සම්

0: ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දක්

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 479 579.
1: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
2: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
1: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
2: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
1: නොවිනස් වන රසවත්ම රසය.
2: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
1: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
3: විසක් මංගල්‍යයට

0: තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන වෙසක් සැරිසර
1: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
2: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
3: ආදරණීය ජෝති. ආදරණීය ජෝති. ජෝති.
4: රාත්‍රි 7යි විනාඩි 26 ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව ඉතින් ඔන්න අපි අද වැඩසටහන මුලින්ම යන්න දෙන්නේ ගණේ මුල්ල වැතර අයබෝවන්. හොඳින් ඉන්නවා ඉතින් කොහොමද ඔයාට?
5: ඔව් මේ මම වාස ගන්න අත්තේ ට්‍රයිකලා මේ ගන්න බැරි වුණා ඉතින් මේ මොහොත දෙකන් තමයි ට්‍රයිකල්.
4: ඉතින් ඔන්න එහෙනම් අද ඒ බලාපොරොත්තුව ඉටු වෙලා තියෙනවා. කවද අපි ආදරෙන් එකතු කරගන්න ඊළඟ ගීතයට?
5: මේ මට කවිසි දෙකක් ආයි මතක් කරන්න.
4: කියමු බලන්න.
5: ලංකා භූමි තලයේ ඉපදුන ජෝති ගායන පෙරමුණේ පළවෙනි ආජෝති අපගේ හදවතේ ජීවත් වන ජෝති සැමදා දිනේවා ලක්හඬ තුල ජෝති
4: එසේම වේවා ඉතින්
5: මල් පුතාගේ කටහඬ හැඟුම් වරයි සාධාරණය ජෝතිට ඔබ ඉෂ්ට කරයි අපට ඇති එකම සතුටත් එයම තමයි
4: ජෝති රාත්‍රිය ඇත්තේ ඔබ ළඟමයි ඒ වුණාට එහෙම නේද ඉතින් අපි ආදරෙන් එකතු කරගමු ඊළඟ ගීතයට
5: ඔව් මේ එකතු කරගන්නවා ඉමුල් ගොඩින් නිමල් සිරිල මහත්තයා ඒ වගේම බැලුම් හරි ජයතිලක රාජපක්ෂ ජයතිලක රාජපක්ෂ විහාර රාජපක්ෂ එකතු කරගන්නවා අම්බේ පුස්තෙන් උසිකර මධ්‍යාසන අසල ගෑමකල ජයරත් මහත්තය එක දුර්ගන්නවා වේයන්ගොඩ රජවත්තෙන් එක දුර්ගන්නවා මංගලිකා රායපස්ස නංගීත රත්නායක මහත්
4: ආයෙ දවසකදී මේ ආදරේ බෙදාගන්න අපිට කතා කරන්න ඕන ජ්‍යොතිමත් රාත්‍රියක් වේවා ඉතින් ඔබතුමන්ට ඒ වගේමයි ඉතින් කවි සිතුවිලි එනවා ආදරණීය ජ්‍යොති වාදරෙන් අහන් ඉන්න වෙලාව නේද එහෙම හැඟීමක් එන්නේ හදවතේ අපේකම එහෙම තියෙනකොට නේද හරි අපි යන්න දන්නේ WhatsApp chat එක පැත්තට හිමාලය කොහොමද ඉතින් අපි ඔන්න සද්දරම ජෝති රාත්‍රිය අහන් ඉන්නේ මේ වෙලාවේ අපිවත් එකතු කරගන්න කියලා තමයි අපිට මීදිගමින් මදු කියන්නේ ඔන්න මදු ඔයාගේ මැසේජ් එක තමයි අපි අද මුලින්ම කිව්වේ සුබ ජෝති රාත්‍රියක් වේවා මාතලේ රන්මුතුගමින් තමයි මැසේජ් එක එවන්නේ සම්පත් ඉතින් සම්පත් කොහොමද වෙලාවේ හිරින්ද නාලිකාය වගේම වැරදි අකුරු බිරින්ද නේද ඒකනේ ඒ වගේම තාත්තා හීන් බණ්ඩ පුතාලද තුන්දෙනා සහන් කවීෂ චතුර ලක්කනහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට සම්පත් කියනවන සම්පත් වගේ පවුල හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතේට අපි හැමදාම ජෝතිට ආදරෙයි මේ වේයන්ගුඩින් ගීතාන් එහෙමයි කියන්නේ ඉතින් ඔන්න ගීතානේ වාගේ මැසේජ් එක මේ මහත්තයා හේම කුමාරයි පුතාලා දෙන්නයි එයාලගේ ෆැමිලි දෙකයි කිතුල්ගල මාලනී දුව ඇතුළු ඒගොල්ලොන්ගේ පවුලේ සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්නවා බුදු සරණයි කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ ඉතින් ඔන්න ගීතානි මහත්මියගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ අපි වේයන්ගොඩ ඉඳලා යන්න හදන්නේ පස්සයාලේ පැත්තට පස්සයාලේ මැදිගැලේ පැත්තෙන් තමයි මේ මැසේජ් එක යවන්නේ සුමුදු අපිට ජෝතිපද මහත්මයාගේ යුග ගීතයක් දෙන්න ඔන්න සුමුදුද එකක් නෙමෙයි දෙක තුනක්ම දුන්නයි ඉතින් තවත් කිහිපයක් තියෙනවා ඉතින් කොහොමනත් සුමුදුගේ පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා බිරිඳ දරුවන් තුන්දෙනා ඒ වගේම කම්මල් පිටියෙන් සුරංජි අක්කා ඒ වගේම නිමල් අයියා තුෂාර අක්කා සුනිල් ලතා නේද තියෙන්නේ ලතා. හරි. ඉතින් මේ අය අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. අපිවත් ජෝති රාත්‍රිය එකතු කරගන්න. අපිත් හැම ඉරිදම ආසාවෙන් ජෝති රාත්‍රිය හරනවා. තාත්තා තමයි වැඩිපුර මාස ආදරේ ජෝතිපාල මහත්මයාට. එහෙමයි කියලා තියෙන මහින්ද ඉදිරිසිංහ තමයි තාත්තා. ඔන්න අම්මා ප්‍රියන්ති නංගි හංසනී. එවාගේ මැසේජ් ගෙවන්නේ අචිනි තාරිකා. බාප්පයි පුංචි අපි හැමෝම එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු. මැසේජ් එක වැල්දීනේ දෙවුනුවර ආරච්චි ගෙදරින්. කපුගම දෙවුනුවර ආරච්චි ගෙදරින් එපු මැසේජ් එක තමයි අපි මේ විදිහට ගිවිදින්. ඔන්න තාම මැසේජ් එකක් කියවුනේ දයාලවන්න තමයි මේ කියන්නේ. 07.3.93.5.93.4 ඉදින් ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන ආදරණීය ජෝති වෙනුවෙන්. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලකන මොනින් ඉස්සල්

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රිය 7යි විනාඩි 39 වෙලා ආදරණීය ජෝතිගේ උණුහුමේ තමයි ඉතින් ඔබ ඉන්නේ ඉතින් ආදරෙන් නේද අද දවස ගැන පොඩක් අපි අතීතයට ගිහිල්ලා හැරිලා බැලුවොත් ජීවිතේ අපිට තවත් පුංචිම දුකක් පුංචි වල පුංචි නෑ ටිකක් දැනෙන දුකක් හදවතට දැනෙන දුකක් ඇති වුණු දවසක් හෙළ සිනමාවේ නිලි රජිනිය මාලනී ෆොන්සේකා මහත්මිය අපිව දාලා ගිහිල්ලා හරියටම අවුරුද්දක් වෙනවා ඉතින් ජ්‍යොති රාත්‍රියෙන් අපි තීරණය කළා එතුමිය වෙනුවෙන් එතුමියගේ මතකයේ යලිත් අවදි කරන්නට එවෙනුවෙන් තෝරගන්නවා ලස්සන ගීතයක් එකක් නෙමෙයි දෙකක් කොහොමනත් ආදරණීය ජෝතිගේ හඬට ඒ රංගනය ඔබේ හදවතට ඔබේ නෙතට ඒ මතකයන් එක් කරાવી ජීවිතේ එහෙම තමයි නේද නැවත හමුවෙමු චිත්‍රපටියේ ලස්සන ගීතයක් තමයි තෝරගත්තේ විජය මහත්මයාත් එක්ක මාලනියගේ රංගනය යලිත් ඔබේ හදවතේ ඒ මතකයන් තුල නැගීවා ඒ කලාකරුවන් කවදාවත් අපිව දාලා යන්නේ අපේ හදවතට ඒ මතකයන් ඉතුරු කරලා යන්නේ ඒක තමයි මේ රසලුව ඇත්ත කතාව මේ ආදරේ ආදරණීය ජෝතිගේ

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාරම හරගම

එයාගැද ආතරය තුළ වෙලාවේ ජීවිතය දුකීද සතුටද හැම වෙලාවක්කිතින ඇහනේ එයාගේ හඬ.

0: රාත්‍රී 7යි විනාඩි 53යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ තමයි ඉතින් අපි ඉන්නේ. යනදනේ රදා වඩුන්නේ වැත්තට. අයිබෝවන්. ආසාවෙන් ගීත ටික අහගෙන ඉන්නවා. කොහොමද ඉතින් ජීවිතේ?
1: හොඳයි, සුන්දරයි. ඉතින් රාජකාරී ගියේ සත්‍යන රාජකාරී කරන ගමන් ගත්තා. ඉතින් ගන්න බැරි වුණා. සත්‍යෙන් ඒත් ගීත ටික අහුවා.
0: දත්ත රාජකාරී කරන ගමන්ද මේ වෙලාවේ?
1: ඔව්, අදත් වැඩ කරන ගමන්.
0: ඉතින් කාව දෙක තුන කරන්න ආදරෙන් අපි ඊළඟ ගීතයට.
1: ඉතින් මුලින්ම මම ස්තුතියෙන් දෙනවා ලස්සන ගීත ටිකක් අහන්න ලබා දෙන ඔබතුමා ඇතුළු ලක්කන්ද කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට. ඔබතුමා ඇතුළු ජ්‍යොති රත්නයේත් බොහොම ස්තුතියෙන් දෙනවා.
0: හරි.
1: ගීතාන්දතුමා විශේෂයෙන් ගම්පා මිරිස්සප්පේ ලක්ෂ්මන් ගලගම පත්මකාන්ති මදනායක මාතලේ කුමාරී එනමුදුගොල්ල පල්ලෙලේ නැණි නංගි මාතර කිස්සුද සිල්වා මිත්තුඹේ දිසානායක අලහුවෙන් සුභාසිනී මුවන්දිර සතික රූපවති රෝහිණිත් කම්මල් පිටියෙන් ගුණරත්න කුමාරී ආකාශ දංගෝවිට සඳුන් ප්‍රභාත් ඒ සම්බන්ධ සතික පුතා ඇතුළු සියලුම දෙනත් සදා වඩුන්නේ ඉමුල්ගස්සෝවටින් සිරාණියක්වත් නිවල් අයියායි පවුලේ සියලුම දෙනාමයි ඒ සමග සුබද්දරක්කයි නිවල් අයියායි ලක්මාලුයි සියලුම දෙනත් සදාවන්න කම්මල් පිටිය පන්සල පාරෙන් ඥාන්තිරක අයියත් බොයගෙන ඇතුළු සියලුම දෙනා එකතු කරගන්න මේලායි සියලුම දෙනා එකතු කරන අපි ලස්සන ජෝති ආවා බොහොමිත්තුරි ඔබතුමාට අවස්ථාව ලබා
0: දෙනවා ආයෙ දවසක ඉතින් අපිට කතා කරන්න ඕන මේ ආදරේ බෙදා ගන්න
1: අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන
0: ජෝතිමත් රාත්‍රියක් වේවා
1: එසේම වේවා
0: එහෙම තමයි රාජකාරී කරන ගමන් වුණත් ඉතින් ආදරණීය ජෝතිව මතක් කරන්න බෑනේ නේද දේවකාරිය වගේ තමා එකත් හරි අපි චැට් එක පැත්තට තමයි යන්න හදන්නේ ජෝති සමග ගෙවනා මේ රසවත් දෙපැය සමදා තියේ සිත්වල නොමදව රසය මල්ලි හිමා ලොබ කරනා මේ මෙහෙය අගයමු ඔබට පුදමින් තුති අද දිනය හැම ඉරදම ජෝති රාත්‍රී රස විඳින කුරණ කටුනායක දයානන්ද මහත්මයා තමයි මේ මැසේජ් එක එවලා තියෙන ඉතින් බොහොම ස්තුතියි ඉතින් ඇත්තටම එහෙම කවි සිතිවිල්ලක් ආවත් අපිට එවන්න ඕන සුබ ජෝති රාත්‍රියක් වේවා යන්නදන්නේ කුරණ ඉඳලා ඔන්න හලාවත පැත්තට විජය කටුපුත තමයි මේ මැසේජ් එක එවන්නේ සුජිතා එවැගේම දිරුලුක්ෂි අද පොඩි දුවගේ ස්නේහගේ උපන්දිනය ලොකුදුව සප්න එයාගේ හස්බන්ඩ් සකුන් එයාගේම මාමා සුසන්ත නැන්ද රසිකා පවුලේ සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ මැසේජ් එක එවලා දෙන්නේ අම්මා තෙරෙස් ඉතින් ඔන්න අපි එනම් ස්නේහට ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් ගී සිසිලෙන් හදවත නිවාස සැනසූ ආදරණීය ජෝතිපල මහත්මයාණෙනි නැවත අප අතර ඉපදේවා සුබම සුබ ජෝති රාත්‍රියක් වේවා හිමාල. අද තමතක නොකරම ජෝති රාත්‍රිය අහන් ඉන්නවා. මේ මැසේජ් ගෙවන්නේ අක්කර 40 පත්මා. පුතාලා දෙන්න පඬුබුල් විහාස් ඒ වගේම මහත්මයා මහත්තයා වසන්ත. යරිහන්තර ගාමන්ට් එකේ OIC ජයතිස් අයියත් ඒ වගේම ශානිකා අක්කත් ප්‍රසන්න අයියත්. ඒ වගේම දිල් සමාදි පුතා දුව ලසන්ති අක්කා ඒ වගේම ගිහන්සා දුවත් හිමල් මල්ලි මේ වෙලාව ජෝති රාත්‍රිය අහන් ඉන්න හැමෝමත් අපි ආදරෙන් එකතු වෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ඔන්න අපිට අක්කර 40 පත්ම කියලා දින ඉතින් ඔන්න අපි යාළුවෝ හැමෝම අපි ආදරෙන් එකතු කරගමු අපටත් ජෝතිපාල මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන්න මේ මැසේජ් එක එවන්නේ රීටා නේද ඉතින් ඔන්න රීටා ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ ඉතින් එකක් නෙමෙයි අද ගොඩක් තියෙනවා ලස්සන ගීත ඉතින් අපි හැම එකක්ම හමු ආදරෙන් හිමා ජෝති රාත්‍රියක් වේවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කොට්ටවද කොට්ටාවද කවුරුත් කවන්නේ වීරක්කොඩේ බේකරියේ අපේ කට්ටිය ලොකු බොස් ඉන්නවා මේ වෙලාවේ උපුල් ඒ වගේම අපේ පොඩි බොස් ලක්ෂ්මී මිස් ඒ වගේම ධනුෂ්ක මැසේජ් ගෙවන්නේ ජයතිලක සුබ ජෝති රාත්‍රියක් වේවා කියලා තමයි මැසේජ් එකේ තියෙන ඔන්න වැඩ කරන හැමදැනම හැමෝම අපි ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහමු නේද මරජ් ජෝතිකල මහත්මයාගේ ලස්සන ගීතයක් ඕනේ කියලා තමයි මේ මැසේජ් ගෙවලා තියෙන්නේ ඒ බොරළු හේනේ සුසන්ත සම්පත් අද උපන්දිනයේ යෙදෙන ප්‍රවීණ නිවේදක මිතුරු සුරජ් මනාගොඩ අයියටත් ඒ වගේම නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමයි කියලා දෙන්න අපිත් ඉතින් ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි සිනමා වේදී ආනන්ද වික්‍රමසිංහ මහත්මයා අපි අතරින් සමුගෙන තියෙනවා. අමාමා නිවන්සෝය ප්‍රාර්ථනා කරලා තමයි මේ මැසේජ් එක එවලා තියෙන්නේ. බොරළු හේනේ සුසන්ත සම්පත් ඔන්න වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වෙ. ඉතින් කලාලෝවේ තොරතුරක් ඇත්නම් හැම දාම වගේ අපිව දැනුවත් කරන ව්‍යාදරණීය සහෘදයාව ඉතින් අමතක කරන්න බෑනේ. ඒ වගේම තමයි ඉතින් අපි ලක්කඩ Facebook page එක පැත්තට ගිහිලා live එක බැලුවොත් ඔබට ඇහෙන ගීතවල ඉතිහාසය, ඒ චිත්‍රපටියේ විස්තර ඔබට බලා ගන්න පුළුවන්. දැනුමට යමක් එකතු කරනවා නම් අනිවාර්යෙන් live එක පැත්තට එන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් 0.7.3.93.5.93.4 ක්‍රියේටිව් විදිහට message එකක් එවන්න. මේ ආදරේ පෙදාගමු. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: FM 93.7 Lakhana Radio ITN
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් ආරම්භ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මිට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
5: රාත්‍රී 8 විනාඩි 12යි වෙලාව. ඉතින් උන් අපි ආදරණීය ජෝතිගේ උණුහුම ඉන දෙවෙනි පැය ආදරින් ඉන්නව නේද? යන්න හදන්නේ අලවතුර පැත්තට. අයබුවන්
6: අයබුවන් මහත්මයා, මේ අපේ ජෝති නින්සර මේ එයාගේ තාත්තා හිම නෑ, මේ අවුරුදු 6ක් ඉස්කෝලේ යනවා. ඉතින් මේ සින්දුවක් කියලා කරදරේ බෑ මට, ගණ්ඩකෝ කියනවා.
5: ඉතින් පුංචි පුතා ඉන්නවද ළඟ?
6: ඔව් චූටි පුතා ඉන්නවා, එයාට සින්දුවක් කියන්න ඕනේලු.
5: ඉතින් යාර සින්දුව කියන්න අපි වෙන අවස්ථාවක් දෙමු. ඉතින් අපි ආදරෙන් කාව දෙකතු කරමු. දැන් එයා මොකක්ද දිනන සින්දුව?
6: මගේ මගේ දුව මේ නිලු, පුතා මේ නිංසර, මේ අලවතුගොඩ ඉන්න තේරම මගේ නෑදෑය සියලු දෙනාම, එයාගේ පන්තියේ රංජනී මැඩම්ව සියලු දෙනාම එකතු කරගෙන මේ ලස්සන ජෝතිපාල මහත්මයා සින්දුවක් අහම මේ කතා කරන්නත් බෑ, හරි සන්තෝෂයි. ඒකයි
5: අපි දෙන්න ආය දවසක
6: හරි
5: එනං ජෝතිමත් රාත්‍රියක් වේවා. පුංචි පුතාලා තියෙන ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්නව නේද? ඉතින් සැට් එක පැත්තට තමයි යන්න හදන්නේ. තව මැසේජ් එකක් කියවපු නැති යාළුවන්ට තමයි මේ කියන්නේ. 0703 935 934 4 ඉතින් මැසේජ් එකක් කියවනවා ආදරණීය ජෝති වෙනුවෙන්. අපි යන්න දැන් සංසුංගම අතුලගේ මැසේජ් එක කියන්න. මගේ නෝනා වාසනා, ලොකු දුව භාග්‍යා, ඉතින් පොඩි දුව කවිෂා, ඒ වගේම ජෝතිව හඬ අසන සියලු දෙනාම ආදරෙන් එකතු කරන ලස්සන සින්දුවක් අපි අහමු. ආයුෂ බොහෝ වේවා. ඉතින් ජෝතිමත් රාත්‍රියක් වේවා හිමාල මල්ලේ කියලා තමයි ඔන්න අපිට අතුලයියා කියලා එවලා තියෙන. ඉතින් අතුලයියා ඔන්න වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. සුබ ජෝති රාත්‍රියක් වේවා අයියේ. මේ මැසේජ් එක ගවන්නේ ගිරිතරෙන් අනුපමා. වෙනද වගේම අදත් අපි ඔන්න ජෝති රාත්‍රිය අහන ගමක් ඉන්නේ. අම්මා චන්ද්‍රලතා මහත්තයා, දිනුක, ඒ වගේම අක්කලා ධම්මිකා, නයනි, තිල්නි, තිරිණි, වගේම දිරිණි, අයියා සමන්ත. ඉතින් ඔන්න යාලගේ අයියාගේ උපන්දිනේලු. ඔන්න අපි අයියා දෙන්නා ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාලගේ බබාලා, තරෝෂ, ජමිදු, නෙතුක, ඒ වගේම යනුස්, පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට අනුපමා කියන අනුපමාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ආදරණීය ජෝතිමත් රාත්‍රියක් වේවා. මිහිඳුපුර බෙලියත්තෙන් තමයි මේ මැසේජ් එක ගවන්නේ ගුණදාස මහත්මයා. අමරිතම ජෝතිරාත්‍රිය හනවා ලක්කන් නාලිකාවෙන්. ඉතින් ඔබ කරන මේ වැඩසටහන අපි ඉතාමත් අගය කරනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ලක්කන්ට බොහොම ස්තුතියි. ලස්සන සින්දුවර එකතු කරගන්න බිරිඳ අශෝකා, ඒ වගේම දරුවන් හර්ෂණ, දිලෝක, හර්ෂි, කවිඳු, ඒ වගේම වත්සර, ඒ වගේම මිත්‍රයා එකතු කරගන්න කියලා තියෙනවා සුජිත් බේබිව. ඉතින් ඔන්න අපි මේ වෙලාවේ ලක්කන් අහන හැමෝමත් අපි ආදරෙන් එකතු කරලා ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. එහෙම තමයි නේද? යාළුවොත් අපි එකතු කරගන්නේ බෑ. නාහල්ලෙන් තමයි මේ මැසේජ් ගෙවන්නේ බටවල සුනිල් විතාන. ඉතින් ඔන්න ප්‍රේම රණසිංහ, ඒ වගේම චලන්නේ හංසිකා, මාග්‍රට් චන්ද්‍රලතා, ඒ වගේම ආර්යසිංහ වීරක්කුඩි ඇතුළු ජ්‍යොති රාත්‍රියට සවන් දෙන සියලුම මිතුරු මිත්‍රයන් ආදරෙන් එකතු කරගමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. සුනිල් මහත්මයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. අම්මා ශ්‍රියානි කුමුදුනි, තාත්තා විජේපාල එකතු කරගන්නවා මීගස් මුල්ලෙන් තමයි මැසේජ් එක එවන්නේ. උදාර ලක්ෂාන්, මොන ලක්ෂාන්, ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වෙ ඔන්න ගෙදර හැමෝම අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජ්‍යෝති වෙනුවෙන්. හිමාල් මල්ලී ආදරණීය ජ්‍යෝතිපාල මහත්මයාගේ ලස්සන ගීතයක් දෙන්න. මැසේජ් එක එවන්නේ වාද්දුවෙන් රෝහණ, රූපසේන, තිරින පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගමු කියලා තමයි රූපසේන මහත්මයා කියන්නේ. ඉතින් ඔන්න අපි පවුලේ හැමෝමත් ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජ්‍යෝති ලස්සන ගීතයක් අහන්න හදන්නේ. තව මැසේජ් එකක් තියෙන එකත් කියමු නේද? සුබ ජ්‍යෝති රාත්‍රියක් වේවා ආදරණීය ජ්‍යෝතිපාල මහත්මයාගේ උණුහුම් සිසිල විඳගෙන ඉන්න වෙලාවේ ඉතින් ඔන්න අපිවත් එකතු කරන් ලක්හඬ චුටි පුතාතා, ඒ වගේම චුටි පුතා කවුද? චමල්ෂා ඩෝනි, ඒ වගේම මහත්තයා පුළුවන් නම් අපේ වෙසක් එක වෙනුවෙන් ගීතයක් තමයි ඉල්ලලා තියෙන්නේ. ඉතින් ඔන්න ලෝකවාසී සියලු දෙනාටම බුදු සරණයි, ලක්හඬ ජය වේවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් තව සතියක් තියෙනවා වෙසක් එක නේද? කොහොමවත් ඉතින් ආදරණීය ජ්‍යෝති ගැන හිමාල් කියද්දිම නිරන්තරයෙන් කියනවා අපේ ජීවිතයේ යම් යම් වැදගත් සංදිස්ථානවල අපේ ජීවිතයේ ආදරණීය ජ්‍යෝතිගේ හඬින් ගේන ගීතයක් තියෙනවා කියලා නේද? අවුරුද්ද නම් අවුරුද්දට, පෝය නම් පෝයට, ඒ විතරක් නෙමෙයි සමාජ අසාධාරණයට, ආදරයට, විරහවට, මෞගුණ, මේ හැම සංදිස්ථානයකම ආදරණීය ජ්‍යෝතිගේ හඬ ළඟ අපි නතර වෙන්න පුළුවන්. අන්න ඒකයි ආදරණීය ජ්‍යෝති අපිව දාලා කියලා දශක හතරක් වෙන ලඟ වුණාට තාමත් අපි ආදරණීය ජ්‍යෝතිගේ හඬට ආදරය කරන්නේ. ඒ හඬ ජීවමානයි. මේ ආදරේ ආදරණීය ජ්‍යෝතිගේ.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. දැනට තහනම් රුපියල් රුපියල් කෝටි 13.9 අට ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළු බඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි.
3: ලුකයා මාර වෙඩනේ ඌනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකේ බුන්නේ අය සීනි හෙළනේ මුකුත් අතපය විඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
2: hina baby sindu ahanna FM 93.5, FM 93.7, handabe 4 weddi tune karala thiyaganna.
5: Evening driving, Chamit and Charu.
2: Sama anugrahaya.
5: Marksman samuha vyapare vithin genwa api taharana dan navanimawakin ena Domas entry wikitimi yantreka sadambara himikaruwe kumanna. Adama mutanna 01117 679 579.

0: දැයි විසිහත් වනදා තිහකොට නිතෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය සහ වෙසක් කලාපය
0: මැයි 27 සිට ජුනි 2 දක්වා නිතෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානීය සමරන්න පොතුසි පුබුදන්න ඔබත් එක්වන්න
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හඬින්
1: බෙතපර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: Lakhanda Radio ITN
1: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා
4: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජෝති ආදරණීය ජෝති ජෝති
2: රාත්‍රියටයි විනාඩි 37 වෙලා ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව. ඉතින් ඔන්න අපිට ගම්පහෙන් කතා කළා කුමාරි ප්‍රියංගනී හංවැල්ලක්. ඉතින් ආදරෙන් එකතු කරගන්න කියලා කිව්වා ඊළඟ ගීතේට. ඔන්න අපි ආදරෙන් එකතු කරගන්නවා කියලා ඔයාව ආදරණීය ජෝති වෙනුවෙන්. අපි එහෙම කියලා යන්න දන්නේ මනාකඩුව පැත්තට. අයිබුවන්.
3: අයිබුවන්.
2: කොහමද රුවන්? රුවන් මට හිමින් ඇහෙන්නේ. ඉතින් කොහමද රුවන් ජෝති රාත්‍රිය අහක් ඉන්න ගමන් මේ වෙලාවේ වැඩ කරනවද?
3: ගෙදර ඉන්නේ
2: ඉතින් නේද? අපි ඊළඟ ගීතේට කවදා ආදරෙන් එකතු කරගන්නේ?
3: ගයාන ඉන්නවා. සවිනු ඉන්නවා. ඔවින් ඉන්නවා. කෙනෙක් ඉන්නවා. සමත් ඉන්නවා. විනුද ඉන්නවා. නුලාල් ඉන්නවා. සයුල් ඉන්නවා. නදීක ඉන්නවා.
2: හරි.
3: බෙංගමයේ ධර්මක ඉන්නවා. අවරෙන් සම්මයක්යි මල්ලිකයිරුවේ මහත්මයයි ඔබතුමා එකතු වෙලා සිංහලක් අහම නේද?
2: හරි. තිකෙනම් ආයෙත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපි කතා කරන්න ඕන.
3: අනිවාර්යයි.
2: ජෝතිමත් රාත්‍රියක් වේවා.
3: එතෙම වේවා.
2: එහෙම තමයි තින්නේ. ගෙදර හිටියත් වැඩ කරන ගමන් හිටියත් ආදරණීය ජෝති වණන් ඉතින් මේ පැය දෙකේදී අපිට අමතක කරන්න බෑ. අපි යන දන්නේ චැට් එක පැත්තට. මහනුවරින් තමයි මේ මැසේජ් ගෙවන්නේ. අදත් අපි ගෙදර ආවා. එහෙමයි කියලා තියෙන්නේ. අම්මා දමයන්ති තාත්තා ජයලත් තක්ෂිලා තමයි මැසේජ් ගිහලා තියෙන්නේ. සිරිල් මාමා, ඒ වගේම මනුක පුතා, සෙනල් පුතා, ඒ වගේම තෙහස් පුතා එකතු කරගෙන ආදරණීය ජෝති වෙනුවෙන් කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් අදවත් අපි මැසේජ් එක කියන්න ඔන්න එහෙම කියලා තියෙනවා. කොමුණත් උන අදනම් ඔන්න මැසේජ් එක කිව්වා. හරි. හිමාලයේ වෙනද වගේම අදත් අපි ජෝති රාත්‍රියට සමන් දෙනවා. අද ලස්සන සින්දුකඩ අපිවත් එකතු කරගන්න ජෝති රාත්‍රියෙන් අම්මා චන්ද්‍රාවතී අක්ක බුද්ධිනී ඇතුළු ජෝති රාත්‍රියට සමන් දෙන සියලු දෙනාමත් ඒ වගේම යෝයාවත් අපි ආදරෙන් එකතු කරගමු කියලා තමයි පතිරණ කියන්නේ. පතිරණ පුලියා පිටියෙන් තමයි මේ මැසේජ් කියවන්නේ. ඔන්න පතිරණ වාගේ මැසේජ් එක තමයි අපි කිව්වේ. අයියේ සුබ සන්ධ්‍යාවක් වේවා. අපිටත් ජෝතිබල මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන්න. සින්දුහන එකතු කරගන්නවා අම්මා ප්‍රියන්ති, තාත්තා වොෂින්ටන්, නිසල, සෙව්වන්දි, ශානු, චමිත්, දෙවුලි, යෝතික. අපි වයික් කාලෙන් කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න වයික් කාලේ යාළු ටික අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙනුවෙන්. ඉරදා ලස්සන ජෝති රාත්‍රියට අපිවත් එකතු කරගන්න ඌරපලින් තමයි මේ මැසේජ් කියවන්නේ. දේවිකා, අපේ නවින්දු පුතා, ඒ වගේම බිමන් පුතා, නිකිනි දුව, නිරෝෂා, ඒ වගේම ඉන්දුල පුතා, නිලන්ති, නංගි, සිනේදි, මෙහෙලි, ශානක පුතා, ඒ වගේම ඉෂිනි දුවත් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි ඔන්න අපිට ඌරාපොල දේවිකා කියන්නේ. දේවිකාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් සුබ ජෝති රාත්‍රියක් වේවා. මේ මැසේජ් එක ගෙවන්නේ කිතුල් කරින්. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න තාතා ආනන්ද ගුණවර්ධන, ඒ වගේම අම්මා චන්ද්‍රමාලා, මල්ලි පසිඳු, බිරිඳ හසිනි, ඒ වගේම මේ වෙලාවේ ජෝති රාත්‍රිය හන කරුණාසේන නැන්දත්, ඒ වගේම අයියේ ඔයාවත් ආදරෙන් එකතු කරගමු කියලා කිතුල්ගලින් ප්‍රදීප් තමයි මේ මැසේජ් එක ගෙවන්නේ. ප්‍රදීප් උභයවර්ධන. ඔන්න ප්‍රදීප් ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් තාම මැසේජ් එකක් කියපු නැති ආරුවන්ට තමයි මේ කියන්නේ. 0703935 0307ට දැන්ම මැසේජ් එකක් කියවන්න ඕන. තව පොඩි වෙලාවක් තියෙනවා අපිට මේ ආදරේ බෙදා ගන්න නේද? ඉතින් ජීවමාන ආදරේ ආදරණීය ජෝතිකේ.

එයාගෙන ආදරය හිතුණු වෙලාවේ ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

රාත්‍රී 8:53 ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න අවසන් මිනිත්තු කිහිපය නේද දවසට. හරි අපි චැටකේ පැත්තට තමයි යන්න හදන්නේ ඉතින් ඔන්න. මේ වෙලාවේ බහිනවත් එක්ක ඒ වුණත් ජෝති රාත්‍රිය අහනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. අයියා අදවත් මැසේජ් එක කියවන්න. මේම කියන්නේ ලම්බුකරෙන් ඉඳන් අහන් ඉන්න මදුවන්ති. තාතා ජයවර්ධන, අම්මා මැනිකේ බාලසූරිය, අද අක්කා ඉන්නවා රූපිකා. ඒ වගේ තමයි මේ පුල්ලේ මාමත් එක්ක සද්දනම ජෝති රාත්‍රිය අහනවා කියලා තමයි ඔන්න අපිට මදුවන්ති කියන්නේ. ඔන්න මදුවන්ති, ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. සුබ දවසක්, සුබම සුබ දවසක් වේවා. සද්දනම ලංකාවට අංක 1 ලක්හඬ අහගෙන ඉන්නේ. කැගල්ලෙන් අරන්දල දිනේෂ් මණ්ඩාගල තමයි මේ මැසේජ් එක එවන්නේ. ඉන්දිකා ප්‍රියදර්ශනී, ඒ වගේම තිසර මණ්ඩාගල, දුව හංසිනි මණ්ඩාගල, පවුලේ සියලු දෙනාමත්, මේ වෙලාව ලක්කනහන සියලු දෙනාමත් ආදරෙන් අහමු කියලා එකතු කරගමු කියලා තමයි දිනේෂ් අපිට ඔන්න කියලා එවන්නේ. ඉතින් දිනේෂ්, ඔයාගේ යාළුවෝ අපි හැමෝම ආදරෙන් එකතු කරගමු නේද? හද වැඩි දෙපය දැන් ඇරඹී ඇත සම්බද. ජෝතිගේ මියුරු කෝකිල කූජන නාද. දෙසවන පිනයි ලක්හඬ ගුවනේ සුහද. ඉරිදා දිනය කාගෙත් හදවත බැන්ද. ඉතින් කොහමද හිමාල්? හිමාල්ලා හොඳින් ඉන්නේ. අපිත් වෙනද වගේම ලක්කන රේඩියෝ සද්දර මහගෙන ඉන්නේ. ජ්‍යොති රාත්‍රිය අහන්න ඉන්න වෙලාවේ සුපුරුදු විදිහටම කවියකුත් එව්වා. මේ වෙලාවේ මහත්තයා මහින්දවත්, ඒ වගේම දුව සිත්මීවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. මයන්ති අක්ක තමයි මෙහෙම කියන්නේ. ඉතින් පොළොන් නරු ඉඳලා ඔන්න මයන්තියගේ වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. සුබ ජ්‍යොති රාත්‍රියක් වේවා. පිළියන්දල සුවාරපොළ තම හැඩිගම අලුත් පාරේ ලයනල් ගුණතිලක තමයි මේ මැසේජ් එක එවන්නේ. ශ්‍රීමා විජේසිංහ, ඒ වගේම ලොකු දුව තුෂාරික, සමනලී පොඩි දුව චතුරිකා, ප්‍රියදර්ශනියගේ ස්වාමියා එහෙමයි තියෙන්නේ. රුක්ෂාන්, ඒ වගේම ලොකු පුතා තුෂාර, සසිත, පොඩි පුතා සනෙත්, චුඩි ඇතුළු ලක්කනහන සියලු දෙනාම අපි ආදරෙන් එකතු කරගමු. ආදරණීය ජ්‍යොති ලස්සන ගීතයක් දෙන්න කියලා තමයි අපිට මැසේජ් එක එවලා තියෙන්නේ. නිකන් අපි ආදරණීය ජ්‍යොතිගේ ලස්සන ගීත කීපයක් මහුවා නේද? තව ගොඩක් තියෙනවා අහන්න. ඉතින් වෙලාවමදිනේ. අපිත් අද ජ්‍යොති රාත්‍රිය අහන ගමන් ආදරෙන් එකතු වෙනවා. අපිත් ලස්සන සින්දුවක් දෙන්න. මිනුවන්ගලේ නන්දනි තමයි මේ මැසේජ් එක එවන්නේ. රොසලින් සහ ඉලක්ෂි ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඊළඟ ගීතයට. උන් අපි ආදරෙන් එකතු කරගන්නවා. අපිත් ලස්සන ජ්‍යොති සින්දුවට ආදරෙන් එකතු කරගන්න. අපිත් ජ්‍යොති රාත්‍රි සද්දර මහන ගමන් ඉන්නේ. මේතිරිගල ගීතානිය, වේරත්න, සහන්, ශානිකා, මලින්දු, අයෝධ්‍යා, අයේෂිකා ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. සුබ ජ්‍යොති රාත්‍රියක් වේවා මාමේ. හසින්දු තමයි මැසේජ් එකේ වන්නේ. ජ්‍යොතිපාල මාමාගේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. ඔන්න හසින්දු, ඔයාව ආදරෙන් එකතු කරගන්නවා අපි ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. ඒ වගේම ශශිකලා මැසේජ් එකක් කියලා තියෙනවා ගිරිහුල්ලෙන්. ගෙදරය හැමෝමත් එක්ක වහින වෙලාවේ වුණත් ජ්‍යොති රාත්‍රිය ආදරෙන් අහන් ඉන්නවා කියලා. ඉතින් ආවොතින් ජීවිතේ අපිට යම් දවසක නේද ජීවිතේ වුණත් හැරදාලා යන්න වෙනවා. එහෙම තමයි. ඉතින් මේ පැය දෙකත් ආදරණීය ජ්‍යොතිගේ ආදරය අරන් ඇවිල්ලා ඉතින් තව මිනිත්තු කීපයක් තියෙනවා. කොහොම වුණත් අපිටත් යන්න වෙලාව ඇවිල්ලා. හරියටම දින 7කින් ඉඳලා රාත්‍රී 7ට ආදරණීය ජ්‍යොතිගේ ආදරේ උණුහුමයි අරංගන පොරොන්දුවෙන් තමයි යන්න හදන්නේ. ඉතින් සතියක් තියෙනවා. පරිස්සමෙන් සතුටෙන් ඉන්න ඕන. සතුටෙන් ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. ආදරණීය ජ්‍යොතිගේ ආදරේ අරන් ඉන්න, පරිස්සමෙන් ඉන්න. මේ ආදරේ ආදරණීය ජ්‍යොතිගේ ජීවමාන ආදරේ. මම හිමාල්. ජ්‍යොතිමත් සුබ සතියක්. පරිස්සමෙන් ඉන්නේ.

0: 89.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: රාත්‍රී 9:00 වෙලාව
2: සිතුවිලි සංසාරේක සිහිමත කෙමින් අතරමං වී හිඳින ලෝසත
3: දුක් ගිනි නිවා සසර සයුරින් එතෙර කරන සදහම් යාත්‍රාව
2: බුද්ධ පාද දේශනා නිවන් දකින්නට නිස්සරණ මග
3: බුද්ධෝත්පාද දේශනා
2: මෙම දහම් පඬුරු සියලු සතහට සසර සයුරින් එතෙර වෙන සදහම් යාත්‍රාව

කරන සමය ආයතනවල උපත ආයතන නිරෝධය නිවන සලායතන නිරෝධ නිබ්බාන. ඇත්තටම මේ කියන කතා මේ සම්මුති ලෝකයේ කතා කරන උපත්ති සමාන මේ සිත ශරීරය මේ සිත ශරීරයේ වෙන්වීම සම්මුති තුළ මරණය කියන කතා කරනකොට මෙයා මැරිලා දැන් මේ ශරීරයෙන් වැඩක් නෑ. මේක එක්ක ආධාරය කරන්න ඕනි, පුච්චන්න ඕනි, එක්ක මේක වල්ලා දාන්න ඕනි. ඒ කියන්නේ දර කොටයක් විදිහටයි ශරීරයට එතකොට කතා සලකන්නේ, කතා කරන්නේ. ඒ සම්මුතිය කතාව ඇත්ත. එතන තියෙනවා ලොකු ගැඹුරු අර්ථයක්. ඒ කියන්නේ මේ හිත නැති කය පලක් නෑ කියන්නේ. කකුලට හිතන්න බෑ, අතට හිතන්න බෑ, ශරීරයට හිතන්න බෑ. එතකොට මේ මරණය පණවන්නේ සිතේ මරණය. හැබැයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ හැම මොහොතම මේ සිත ඇති වෙනවා නැති වෙනවා. උපාද ධම්මිනෝ වාය ධම්මිනෝ තිතත්ත අනිතත්ත. ඇති වෙන නැති වෙන තැන තිතියක් පණවන්න බෑ. මේක වේගවත් කතාවක්. මේ සිත කියන කතාව උපමා විදිහට වැස්ස වහිනවා, ඉර පායනවා, ගඟ ගලනවා, අව්ව පායනවා. දැන් මේ කතාවල බැලුවොත් වහින වැස්සක් නෑ, අල්ලුව තවෙන්නේ තෙතනතය අතට වැටෙන්නේ වතුර බිඳට. නමුත් ඒක අපි පණවනවා, වැස්ස වහිනවා, ගඟ ගලනවා, අල්ලුව තවෙන්නේ වතුරට තෙතනතය. නමුත් අපි කියනවා ගඟ ගලනවා, ගඟ කියන්නේ වතුරද? මේ සම්මුතිය ප්‍රඥප්ති අඳුන ගන්නවා. දේ දුන්නක් හිතට උපමා කරොත් මේ දේ තුන කියන්නේ ජල වාෂ්ප, තිනි බින්දු, ඉර එළියට පරාවර්තනය වෙනවා. අපිට මැවෙන වර්ණාතක් අපේ කියන දේ දුන්නක් කියන්නේ. අපි දේ දුන්නක් අල්ලන්න පුළුවන්ද? අතටල් අහුවෙන්නේ ජල වාෂ්ප. දේ දුන්න කියලා හේතු දේවකට තියෙනවා, නැති වෙනකොට නෑ. අර ආලෝකයක් ගසක් නිසා ඇති වෙන සෙවනැල්ල බලන්න, සෙවනැල්ල අල්ලන්න පුළුවන්. මේ සෙවනැල්ල ආලෝකයට ඇතුත් නෑ, ගසට ඇතුත් නෑ. හේතු නිසා හටගන්න, හේතු නැතිවකට නැති වෙලා. මේ තමයි සිත. සිත කියන දෙයක් නැහැ. ඇත්ත කතාව මේ උපමා වලින් තමයි ඔබට තේරුම් ගන්න වෙන්නේ. ඒකත් හට ගන්නව නැති වෙනවා, පවතින දෙයක්වත් නෑ. සිතක් කියන එක පණවන්නේ කොහොමද? පුංචි දරුවා මේ ලෝකෙට බිහි වෙනකොට සම්මුති ප්‍රඥප්ති මොකුත් නැහැ. අපි ඒක නිතරම කියනවා. ඔබට අහන්න ලැබෙන්නේ. ඒ පුංචි දරුවා මේ ලෝකෙට ඉපදෙනකොට මොකුත් දන්නේ නැහැ. අම්මා තාත්තා ඉරහඳ මොකුත්ම දන්නේ නැහැ. සද්දයක්වත් අඳුරන්නේ නැහැ. නමුත් බාහිරින් නේද මේ එක හැඩතල එනකොට අම්මා කියලා කියනකොට අම්මා අම්මා කියලා ඒ හැඩතල එනකොට නිතරම ශබ්ද දානකොට දෙක එකතු වීම සබඳතාවයේ නිර්ණායකයක්. හැඩතලයක ශබ්දේ එකම මොහොතේ එකම හැඩතලයක එකම ශබ්දේ නිතර නිතර දැනීම තුළ අම්මා කියන සිත පහළයි. නාමේ ශබ්දේ වන තත් රූපේ හැඩතලයක්. ඒ හැඩතලයට එකම ශබ්ද දැනීම. මේ පුංචි දරුවා ඇමරිකාවේ ගිහින් තිබ්බොද්දේ මාපියෝ කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව. මේ පුංචි දරුවා ඉන්දියාවේ ගිහින් තිබ්බොද්දේ බෙර භාෂාව කතා කරයි. මේ පුංචි දරුවා ඉපදුණු ගමම චීනේ දෙමාපියන්ට බාර ගන්නවා. මේ පුංචි දරුවා චීන චීන චීන ගා චීන භාෂාව කතා කරයි. ඒ කියන්නේ ඒ තැන සද්දේ හැඩතලයක දෙන එක. ඒක තමයි භාෂාව. ඒක සත්තු ගාවක් තියෙනවා. බලනෝයි කුරුල්ලෙක් ඒ හැඩතලයට ඒ ශබ්දය දෙන හැටි. එතන පැටිය දැනගන්නවා දැන් මෙතන අවදානවා. මේ අම්ම කෑ ගහන්නේ. මේ වගේ වෙලාවක. ඒක එතනත් ඒ භාෂාවක් තියෙනවා. සංවේදන. හැඩතලයට ශබ්දයක් එකතු වෙනවා. ඒ නිසා හටගත්ත සිතක්. ඒක හරි පුදුම කතාව. මෙතන ආත්මීය කතාවක් නෑ. සබදාවක් පමණයි. පවතින සිතකුත් නෑ. සබදාවක් පමණයි. හැබැයි මේක තේරුම් ගන්න හරි අමාරුයි නේද? දැන් මෙහෙම අපි කතා කරනකොට

0: තියෙන ගැටලු බලන්න. අපි දැන් මේ කාටද කතා කරන්නේ? මේ සමාජයට. මේ සමාජයට මේක තේරෙන්නේ නැහැ කියන්න බෑ. තේරෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ බලන්න ඔබ හරි කාර්ය බහුලයි. පුංචි කාලේ ඉඳන් පහේ ශිෂ්‍යත්වය ඕලෙවල් ඒලෙවල් ඊට පස්සේ කැම්පස් එකේ ඊට පස්සේ උපාධියක් ඊට පස්සේ රැකියාවක් ඊට පස්සේ කද්දෝ තරගයක් දුවලා දුවලා දුවලා දුවලා දුවලා මනුෂයා හති වැටිලා ධර්මයක් මොකුත් නැහැ මැෂින් එකක් වගේ. ඒකද මේ සමාජය? එතනද මේ සමාජය තියෙන්නේ? ඉතින් මේ සමාජය හඳුන ගන්න ඕනේ. අපි කතා කරන කාරණාව පරම සත්‍ය, පරමාර්ථ සත්‍ය, මේ ලෝකේ ඇත්ත ගැන කතා කරන්නේ. ඇත්ත දැනගන්න වෙලාවක් නැහැ. හරිම අවසරවන්ත සෝචනීය සිද්ධියක් එක. මේ තරම් සත්‍ය පෙනිපෙනි දෙද්දී අපි අන්ධකාරයේ අතපත ගන්නවා. ඒ විද්‍යා ලෝකය පහළ වෙලා තිබුණත් අපිට පෙනෙන්නේ ඒ සත්‍ය දකින්න. ඔබ වීරිය කරන්න, උත්සාහ කරන්න, සත්‍ය දකින්න. මහ වීරියක් ඔබ ඇති කරගත්තොත් ඒ සියලුම කටයුතු මැද්දේ ධර්මයේ සත්‍ය දකිමි, සත්‍යට හිත තබමි, ඔබට පුළුවන් සියලු කටයුතු කරන්න. කිසි ගැටලුවක් නැහැ. එදිනෙදා කරන කටයුතු ඒ විදිහටම කරනවා. ඔබ සත්‍ය දකිනවා. ඔබ රැවටිලා නැහැ. මායාවකට පුටු වෙලා නැහැ. හැබැයි මේ සමාජයේ රැල්ලට අසු වෙලා යන අයට බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ වයසට ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක් නැහෙනේ. ඒතකොට දන්නව මැරෙනවා කියලා. මරණ සංඥාව. කයි හැමරලි වැටිලා දත් ඇලිලා. මේ ශාරීරික වයෝද්ද වීජින යනකොට අන්න සත්‍ය හොයන්න ගන්නවා. දැන් සත්‍ය හොයන්න පුළුවන්. කාය ජීවිත කියලා. ඔබ හිතන තරම් සරල කතාවක් නෙමෙයි මේක. අතිශය ගැඹුරු කතාවක්. ගැඹුරු කතාවක්. අපි බොහෝ වෙලාවට ඉන්නේ දෘෂ්ටිගත වෙලා, සමාජ සම්මුති ප්‍රඥප්ති වලට කොටු වෙලා, මායාවන් වලට අහස වෙලා. ඉතින් අපි අන්තයි. අප මේ සමාජ රටා පැවැත්ම සඳහා ආගම අවශ්‍යයි. බය නැති වෙනවා නිවැරදිද? නමුත් මිනිස්සු අසරණයි. හැමෝම අසරණයි. සත්‍ය දැනගන්න තාක් හැමෝම අසරණයි. සත්වයි. සත්තුන්ටත් මනුස්සයට වගේම දරුව හදලා ඇසට ගිහිල්ලා මරලා යන රස්සත්තන් ගෙත්තක් තමයි. මනුස්සයත් ඒකමයි වෙන්නේ. බොහොම ටික දෙනයි මේ සත්‍ය ගවේෂණය කරන්නේ. අවබෝධ කරගන්න. අපිට කොච්චර වැඩ තිබුණත් මේ සත්‍ය ගැන මොහොත සීනෙන් දකින්න උත්සාහ කරනවා. තම තමන් තම තමන්ට කරගන්න යුතුකම. කවුරුවත් හැමදාම ඉන්න අපාගෙන. හැමෝම දවසක සමුගන්නවා. සත්‍ය නොදැනව මැරනවා කියන්නේ අන්ධේ පදේ පදේ අන්ධේ පදේ මැරනවා. එනිසයි මේ පරම සත්‍ය අවබෝධ කරගන්න කියන්නේ. ඒ සත්‍යයේ ධර්මතාවය, මේ ලෝකෙ තියෙන ධර්මතාවය. ඔබ කුමන කටයුත්තක් කරා, කුමන වෘත්තියක නිරත, සත්‍යයේ තබා ගන්න ඕනේ. සත්‍ය ඔබට තවදුරටත් ඒ පරම සත්‍ය අවබෝධ වන කෙනෙක් හරි සරලව එදිනෙදා කටයුතු කරනවා. එකිනෙකට වැඩි ඇත්තම ඇලෙන ගැටෙන හේතු නැහැ. යමකට ඇලිලා ඒ මැත්තේ නැහින ගැටියක් නැහැ. යමකට ගැටිලා ඒ මැත්තේ නැහින ගැටියක් නැහැ. ධර්මයේ අවබෝධන කෙනෙක් ධර්මයේ අවබෝධ නොවුණු කෙනෙක් අතර ලොකු වෙනසක් තියෙනවා. ධර්මයේ අවබෝධන කෙනෙක්ට මේ කිසිම පේන දැනෙන ඇහෙන කිසි දෙයක ඇත්තට මේ කෙනාට සත්‍ය දකිනවා කියුවොත් තමයි හරියන්නේ. එකෙන සත්‍ය දකින හැමදේකම අඹ ගහ නා ගහ නුග ගහ කියලා අපි කිව්වට එතන තියෙන හතරවහ භූත දහස් සභාවක කරයි. ඒ ගෙදර අද මූපුතු මේස අල්මාරි දොරවෙදි ඔය සේරම ඔය ගෙදර නිවස ගිනි ගත්තත් ඔක්කොම ගිනි කරගන්නවා. අලු වෙලා නැත්තර නැති වෙලා යනවා. එහෙනම් ඇත්තටම මේවා පවතින දේවල් නෙමෙයි. පදාර්ථ සියල්ල එකම කතාවක් අපිට කියනවා. ඔබ හිතයි අපිට ඕවා මොනවාටද අපි මේ හොඳට කාලා බීලා ජොලියේ ඉන්න ඕනි. ඔබ හිතයි අපි රස්සාවක් කරලා මුදල් ටිකක් වැඩියෙන් වාගෙන ගෙවල් දොරවල් අදාගෙන එහෙම හිතයි. ඒ ඔබේ සිත බොළඳ. ඔය තමයි බොළඳ සිත. ධර්මය අවබෝධ කරන්නේ ඇත්තටම ඔය ගින්න පත්තු වෙන්නේ නෑ. ආසාවත් ගින්නක්, රාගදේශම ගින්නක්. ඒ ගින්න නිවීම සත්‍ය අවබෝධ වීම තුළම සිද්ධ වෙනවා. ඒ ගින්න නිවීමයි චතුරාර්ය සත්‍ය දේශන තුළ ඔබට දකින්න ලැබෙන්නේ. මේ සිතේ සත්‍ය දකින්නකට පෙර මතකයේ පුංචි කාලේ අර දාපු දත්ත තමයි ඇත්තටම අලුත් සිතක් ඇති වෙන්න හේතුව ලතේ. දැන් අපිට සිත් පහළ වෙන්නේ පෙර මතකයේ නිසා, අතීත සංඥා නිසා. දැන් මේ පොත දකින සිත එන්නේ පොත කියන එකක් අපිට කලින් අපේ දත්ත වලට එකතු වෙච්ච නිසා. දැන් රූප එනකොටම නාමයේ සී වෙනවා, පොතකේ සිත පහළ වෙනවා. ඇත්තටම පොත දකින හිතන්නේ මේ විත්‍ය දකින. ඒක එතනම ඇති වෙලා නැති වෙනවා. විත්‍ය කියන සිතත් පෙර අතීත සංඥාවක්. අපිට අපේ මතක ගබඩාවේ තියෙන බිත්ති කියන දත්ත අපි නොදන්න භාෂාවකින් අපිට කවුරුත් දැනන්නට අපිට කේන්තියන්නේ ඇයි ඒ අපි දන්නේ නැ මොනවද කියන්නේ කියලා. නමුත් ඒ භාෂාවේ වචන ටිකේ තේරුම දැනගත්තා තමයි ඒකට වටිනාකමක් ඇති වෙන්නේ. පෙර අතීත සංඥා නිසා අනාගත සංඥා සකස් වෙනවා. නමුත් අතීත සංඥාව අනාගත සංඥාවත් අතීතනාත්ව ගම්මීයන පටික්කං කියන අගතම් පච්චුප්පන්නං චේ දමරතත්‍රි පසති කියනකට ඒ අතීත මේ මොහොතේ අතගෙන සිතත් අති සංඥාවක්මයි. පුරාණ විදම් බික්කවේ කම්මම් බදා පුරාණේ කනවා කිව්වත් තමයි අතීතේ තමයි අපි ජීවත් වෙන්නේ. ඊගාවට උපදින සිතත් අතීත සිත එනකොටම අතීතයි අයිති වෙන්නේ. අපිට වර්තමානයේ හම් වෙන්නේ අන්න සංඥතාවයි. වර්තමානයේ හම් වෙන්නේ නෑ. බාහිර සත්‍යයක් නෑ. අපි දකින්නේ සියලුම සිතුවිලි. අපේ හිතේ තියෙන දේ අපි බාහිරින් හොයන්නේ. එත සිතිවිලි සත්‍යකුත් නැහැ. සිතිවිලි වල පොතක් තියෙන්න පුළුවන්ද? සිතිවිලි වල පොච්චර දෙයක් නැහැ. ඒක ඇත්ත ලෝකයේ දකින හිමියක්. බාහිරත් පොතක් නැහැ. එතන අතරම පොතට ඇත්තද? පොත කියලා දෙයක් දැන් කොහෙවත් නැහැ. අන්න කියා සිත. අවබෝධයෙන් නිදිල සංගීතේ නිබ්බිදායි. අවබෝධයෙන් නිවන් දකින්න. සොන්නද චේතය මුක්තිය කිව්වේ මෙන්න මේ සත්‍ය දකින කෙනාට නිමිත්ත පොත කියන නිමිත්ත නැති වෙන අනිමිත්ත සමාධියක් වෙනවා. දකින දකින හැම සිතම මේ විදිහට සත්‍ය දකිනවා නම් අද ලෝකෝත්තර භූමියේ සමාධිය. ඒ තුළ කිසිවකට ඇලෙන ගැටෙන්නේ නැති රාග දේශ මොහ ප්‍රීණ වෙන ස්වභාවය ඔබ දකින ලැබෙයි. ඒ තුළයි එනේන හැම සිතෙම නිදීම තුළයි ඇත්තම ලෝකයෙන් මිදලා. කාම භූමිය දෙයක් බාහිර තියෙනවා නම් ඒ දෙයට ඇලෙන ගැටෙන එකයි කාම භූමිය. දෙයක් තියෙනවා කියන ඒ රූපේ පෙනීමමයි රූප භූමිය. අයි පොත කියන රූපයක් ඔබට තියෙනවා. ඒක බාහිර නැති උනත් විතර තියෙනවා. අන්න අරූප භූමිය. අරූප භූමිය බාහිරේ තියෙනවා කියලා ගත්තොත් එතන රූප භූමිය. ඒ නිසා මාට ගන්න සම කම් සපේ දුක කාම භූමිය. හැබැයි බාහිර හැම දෙයක් නැහැ. මේ සිතමයි කියන සිතුවිල්ල දකින තර තියෙන අරූප භූමිය. අරූපය තුල පොතක් තියෙනවා. රූපය තුල පොතක් තියෙනවා. අරූප භූමියේ රූපේ නැහැ. රූප භූමිය තුල ඔබට රූපේ හම්බ වෙනවා. නමුත් අරූප භූමිය තුළ ඔබට රූපේ නැහැ. රූපේ නැති වුණත් එතන තියෙනවා කම්පන චංචන සංඥා. එතන සියලු නැති වෙලා නැහැ. අරූපේ හඳුනා ගන්න ඕනේ. දෙයක් තියෙනවා. දෙයක් තියෙනවා නම් තියෙනවා කියන දැනීමක් තියෙනවා. බාහිර පොත් කියලා දෙයක් නැති බවත් මේක සිතුවිල්ලක් කියලා දකින තැනත් ඒ දෙය නැති වෙලා නැහැ. අරූපේ හේවනල්ලවක් අරූපේ ඡායාව හේවනල්ලවක් එහෙම කියන්න පුළුවන් කමකට නෑ. මේක දකින්න ඕනි නුවණින්. බාහිරට දොයන තරත් බාහිරට නොගියත් ඒක සිතක දෙයක් තියෙනවා කියලා ගන්න තර අරූප භූමිය තියෙනවා. අපිට මේ දුක ඇති වෙන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත නිසාම. ඒ නිසාම ඇලෙන ගැටෙන දුක තියෙන්නේ. හරි බාහිර දෙයක් තියෙනවා කියන ඒ අදහස තුළමයි රූප භූමිය තියෙන්නේ. හැබැයි ඒක බාහිරත් නැහැ හිතේ තියෙනවා කියලා ගත තමයි අරූපේ තියෙන්නේ. බොහොම පරිස්සමින් දකින්න ඕන තමයි. රූප භූමියත් කාම භූමියත් අරූප භූමියත් මේ තුන් භූමියම මිදෙන සත්‍ය දකින කෙනා. ශුන්‍යතාවයට එන මධ්‍යම ප්‍රතිපදාවට එන තැන. මේ සත්‍ය දකිනකොට මේ සත්‍ය ඥානෙ තියෙන කෙනාටයි යථාභූත ඥානෙ තියෙන කෙනාටයි මේ සත්‍ය පේන්නේ. පොත කියලා දෙයක් සම්පූර්ණයෙන්ම හම්බ වෙන්නේ නැහැ. පොතෙන් සම්පූර්ණයෙන්ම මිදිලා. හැබැයි දෙයක් නැද්ද? නැත් දෙයක් තියෙනවා. ඇයි? නැහැ කිව්වත් වැරදි, තියෙනවා කිව්වත් වැරදි. හේතු නිසා හටගෙන ඉන්න දෙයක් නැතිනවා. හේතු තියෙනකොට හටගෙන හේතු නැතිවෙන්නේ නැතිවීම තුළයි නිරෝධය තියෙන්නේ. එතන නිරෝධය යනකොට බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් එතන සම්මුතය දෙයක් හටගෙන. ඒ නිසා හටගන්න ඒ සැප දුක්ක ඒ හටගන්න ඒ දෙයට ඇලෙනවා ගැටෙනවා කියන තණ්හාව ඇතිවීම ඒ නිසා හටගන්න දුක දුක සත්‍ය. හැබැයි එහෙම දෙයක් නැති බව අවබෝධ වීමයි නිරෝධය. ඒ දකීමයි නිරෝධය සත්‍ය දැකීම. ඒ තුළ සිද්ධ වෙන සිත සත්‍ය දකින්න විසියාලේ නිදීමයි නිරෝධය. දකින්න ඕනේ අපි මේ නුවණින්ම මේ පාරමා. මේ සත්‍ය දකින්න කෙනාට ඇත්තටම ප්‍රථම නිබ්බාන සූත්‍රයේ ඉතාම පැහැදිලි කරන්න බුදුන් වහන්සේ ඒ සත්‍ය දකින්න කෙනාට ස්වභාවය. දැන් මේ ශුන්‍යතාවේ සත්‍ය දකින්න කෙනාට බාහිරත් දෙයක් නැහැ. සිතෙත් දෙයක් නැහැ. බාහිරත් මිදලා. රූපෙත් මිදලා. නාමෙත් මිදලා. මේ සිත අනිදස්සන විඥාණයම නැත්තම් විඤ්ඤාණං අනිදස්සනං අනන්ත සම්පතෝපබං තාපෝච පඨවි තේජෝ වායු නගරති යත් දීගන්ත රස්සං අනාතෝලං සුභසුභ එත් නාමං ච රූපං ච එතං උපරුජ්ජති කියලා කේවට්ට සූත්‍රය තුළ පෙන්වන කාරණා. කේවට්ට පුත්ත සාති භික්ෂුවට බුදුන් වහන්සේ දේශනා කරනවා මගේ මත යන විඤ්ඤාණයක් ගැන මම කියලා තියනවා ඒ සාති භික්ෂුවට. ඒ දෘෂ්ටිය ඒ දුරු කරන්න බුදුන් වහන්සේ දේශනා කරනවා සූත්‍රය. කේවට සූත්‍රය විඤ්ඤාණය අනිදස්සන වන තැන දර්ශන පතයක් නෑ. පතිත වෙන්නේ නෑ බාහිරට. සත්‍ය දකින කෙනාට ඒක සිද්ධ වෙන්නේ. ඒ කෙනාට අනන්ත සබ්බතෝපබං අනන්තය දක්වා මේ ආලෝකයේ විහිදෙන තැන ආලෝකේ පතිත වුණොත් තමයි දෙයක් හම්බ වෙන්නේ. බාහිර දෙයක් හම්බ වෙන්නේ දෙයක් තියෙන අර පතිත වුණොත් බාහිර සිත පතිත වෙන්නේ නැති බව පෙන්නනවා. විඤ්ඤාණ අනිදස්සන අනන්ත සබ්බතෝපබං තාපෝච පතුරු තේජෝ වායෝ නගරත් පටවියාපෝ තේජෝ වායෝ කියලා දෙයක්වත් එතන හම්බ වෙන්නේ නැහැ. සිතට එත දීගදා සංවානතර සබන දීග කොට හීනි මහතා අන්තවල කිසිම දෙයක් ඒ සිතේ පිහිටන්නේ. එත නාමංච රූපංච එතන ප්‍රොජ නාම රූප කියලා දෙයක් නැති තැන උපරුජ්ජන්නේ වෙන තැන සත්‍ය දකින්න තැන විඤ්ඤාතේ නිරෝධය නැත්ේ සංවිඤ්ඤාණය නිරෝධය සියල්ලම නිරෝධය. ඉතින් මේ තැනම තමයි ප්‍රථම නිබ්බාන සූත්‍රය කියන්නේ අති බිකවේ තදාතර. එහෙම ආයතනක් තියෙනවා මානෙනි කියලා කියන්නේ මේ හත්වෙනි ඉන්ද්‍රිය කියලා ආයතනයක් කියලා අපි කතා කරන්නේ ආයතනේ ඇස ආයතන කන ආයතන සල ආයතන කියලා කතා කරන ආයතන හයක් ගැන චක්ඛ ආයතන සෝත ආයතන ගහන ආයතන ජීව ආයතන මේ විදිහට කාය ආයතන මන ආයතන කියලා ආයතන හයක්. නමුත් මේ සියල්ලම විඥානේ සිත හයක් වගේ රූප විඥාන ශබ්ද විඥාන ආරේ සිතයක් පහල වෙනවා වගේ රූප ලෝකයක් තියෙනවා ශබ්ද ලෝකයක් අපිට තියෙනවා ගන්ධ ලෝකයක් අපිට තියෙනවා රස ලෝකයක් අපිට තියෙනවා. මේ ලෝක හයෙම හරියටම උපදිනවා වගේ මේ ලෝක ඉපදිලා නැතිවෙනවා. ශබ්ද ලෝකේ හටගත් තැනම නැති රෞත්ත සම්භූතං උත්තහනම් භවිස්සති පෙන්නොතේ වීමට ගත්තා. හේතු තියෙනකොට හට ගන්නවා හේතු නැතිනකොට නැති වෙනවා. හරිනේ අර කණ්ණාඩියකට මේ ඇල්ලුවම ලෝකෙ පේනවා වගේ කන්නාඩිය වරුවා ලෝකේ. ඉතින් ඒකම තමයි අපිට මේ ඇත්ත ලෝකේ පේන්නේ. ඔබ මේ පැත්ත බලනවා, මේ පැත්ත, මේ පැත්ත බලනවා, මේ පැත්ත එක ඉතක් අල්පස් බලනකොට, තව ඉතක් උඩ බලනකොට ආස පේනවා, දිම් බලනකොට පොළොව පේනවා, ඒක එක ඉතක්, ඒක තව ඉතක්. එකකට එකක් සම්බන්ධයක් නැහැ. ස්කන්ධ වෙනස්, හඩතල වෙනස්. හැබැයි ඒකත් තුල නැතිලා, ඒක දකින්න ඕන නෝන ඕනේ. හන් සත්‍ය දකින්න කියලා. හැබැයි මේ සියල්ලගේම විදුලි තනත් ඇත්තටම සත්‍ය දැකීම තුලක් තියෙනවා නේද? දැකීම අන්න ආයතනයක් වගේ පෙන්වනවා. ආයතනයක් පනවනව නෙමෙයි, නමුත් එතන ආයතනික ක්‍රියාවලියක් තියෙනවා. ඒක අතිබික්කවේ තදායතන කියන්නේ එහෙම ආයතනයක් තියෙනවා මම කියන්නේ. නමුත් ඒක තියෙනව නෙමෙයි, නමුත් එතන ආයතනික ක්‍රියාවලියක් තියෙනවා. නොදකින ක්‍රියාවලිය. ඒක සත්‍ය දකින කෙනා ලෝකේ ප්‍රවටීම මේ ලෝකයා දකින දැකීම නිදිම ක්‍රියාවලිය. ක්‍රියාසිත කිවත් නැති යත් නෙව පටවි න ආපෝ න තේජෝ න වායෝ. පටවි ආපෝ තේජෝ වායෝ කියන දෙයක් නැහැ මානෙනිය තර. මේ කතා කරන්නේ මේ මිදෙන තන ඇති වෙන ඒ ක්‍රියාසිත ගැන. මේ කතා කරන්නේ ආයතන හයෙම මිදුණු තරත් එතරත් ආයතනයක ක්‍රියාවලියක් මේ පෙන්නන්නේ. ආයතන හයෙම මිදිලා මේ නිරෝධය මේ සාන්ත සෝයට පත්වන තැන ආයතන වලින් ඉදිරි කරන ලෝකෝත්තර භූමිය තුලයි මේ කතා කරන්නේ. උපත්යක් නැහැ, ප්‍රාත්මක් නැහැ, ප්‍රතිස්ථාවක් නැහැ. නුපත්ති නාපතිත නාපතන අනාරම්මන. අරමුණු නැහැ. මේ වේත ඒ සේවනේත දුක්ඛසත්. එබඳු තත්ත්ව මේ වගේ තත්ත්වයක් තියෙනවා මානව කෙරෙහි. අසත්‍ය දකින්නකොට ඒ අරමුණට ඇලෙන්න ගැටෙන එකයි සිඤ්ඤ වෙන්නේ. ඒකයි අපි අර කිව්වේ ඔබට උපමාවක්. සෙනෙක ගොඩක් ඉන්න තැන ඔබ හුදකලා ඉන්නවා කියලා. ඒ සත්‍ය දකින්න කෙනාටයි අත්දැකීම් තියෙන්නේ. ක්‍රියාසිතාම වෙන්නේ. සෙනෙකක් කියන්නේ සිතුවිල්ල. සත්‍ය දකින්න කෙනාට එළියේ කිසි දෙයක් හම් වෙන්නේ නැහැ. ඔක්කොම සිතුවිල්ල. හැබැයි සිතෙත් එහෙම දෙයක් නැහැ. ඔබ එළියෙත් එහෙම සෙනෙකක් නැහැ. සිතෙත් සිතුවිලි වලත් සෙනෙක කියලා දෙයක් නැහැ. ශුන්‍යතාවය තුළ ඉන්නවා කියන්නේ මහා සෙනෙකක් කියන තැන. ඔව් ඉන්නේ හුදකලා. ඒකයි ඇත්තටම ඔබ සෙනෙක ඉන්න තැනක බලන්න ඔබේ සිත මේ තරම් දියුණුවට ඇවිල්ලා නම් සිත මේ සෙනෙක ඉන්නවද මෙතන නැහැ. බාහිර සෙනෙක කියලා දෙයක් නැහැ. ඒක සිතුවිල්ල. විඥාන දැන් ඒතර සිතේ එහෙම ඉන්නවද සෙනෙක නැහැ. අයි සිතුවිලි කියන්නේ මායාව. අප කිව්වා රූපේක සිතුවිලි කියන්නේ මායාවක්. ඒක තුල සෙනෙකක් නැහැ. එහෙමනම් මෙතන ශුන්‍යතාවයටම එන්නේ. හුදකලාවට. අන්න මහා සෙනෙකක් පද්ද හුදකලාව යනවා. ඒක තමයි මේ ධර්මයේ දකින්න කෙනා හැම දෙයකම සත්‍ය දකිනවා. මලක් දැක්කත් බාහිර මලක් තියනවාද? නැහැ ඒක සිතුවිල්ල. දැන් සිතෙත් මලක් තියනවාද? නැහැ සිතෙත් මලක් නැහැ. අන්න ක්‍රියාසිත. බාහිරුත් මිදිලා නාමුත් මිදිලා රූපෙත් මිදිලා මෙලෙමුත් මිදිලා එලවත් මිදිලා ඕක සිත ඇතුළයි මෙලවයි එලවයි තියෙන්නේ. බාහිර කියලා කරනකොට මෙලව වෙනවා එලව වෙනවා ආයි සිතේ තියෙනවා. මෙලෙමුත් මිදිලා එලවෙනුත් මිදිලා මේ කියන කාරණේ ඊටාම ගැඹුරු. හැබැයි මේ පරම සත්‍ය. ඇත්තටම ඔබ මේ සත්‍ය දකිනවා නම් ඔබ බාහිර කිසි දෙයකට කම්පණය වෙන්නේ නැහැ. ඇත්තටම ඔබ සිතුවිලි වලට කම්පණය වෙනවා. ඔබ අකම්පිත හදවතක් හම්බෙනවා. අන්න අටලෝ දහමේ මිදින කෙනෙක්. අකම්පිත හදවතක් තියෙනවා. ලාභ අලාභ, නින්දා ප්‍රශංසා, සැප දුක්, කීර්ති අපකීර්ති කිසිවක් නැහැ. බාහිර දෙයක් තිබ්බොත් තමයි ලාභයක් හරි අලාභයක් හරි සැපයක් හරි දුකක් හරි කීර්තියක් හරි අපකීර්තියක් හරි නින්දා ප්‍රශංසාවක් හරි සිද්ධ වෙනවා. බාහිර දෙයක් තිබ්බොත් ඒ දේ නිසානේ සැප දුක් වෙන්නේ. හා බාහිර දෙයක් නැත්තම් කොහෙන්ද සැප දුක්? කොහෙන්ද ලාභ අලාභ? කොහෙන්ද නින්දා ප්‍රශංස? නින්දා ලබන කෙනෙක් ඉන්නවද? දෙයක් තියෙනවද? නෑ. දැන් කෙනා නැති වෙනවා. අයි කෙනා ඉන්නේ බාහිර. මේ රූපේ කියන්නේ සිතුවිල්ලක් පමණ. ඔය මම ඉන්නවා කියලා අල්ලගෙන තියෙන රූපේනේ. දැන් රූපේ කියන්නේ සිතුවිල්ලක්. ඒකත් බාහිර තියනවා කියලා හිතන්නේ. ඒකත් නෑනේ. ඒකත් සිතුවිල්ලක්. තමන්ගේ රූපෙම තමන්ට සිතුවිල්ල බවටපත් වෙනවා. එහෙම දෙයක්වත් නැහැ. ඒකිනෙත් නිදලා. එතකොට මට නින්දා ප්‍රශංසා ලබන කෙනා ඉන්නේ මේ රූපකය. රූපකය කෙනෙක් නෑ. නින්දා ප්‍රශංසා ලබන කෙනෙක් නෑ. කරන කෙනෙක් නෑ, වැඩ කරන කෙනෙක් නෑ, නින්දා ලබන කෙනෙක් නෑ, ප්‍රශංසා ලබන කෙනෙක් නෑ, කෙනෙක් නෑ. ක්‍රියාසිත හරි විශිෂ්ටයි. ඒකේ කර්ම රසය නෑ. කර්ම විපාක පණවන්න බෑ. චේතනා භික්ඛවේ කම්මං වදාමි කියන දඬ එන්න බෑ. ඔබ එන්න මේ තැනට ධර්මික සත්‍ය දකින්න. මේ හරි සාන්ත සෝයට පත් වෙන තැන මෙතනයි. මහා සෝයක් දැන් තැනක් මෙතන. හැබැයි මේ තුලයි මාර්ගය තියෙන්නේ. නිවන් මාර්ගට ප්‍රවේශ වෙන. ආරි භූමියට ප්‍රවේශ වෙන්නේ මේ තුලයි. මෙන්න මෙතන හමු වෙන කෙනා මාර්ගයට ප්‍රවේශ වෙන කෙනා ආරි භූමියට පමන කෙනා. කිසිවක් හරසන මේ කෙනාගේ තමයි ලෝභ දේශම ශේවිගෙන යන්නේ. උදම් භාගී සංයෝජන ප්‍රහින වෙතට එන්නේ. මේ සිතේ තියෙනවා රූප රාග. මේ සිතේ තියෙනවා අරූප රාග. මේ අමුතුවෙන් මේ ධ්‍යාන වලට එන එකක් නෙමෙයි. මේ රූපවචර ධ්‍යාන අරූපවචර ධ්‍යාන නෙමෙයි මේ කියන්නේ. මේ සිතේ තියෙනවා මේ ස්වභාවය. අනේ එතනින් මිදෙනවා සිත. මේ මාර්ගයට ආපු කෙනාට තමයි ශුන්‍යතාවයේ තුල තමයි මේ රූප රාග මිදෙන්නේ. අරූප රාග මිදෙන්නේ. අය රූපයක් තියෙනවා කියලා ගත්ත රාගය මිදෙනවා. ඒක සිතේ තියෙනවා මේ අරූපයේ තියෙනවා මේ රාගය. ඒක මිදෙනවා. මේවා මාන අවිද්‍යා තණ්හා මාන දිට්ඨි කියන තැන රූපරාග අරූපරාග තණ්හා මාන දිට්ඨි රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා කියලා පෙන්වන තැන මේ කියන තැන එකක්වත් අල්ලන්න බෑ මේ වචන එකක්වත් බනවන්න බෑ එනමුත් ඔබට නුවණින් දකින්න පුළුවන් ඥානෙට ඇසෙන්න ඔබේ රාග දේශමෝ කෙලස් ප්‍රහීන වෙනවා ඔබ තියෙන ඇල්ම නැති වෙනවා හිතේ ඝනත්වේ නැති වෙනවා හිත ගිනි ගන්න ස්වභාවය ෂේ වීගෙන යනවා ආසව කෙලස් ෂේ වීගෙන මේ මොන විදියට කිව්වද එතන තියෙනවා මේ කතාව මේ සිත ඇතුලේ හටගන්නේ රූපේ බාහිර මෙහෙම තියෙනවා කියන එකේ සත්‍ය දකින්න තැන ඒකත් ෂේ වීගෙන යනවා ඒකට තියෙන ඇල්ම ෂේ වීගෙන යනවා අරූපෙට තියෙන ඇල්ම ෂේ වීගෙන යනවා ඒ තුන තමයි ඔබට එන්නේ මේ ශුන්‍යතාවයට ආව කියලා නිවන නෙමෙයි ශුන්‍යතාවය කියන්නේ නිවන නෙමෙයි පොගතරණ සූත්‍රයේ පෙන්නන්නේත් ඒකමයි ඇත්තටම ගගෙන් එතරුණු කෙනා පහුරක් දිමින් තියලා යන්න ඕනි කියන්නේ ඒකයි පහුර කියන්නේ අපි විසින්ම හදාගන්න නිවන් මගට එන මේ ධම්මතේ ඥානෙ මේ ධර්මයේ දැනුම ඔබ දන්නවා සති ධම්ම විජේ විරිය පස්සද්ධි සමාධි උපේක්ඛා කියන ගමන මේ යන්නේ පොජ්ජංග වැඩෙන ගමන මේ ධර්මයේ කියලා දන්නවා කියන දැනුම පවා කෙනෙක් පඟවනවා කෙනෙක් ඉන්නවාම කියන දැනීම ෂේවිගෙන යනවා කෙලෙස් ෂේවිගෙන යනවා හැබැයි අපි කරන්නේ සිතට සත්‍ය පේන එක පමණයි අපි කරන්නේ හිතට ඇත්ත පේනන මේ ඉරේන අරමුණේ සත්‍ය දකින්න අනිමිත් සමාධියේ අනිමිත් ශුන්‍යත අප්‍රණීත සමාධියට එන තැන තමයි මේ මාර්ගයට එන්නේ ඒ අනිමිත් ශුන්‍යත අප්‍රණීත සමාධිය තුළ තමයි කෙලෙස් ප්‍රහීන වෙන්නේ ඒ තුලයි කෙලස් ප්‍රහීන වෙන්නේ ඒ තුල ටිකෙන් ටිකෙන් තමන්ට සමන් කරනවා නෙමෙයි තමන්ගේ අතුලාන්තේ සත්‍ය දකිනකොට එනේන අරමුණට ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙනකොට අර මහා නැව හිස් කරන තැන කියන තැනට එනවා මහමුදේ නැවක් තියෙනවා මේ නැව ගිලෙන්නේ නැව මේ නැවේ තියෙන බඩු දැන් අස් කරනවා අලුතෙන් මුකුත් නැවට ගන්නෙත් නැහැ තියෙන දේවල් අයින් කරනවා මේ කියන්නේ කෙලෙස් කියන්නේ මේ සත්‍ය දකින්න කෙනාගේ ශේවිගේ යන ආශ්‍රව කෙලෙස් ශේවිගේ යන ඒකේන නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පග්නිසග්ගාන පස්සේ කියන තැනට එනවා නිබ්බිදාවට එන එන අරමුණේ සත්‍ය දකිනකොට ඒක විරාගයට එනවා රාගයට එන්නේ නැහැ ඒකයි රූප රාග නැත්තේ ඒකයි අරූප රාග නැත්තේ රාගයට එන්නේ නැහැ විරාගයට යනවා අනේකේන කල නිබ්බිදාවට එනවා මේ සිතේ සිතේ නිබ්බිදාවට එනවා එනේන අරමුණේ තමයි සිත කියන්නේ අරමුණේ තමයි නිබ්බිදාවට මේ සිත ශේවිගෙන යන තරයි මේ නිබ්බිදති විරාගන්ති විරාගන්ති නිරෝධයට යන්නේ නිද්දීමට යනවා ඒකයි පක්නිසක් ගන්නපස්සේ මේක සකස් වෙන්නේ නැති ස්වභාවයටපත් වෙ කියලා අතරම සංඥාව සුකුම රසුම් වීගෙන යන තරම් තමයි මේ කතාව තියෙන්නේ මේ තමයි පැහැදිලි නිවන් මඟ මේ සිතේ සත්‍ය දකින්න කෙනාටයි හම්බෙන්නේ ඔබ මේ සත්‍යම දකින්නේ මෙරහත් භාවය කියන්නේ පක්නිසක් ගන්නපස්සනාව නැවත සකස් වෙන්නේ සිත එතන ඔබටම අප්‍රත්‍යක්ෂයි සිත ගිලිහුණා කියලා සකස් වෙන්නේ නැති බව අන්නේ දාටය ඔබ රහත් වෙන්නේ ඒ තාක් ඔබ ඉන්නේ තාම රූපරාගාරූපරාගත් එකයි ඔබ ඉන්නේ තාම තණ්හාමාන දිට්ඨිත් එකයි ඔබ තාම රහත් වෙලා නැහැ ඔබ තාම මාර්ගය තුල මාර්ගය අවබෝධ කරගෙන නැහැ ඒක නිසා ඔබ විවිධාකාර විදිහේ බාර හදලා කියනවා මේ රූපරාග කියලා දෙයක් නැහැ අරූපරාග කියලා දෙයක් නැහැ ඒ කාලේ හිටපු අය මේවා කරා නිගන්ඨෝ ඒ ධ්‍යාන වලට ගියා ඒක නිසායි මේවා තියෙන්නේ මේවා මේ ලබල නැති කරන්න ඕනේ නැහැ කියලා. ඔය ඔක්කොම පොත් බලලා බර කියන්නේ. ඇත්තට පොත් බලලා බර කියන්න බෑ. ඒ පොටිලගේ කතාව. තුච්ච පොටිලගේ කිව්වේ මාර්ගය ඇතුලේ සිත මිදෙන ප්‍රතිපදාව වෙන නිසා. සිත මිදෙන ප්‍රතිපදාව ඉන්න කෙනාට එහෙම ගැටලු නැහැ. හැමදේම එයා දකින්නවා මේ සිත නෙමෙයි බාහිරත් නෙමෙයි මේ සියල්ලෙන් මිදෙනවා. එයාට නෑ වාද තර්ක මුකුත් නෑ. එයා දන්නවා ඕල කෙනෙකුට පැහැදිලි කරන්න පුළුවන්. එයා දන්නවා මේ කෙලෙස් ෂේවිගෙන යනවා. කෙලෙස් ෂේවිගෙන යන තැනයි මේ රාග දේශ මොහ ෂේවිගෙන යන තැනයි නිවන තියෙන්නේ. එයා නිවන මාර්ගය තියෙනවා. තමන්ට රාග දේශ මොහ තියෙනවා නම් මේ ඇලෙන ගැටෙන ස්වභාවය සිතේ තියෙනවා නම් තමන් තම මාර්ගයට අවිලා නෑ. මාර්ගය එක දකින්නවා නම් ඒක දකින්න නම් මාර්ගය තුළ ඉන්නවා. අනේක ෂේවිගෙන යන දකින්නවා. එයා ඥානෙට අසෙන්නේ. එයා ආසවක්ඛ ඥානෙට ඔබේ දවස නොසඥානේ මේ එනේන අරමුණු සිත දකිනවා කඩ පිළිවෙත් දකිනවා පෙර අතීත සංඥා නිසා මේ සංඥා එන්නේ. චතුප්පක ඥානෙ මේ ඇති වෙනව නැති වෙන තරම මුකුත් නැති බව දකිලා ශුන්‍යතාවයට එනවා. අනේ ඒකේ තමයි ආසවක්ඛ ඥානෙ තෙන්නේ මේ කෙලස් වේ කියන රාග දේශම. තමන්ගෙම තමන් කෙලස් සුලයි තියෙන්නේ. කෙලස් තියෙනවා කියන්නේ ඒක නා තාම නිවන් මඟ නෙමෙයි. තාම නිවන් මඟ සම්පූර්ණ වෙලා නැහැ. තව ආයතු මාවත තියෙනවා. හඳුනා ගන්න. ඕම් පරිස්සම පදිත කරනවා. ධර්මයේ ඉස්සලා ඔබ දැනගත යුතු ඇත්ත ඔබ දන්නවා. එන උපායක ප්‍රතිපදාව වුණු යුතු. නැවත ඔබට සැකයක් නැහැ. නැවත උත්පත්තියක් නැහැ. තාපස් වීමක් නැහැ. සත්‍ය දකිනවා. සත්‍ය දකින කෙනාට කිසිදු දෘෂ්ටියක් නැහැ. මායාවක් නැහැ. සියල්ලෙන් නිදලා. නැවත භවයක් ගැන කතාවක් නැහැ. සියල්ලෙන් අවබෝධයෙන් සංකිතයෙන් නිදි. අන්නේ කෙනා සසර දුකෙන් නිදලා. නිවන් දකිනවා. කීන ජාති වූ සිතන් නැවත උට කරන්න දෙයක් නැහැ. නාපරංකත්ත. එයයි රහතන් වහන්සේ ගිය කම. ඉතින් මේ මෙන්න මේ කෙනාගේ සිතේ ස්වභාවයේ ඉතාම අර කුරුල්ලෙක් ගිය ගමන වගේ කියලා බුදුන් වහන්සේ දේශනා කරන ඒක ඔබ දකින්න ඕනි තරක් අතර රහතන් වහන්සේගේ සිතේ අරමුණු දකින්න බෑ. අරමුණු ගිය තරක් දකින්න ලැබෙන්නේ නැති බව. රහතන් වහන්සේලාට රැස් කිරීමක් නැද්ද? කර්ම උපදී රැස් කරගන්නේ නැහැ. එතන කතා කරනවා ආහාරය අවබෝධ වෙලා තියෙනවා කියලා. එතන කබලින්කාර මනෝ සංජේතන ආහාර විඤ්ඤාණ ආහාර. ඒ ආහාරය අවබෝධ වෙලා තියෙන මේ සිතටත් ආහාරයක් තියෙනවා. මනෝ සංජේතන ආහාර. ඒ විඤ්ඤාණ ආහාරේ තියෙන ඒක අවබෝධ වෙලා තියෙනවා රහතන් වහන්සේට. අවබෝධ කරගෙන සතර ආහාරයෙන් අවබෝධ වෙලා ශුන්‍යතා එසියල්ලෙන් මිදිලා ශුන්‍යතා නිමිත්ත රහතන් වහන්සේලාගේ ගොදුරු වෙන්නේ. ශුන්‍යතා නිමිත්ත ඒ සංඥාව තුළ සංඥාවක් නැති තැන ඇත්තටම සංඥාවක් නැහැ කියන තැනදී එතනක් තියෙනවා. ඒ ස්වභාවයක්. සිත ස්වභාවය. සිත නැති කරන්න බෑ. නමුත් සිත අවබෝධ කරගන්න පුළුවන්. සිත නැති තැන නෙමෙයි මේ කියන්නේ. සිතේ හරය නැති කියන එක. ඒකයි නිබ්බිද නැති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිනිසක් ගන්න පස්සේ කියන්නේ. ඒකයි ඒ ශුන්‍යතා නිමිත්ත අප්‍රණීත චේත විමුක්තිය කියලා කියන්නේ. සත්‍ය අවබෝධ කරනවා සිත සපහවත් කරනවා. ඒ සිත පනවන්න බෑ කිසිම තැනකට. අහසේ ගිය කුරුල්ලා ගිය පාරක් හොයාගන්න බෑ වගේ. ආකාශේව සපුන්තාන ගතින් තේස දුරන්ය. ඒකම තියෙනවා තව විදිහකට. රහතන් වහන්සේ ගේ ආස කෙලස්චේවි අලීම ගැටීම සුස්නා දෘෂ්ටි එන් මිදිල රහතන් වහන්සේගේ ඒ ගොදුරු බිම ශුන්‍යතා නිමිත්ත ඔබ මේ එනේන අරමුණ සත්‍ය දකිනවා නම් දකින උත්සාහ කරනවා නම් ඒ අරමුණ වල සත්‍ය දකිනකොට ඒ අරමුණ වලින් නිදි නිදි යනවද? නැවතත් ඒව ගැන සිහිවීමක් නැහැ. ඒව ගැන ආයේ නැවත සකස් වීමක් හිතන්න ඕන කමක් එහෙම දෙයක් නැහැ. සියල්ල එතන එතන නැති වෙලා යනවා. එතන හේතු නිසා හටගත්ත හේතු නැතකත් නැතම අනිමිත්තයි. නිමිති පනවන්නත් ශුන්‍යතයි. එතන ඇලෙන ගැටෙන ස්වභාවකුත් නැහැ. අප්‍රමිතයි. ඒ ඔබත් ඒ තැනට තමයි ප්‍රතිපදාව සකස් කරගත යුත්තේ. ටිකෙන් ටික ටිකෙන් ටික ඔබ මෙතනට ආ යුතුයි. මෙතනයි නිවන් මඟ තියෙන තැන. ඒ නොනින්ම දකියත තෙරන් සරණයි.
1: සිතුවිලි සංසාරේක සිහින දකිමින් අතරමං වී හිඳින ලෝසත
2: දුක් ගිනි නිවා සසර සයුරින් එතෙර කරන සදහම් යාත්‍රාව
1: බුද්ධ පාද දේශනා නිවන් දකින්නට නිස්සරණ මග
2: බුද්ධෝත්පාද දේශනා
3: හම් පඬුරු සියලු සතහට සසර සයුරින් එතෙර වෙන සතහම් යාත්‍රාවක් වේවා. බුද්ධෝත්පාද දේශනා මෙතිබර දායකත්වය මෙත්මල් සමාජ සත්කා

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකි

0: පොලිති නැති වෙසක් කොලලක්.
1: මෙවර උතුම් වෙසක් මංගල්‍ය සැමරීමේදී පන්සල් භූමිය තුළ ප්ලාස්ටික් පොලිතීන් සැරසිලි සිදු කිරීමෙන් වලකිමු. පරිසරයට හානි කරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු.

0: Black Hunter Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: අයිබෝන් ජයග්‍රහී වාසනාවන්ත රාත්‍රියක්. දැන් වෙලාව රෑ 10යි. අද දවසේ ඔබ මිලදී ගත ලොතරැයි පත්තර ගන්න මහජන සම්පත අද සම්පත NLB ජය එවැගේම මෙගා පව ධන නිධානය හඳහන ගොවිසත වගේම සුබ දවසක් ලොතරැයි පත් වෙනුවෙන් අද කොහොමද ජයග්‍රහී ප්‍රතිඵලය කියලා අපි බලන්න ලෑස්තියි.

마지막이에요.

අයිබෝවන් දවසින් දවස පියවරෙන් පියවර ජීවිතය ජයගන්න බලාගෙනින් ඔබට අදත් වාසනාව උදා කරන්න අපි සූදානම්. එවෙනුවෙන් අදත් ආරම්භ කරනවා වාසනාවේ සුබ අඩ හෝරාව NLB ජාතික ජයවරණයෙන් ඔබව දිනවන්න. අද ඔබේ වාසනාව සඳහන් පරිකණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිකණක නිලධාරී ගායනී ක්‍රිෂාන්ති දසිල්ලා මහත්මිය. මේ හඳුනාගන්නේ අද විද්වත් අධීක්ෂණ මණ්ඩලය. ශ්‍රම වාසනා අරමුදලෙහි සාමාන්‍ය අධිකාරී DR ජයලත් මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායක්කාර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රභාත් පෙරේරා මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ

සංකේ ගලපගෙන ඔබ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 467 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. එහෙනම් අපි යමු දිනුම් වැදීමට. NLB ජය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ජය අංක 4ක් දැන් අපි තෝරගන්න. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය H ජය අංක 0.68. මුදලින් රුපියල් 10,000ක් දිනා ගන්න පුළුවන් Sunday bonus සංඛ්‍යයි මේ අපි තෝරන්නේ. සන්ඩේ බෝනස් සංඛ්‍ය 2506. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි ජාතික ශ්‍රම බලකායට සුබ සාධනය සලසන ශ්‍රම වාසනා අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන ඔබේ මලතරයි NLB ජය මේ වර්ෂයට රුපියල් 105 ත්‍යාගලාභීන් 184 දිනක් බිහි කරලා තියෙනවා. ඒ වගේම 50,000 ත්‍යාගලාභීන් 4,665 දිනකුත් බිහි කරලා තියෙනවා. NLB ජය ලොතරැයෙන් අද රුපියල් 105 ත්‍යාගලාභීන් 2 දිනක් බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කළා ML Justin Lambert මන්නාර මල විනියෝජිත එවැගේම කුරුණෑගල දිස්ත්‍රික්කයනොත් 1,05,000ක් අලෙවි වුණා. එවැගේම රුපියල් 50,000ගෙන් ජයග්‍රහකින් 27 දෙනෙකුත් අද බිහි වෙනවා. එවැගේම සන්ඩේ බෝනස් සංඛ්‍යය ගලපගෙන මුදලින් රුපියල් 10,000ක් දිනා ගන්න ජයග්‍රහකින් 54 දෙනෙකුත් අද බිහි වෙනවා. ඔන්දැතුළු අද සමස්ත ජයග්‍රහකින් 64,150 දෙනෙකු අතරේ රුපියල් 64,18,320ක මුදලක් අපි බෙදා දුන්නා. නියත ධනයෝගයක් ඔබේම කරන්නයි මේ සූදානම. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1508 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. එහෙනම් අතට ගන්න හඳහන ලොතරැයිපත්. හඳහන ලොතරැයියේ වාසනාවන්ත ලග්න සංකේතයයි මේ අපි තෝරන්නේ. වාසනාවන්ත ලග්න සංකේතය මේෂ. මේ යන්ත්‍රයෙන් අපි තෝරනෝ වාසනාවන්ත අංක 4ක්. දැන් අපි තෝරන්නේ පළවෙනි වාසනාවන්ත අංකය. පළමු වාසනාවන්ත අංකය අංක 31. දැන් අපි තෝරන්නේ වාසනාවන්ත දෙවන ජය අංකය. අංක 18. මේෂ ලග්නයේ අංක 31 අංක 18. දැන් අපි තෝරන්නේ තුන්වෙනි ජයග්‍රහී අංකය. අංක 41. තීරණාත්මක සිවන ජය අංකයයි මේ තෝරන්නේ. අංක 4. අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වෙන හඳහන ලොතරැයි මේ වර්ෂයට සුපිරිතෑගි 6ක් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 97 දෙනෙකුත් අපි බිහි කරලා තියෙනවා. හඳහන ලොතරැයෙන් රුපියල් 110ක ප්‍රථම ත්‍යාගලාභීෙක් අද බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කළා සුසන්ත අමල්කාන්ති මහත්මිය හක්මන අලෙවි නියෝජිතවරිය. ඔහුද ඇතුළු අද සමස්ත ජයග්‍රාහකයන් 1,16,048 දෙනෙකු අතරේ රුපියල් 81,15,320ක මුදලක් අපි බෙදා දුන්නා. ඔව් මේ මතක් කරන්නේ හෙට හඳහන ලොතරැයියේ නොව දිනා ගන්න සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 35,41,759,744ක මුදලක්. සත් දිනම ජයනිත ගොවිසෙත 4,441 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. ගොවිසෙත ලොතරැයියේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරන්නේ. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය O. මේ යන්ත්‍රයෙන් අපි ජයග්‍රහී අංක 4ක් තෝරනවා. පළමු ජයග්‍රහී අංකය අංක 10. දැන් අපි තෝරන්නේ දෙවන ජයග්‍රහී අංකය. දෙවන අංකය අංක 22. ඕ අක්ෂරය අංක 10 අංක 22. මේ තෝරන්නේ තුන්වෙනි ජයග්‍රහී අංකය. අංක 50. සිවන ජය අංකයයි මේ අපි තෝරන්නේ. අංක 40. කෘෂි කර්මාන්තයේ නගා සිටුවන දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් මේ වර්ෂයට සුපිරිතෑගි 2ක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 42 දෙනෙකුත් අපි බිහි කරලා තියෙනවා. ගොවිසෙත ලොතරැයියේ අද රුපියල් 120ක ප්‍රථම ත්‍යාගලාභීෙක් බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කළා කළුතර දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සමග ජය අංක 3ක් ගලපාගෙන මුදලින් රුපියල් 2,50,000ක් දිනා ගන්න පුළුවන් ගොවිසෙත ලොතරැයියෙන් විතරයි. ඒ විදිහට ජයග්‍රහකින් 5 දිනක් බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කළා එස් කනකලිංගම් යාපනය, ඒ වගේම ශාන්ත කුමාර වැලිමඩ, ලීලානි අලිස් යන්තම්පලාවාලේ විනියෝජිත, ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් එක් ලොතරැයිපත බැගින් අලෙවි වුණා.
ඔන්දතුළුවද සමසවිජා ග්‍රහකින් එක් ලක්ෂ දෙදස් හාරසිය හැත තුන් දෙෙක් වතරේ

0: පෙළනු 511,640ක මුදලක් අපි බෙදා දුන්නා. මේ මතක් කරන්නේ ගොවිසියත ලොතරැයිද හෙට ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 6,38,46,826,760ක මුදලක්. දවස සුබයි, සිහින දිනයි. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක් ලොතරැයි. අපි මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 315 වෙනි දිනුම් වාරය. එහෙනම් අපි යමු දිනුම් මැදීමට. සුබ දවසක් ලොතරැයි සුබ ලග්න සංකේතය දැන් අපි තෝරනවා. සුබ ලග්න සංකේතය මිතුන. දැන් අපි සුබ අංක 3ක් තෝරගන්නවා. පළමු සුබ අංකය අංක 50. දෙවන සුබ අංකය අංක 41. තුන්වෙනි සුබ අංකය අංක 37. මුදලින් රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්තන ත්‍යාගාංකයයි මේ අපි තෝරන්නේ. ප්‍රවර්තන ත්‍යාගාංකය 3,751. රටි සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකපත් අරමුදට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයට අපි රුපියල් 105,000ක ඉලෙක්ට්‍රික් යතුරු පැදිච ජයග්‍රහකයන් 185 දෙනෙක් බිහි කරලා තියෙනවා. ඒ වගේම 50,000 ත්‍යාගලාභීන් 905 දෙනෙකුත් අපි බිහි කරලා තියෙනවා. අද සුබ දවසක් ලොතරැයියෙන් රුපියල් 50,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකයන් 8 දෙනෙක් බිහි වෙනවා. ඒ වගේම ප්‍රවර්තන ත්‍යාගාංකය ගලපාගෙන මුදලින් රුපියල් 25,000ක් දිනා ගන්න ජයග්‍රහකයන් 31 දෙනෙකුත් අද බිහි වෙනවා. හොඳතුළු අද සමස්ත ජයග්‍රහකයන් 93,495 දෙනෙකු අතරේ රුපියල් 76,95,700ක මුදලක් අපි බෙදා දුන්නා. තවත් වාසි වැඩි වුණු, තෑගි වැඩි වුණු ලොතරැයි පත් 4කින් ඔබ දිනවන්න අනුෂි සමග බරතන් සූදානමි.
1: මීළඟට මෙගා පවර්
2: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: දැන් ඔබේ අතේ තියෙන මෙගා පවර් ලොතරැයියේ වටිනාකම රුපියල් 40,000ක් කියලාද හිතන්නේ? හරියටම කිව්වොත් ඒ ලොතරැයි පතේ වටිනාකම දැන් රුපියල් කෝටි 27ක් ඉක්මවා ගිහිල්ලායි තියෙන්නේ. ඔබට ලැබෙන ඒ වාසනාව වෙනුවෙන් අපි සූදානම් වෙනවා අදත් මෙගා පවර් වෙදින් ඔබේ හිණ හැබෑ කරන්න. රුපියල් 23 කෝටියත් රුපියල් 47 කෝටියත් ඉක්මවා ගිය අති දවන්ත සුපිරි තෑගි දෙකක් ඔබට දුන් මෙගා පවර් වෙදින් දැන් ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑගකටත් ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ අති නවීන සුපිරි මෝටර රථය ඔබ වෙනුවෙන්ම වෙන් කරලායි තියෙන්නේ. සුපිරිම තෑගි තුනක වාසනාවත් සමඟ ඔබේ හීන හැබෑ කරන්නටම මෙගා පවර් 2547 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. අපි මේ මුලින්ම තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද මෙගා පවර් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය B. දැන් අපි මේ තෝරාගන්නේ ඔබේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 3. දැන් අපි එකින් එක ගලපන සුදානම ඔබේ ජයග්‍රහී අංක 4. යාත්‍රී නද වාසනාවන්ත පළමු අංකය අංක 32. දෙවන වාසනාවන්ත අංකය අංක 33. තුන්වන ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 30. අද මෙගා පවර් අවසන් වාසනාවන්ත අංකය අංක 37. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් මේ වසරේ මේ වෙනකොටත් සුපිරි ත්‍යාගලාභීන් 30 දෙනෙක් වගේම 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 37 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා. අද මෙගා පවර් වෙදින් රුපියල් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 30 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරනවා KAG ගුණරත්න අඹේගොඩ, ප්‍රින්ස් ජයලත් හික්කඩුව සහ ප්‍රියන්ති මානෙල් බාන්දුරාගොඩ අපේ NLB අලෙවි නියෝජිතවරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 1,2810 දෙනෙක් අතරේ රුපියල් 64,96,200ක මුදලක් අද මෙගා පවර් වෙතින් අපි බෙදා දෙන බවද ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පවර් වෙතින් අපි හෙට ඔබ වෙනුවෙන් අරගෙන යන මෙගා සුපිරි ත්‍යාගය රුපියල් 27,20,06,726ක් පවර් සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ සුපිරි මෝටර රථයක්. රුපියල් 10,000 බැගින් දිනා ගන්නට පුළුවන් සන්නේ බෝනස් ප්‍රවර්ධන ත්‍යාගාංකය තෝරාගෙන දිනුම් ඇදීමත් සමගින් ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ 2229 වන දිනුම් වාරයටයි අපි මේ සූදානම් වෙන්නේ. මුලින්ම අපි තෝරාගන්නේ අපේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය V. රුපියල් 12,000,000ක භාගිය දෙවන්ත ධන නිධානයක් සූදානම් කළ තියෙන ඔබ වෙනුවෙන් අපි තෝරාගන්නවා ජයග්‍රහී අංක 4. යාත්‍රී මාසනාවන්ත පළමු අංකය අංක 36. දෙවන ඔබට වාසනාවගෙන අංක 23. ශග්‍රහි තුන්වන අංකය අංක 63. අද ධන නිධානයේ අවසන් වාසනාවක අංකය අංක 5. දැන් අපි තෝරාගමු අපේ සන්ඩේ බෝනස් ප්‍රවර්ධන ත්‍යාගංකය. ධන නිධානයේ සන්ඩේ බෝනස් ප්‍රවර්ධන ත්‍යාගංකය 3469. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වා ගැනීම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතින් මේ වසරේ මේ වෙනකොටත් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 23 දෙනෙකුත් දෙලක්ෂපතියන් 307 දෙනෙකුත් අපේ රටට බිහි කළා තියෙනවා. ස්තුතියි. අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයි පත් අලි වික්‍රමා තිස්ස මහරාම එනල්බී අලෙවි නියෝජිත තුෂාර ප්‍රිය ජයන්ත සහ තවත් වාසනාවන්තෙක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒ වගේමයි සන්ඩේ බෝනස් විශේෂ ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 10,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 66 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමගින් ජයග්‍රහකින් 80,488 දෙනෙක් අතරේ රුපියල් 54,68,840 මුදලක් අද ධන නිධානයෙන් අපි බෙදා දෙන වර්ත. කෙටිම කාලයක් තුළ රුපියල් කෝටි 13, කෝටි 9, කෝටි 8 ලෙසින් දැවැන්ත නිධානයෙන් ඔබට දිනා දුන් ධන නිධානයේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 12,36,13,178.48. දශක ගණනාවක් මුළුල්ලේ ලංකාවේ ලොතරැයි ලොව රජ කිරුළ පැළඳි මහජන සම්පතේ 6199 වන දිනුම් පාරයට අපි සූදානම්. අද අපි සුපිරි තෑග විදියට අරගෙන අවිලා තියෙනවා රුපියල් 2,21,00,000 අතික්ම වාගේ මුදලක්. මේ අපි තෝරගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය A ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 4, 7, 8, 1, 3 සහ බිඳුව. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වා ගැනීම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතින් මේ වසරේ මේ වෙනකොටත් සුපිරි ත්‍යාගලාභීන් 8 දෙනෙක් වගේම 25,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 154 දෙනෙක් අපි බිහි කළා තියෙනවා. මේ අවුරුදු 155 වන 25,00,000 ප්‍රථම ත්‍යාගලාභී අපි බිහි කරනවා දවසේ. ඒ ජයග්‍රහ ලොතරැයි පත අලෙවි කරන්නේ ගම්පොළ NLB අලෙවි නියෝජිත P රමේෂ් මහතායි විතරක් නෙවෙයි, ලක්ෂපතියන් 16 දෙනෙක් අපි අද මහජන සම්පතින් බිහි කරනවා. ඒ ජයග්‍රහ ලොතරැයිපත් අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්: RD සිසිලියා ඇඹුල්දෙනිය, නිලංජනී ඩයස් හපුගල, පියසිරි රාමවික්‍රම පින්නදුව, ශාන්ත කුමාර වැලිමඩ, සුනන්ද බාලගේ නුවරඑළිය, KAJ ප්‍රනාන්දු පුත්තලම, සම්පත් සංජීව ආනමඩුව, සුදත් ධර්මසිරි රත්නපුර, NGC ප්‍රියදර්ශනී දඹුල්ල, ජයසිරි වීරසිංහ දඹුල්ල, පියලඩින් පෙරේරා දිගන, ටිකිරි බණ්ඩාර රත්නපුර, අජිත් නවරත්න බලල්ල සහ තවත් වාසනාවන්තින් තිදෙනෙක් කළුතර, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් බිහි වෙනවා. ඒත් සමගින් ජයග්‍රහකින් 222,696 දෙනෙක් අතරේ රුපියල් 1,80,36,160 මුදලක් අද මහජන සම්පතෙන් අපි බෙදා දෙනවා. දිනක ජය නියත මහජන සම්පතේ හෙට ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,25,30,740.

0: අද සම්පත ලොතරැයිපතෙන් ඔබට වාසනාව උදා කළ දෙන්නේ මහජන සම්පත දිනු මැදීමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4. ඒ අනුව අද සම්පත 774 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ඒ ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 813 සහ බිංදුව. දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කොට පෙළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා විජිත කුමාර කොටවෙහෙර සහ මොනිකා සිරිමාන් ඇහැලිය ගොඩා පේනල් බී හලවි නියෝජිත වරුන්. එවගේම බරතන රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 42 දෙනෙකුත් අපි අද බිහි කරනවා. එත් සමගින් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,63,640ක මුදලක් අපි අද සම්පතින් අද බෙදා දෙනවා. ලොතරැයිපත් 8ක් තුලින් වාසනාවන්තින් 8,04,514 දෙනෙක් අතරේ රුපියල් 7,21,15,820ක අති දැවැන්ත මුදලක් අපි අද මේ සතියේ අවසාන දවසේ ඔබ අතර බෙදා දෙන්නේ NLB ජාතික ජයවර්ධනේ. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
2: NLB.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස

විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමිනි. ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සමපන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබාධමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට පෙනෙන රෝග ඇතුළත

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහාගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසු දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිතහා බැඳි මගේ කයද

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයාණන් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

අනුකම්පාවේ, ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

සියලු දෙනාටම ත්‍රිවිධරත්නේ ආශිර්වාදයම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කිරීම ලක්කඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගී දුරු වී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද ඵලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගිය දුරු වී සියල් සත වෙත යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සත වෙතම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක්

0: එම අනුතුනය දශම් පයින් අනුතුනය දශම හතෙන් ලක්හඳ හගෙන ඉන්න වෙලාවදේ පහයි විනාඩිය එකයි.
1: FM 93.5 FM 93.7 ලක්හඳ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වේ. පිරිති ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන් පත්‍රහතන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහරහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.